0: ඉඩ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව දෙපහයි විනාඩි 37යි.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: ඉඩ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකනාගෙන ඉන්න වෙලාව 2:52.
2: මඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට මහ බලයක් ලකඬ රේඩියෝ ITN

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: ආයුබෝවන් සුබ දැසනක්. වරක ක්‍රිස්ටෝප කොළොම්බස් කියලා තේනවා වෙරළක් නොපිරින මානෙට යන්න ඔබට ආත්ම ශක්තිය නොමැතිනම් කවදාවත් මොහොත තරණය කරන්න බෑ කියලා. මොකද හිතන්නේ මේ කියමන ගැන? ජීවිතේ සාර්ථකත්වය ලබා ගන්න නම් අපි අලුත් අත්දැකීම් විඳ ගන්න ඕනේ. ඒකට අලුත් විදිහට හිතන්න පටන් ගන්න ඕනේ. අලුත් විදිහට හිතනකොට සමහර වෙලාවට ඔබට ඔබ ළඟ දැනට තියෙන පරණ දේවල්, පරණ පුරුදු අතහරින්න සිද්ධ වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් බහුතරයක් දෙනා බයයි තමන් ළඟ තියෙන කාලයක් තිස්සේ ආරක්ෂා කරගෙන හිටපු පරණ පුරුදු වලින් ඉවත් වෙන්න. හැබැයි ඒ පරණ දේ අභිභව නව මානයක් දකින්න කැමැත්තක් ඇති වුණු මිනිස්සු ජීවිතයේ අලුත් මාවත් සා ගන්නවා. හැමදාම එකම දේ කර කර හිටියා කියලා ඔබට වෙනස් විදිහේ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. වෙනස් විදිහක ප්‍රතිඵලයක් ලබා ගන්න නම් අලුත් දේවල් හොයන්න, අලුත් දේවල් අත්හදා බලන්න, තිබෙන ශක්තිය, ආත්ම විශ්වාසය ප්‍රයෝජනයට ගන්න, සුවපහසු කලාපයක, එහෙම නැත්නම් කම්ෆර්ට් සෝන් එකක සිරකරුවෙක් නොවී අවතානම් කලාපයට ඇවිල්ලා සාර්ථකත්වයේ අත්විදී පුද්ගලයෙකු වෙන්න ඔබට කිසිම බාධාවක් නැහැ. ඒ වෙනුවෙන් උත්සාහ කරලා බලන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: කියන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව් දෙහයයි.
2: කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලකන මොඩින් ඇලු
4: දෙත්තා දෙත්තා දෙත්තා දෙත්තා.

0: අයිබෝවන් සුබ දෑසනක් තවත් ජයග්‍රාහී වාසනාවන්ත දවසක් අලුත් සතියක් ආරම්භ කරන දවස ජූලි මාසේ 6 වෙනිදා සඳුදා දවස බ්‍රිතාන්‍යයේ ජාතික කවියා වගේම ඇවෝන්හි කවියා ලෙස හඳුන්වන විලියම් ෂේක්ස්පියර් කියනවා වෙලාව කා දමනු ලබන පුද්ගලයා කාලය විසින් නසා දමනු ලබයි කියලා ඔබට මේ ගෙවෙන කාලය නැවත ලබා ගන්නට බෑ. ඒ නිසා ඔබට ලැබී තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න ඔබට සාර්ථකත්වයේ දොරටුව නිතැතින්ම විවර වේවි. අදත් අපි සෝදානම් ලංකාව වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්කන ප්‍රවෘත්තිංශයෙන් එන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලට් වලින් ඔබට කියන්න. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වගේම සියලුම පුවත්පත් අද ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් කරලා තියෙනවා. කුඩු කල්ලි දෙකක ගැටුම දුර දිගයයි. මේගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙක් මරුට 34කට තුවාල දෙදෙනෙකුට බරපතලයි. ගැටුම මඩින්න පොලිසිය සහ STF කැඳවයි. දේපළවලටත් දැඩි හානි. ගැටුම හේතුවෙන් නිලධාරීන්ටත් තොරතුරු දීම කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. කාන්තාර රැඳවියනුත් වහලයට නැග විරෝධතාවයේ කියලාද රන්මලී සෝමසිරියා කියලා නදීෂානේ සහ ඩී මිහිඳුකලයි වාර්තාව ගෙනෙන්නේ දිනමින පුවත්පතට. ලංකාදීප පුවත්පත් ඡායාරූප සමගින් තොරතුරු සටහන් කරන රැඳවියෝ දෙදෙනෙක් මරුට 33ක් රෝහලේ මීගමුව හිරගෙදර යුද පිටියක් කියලා තමයි අද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. කාන්තාර රැඳවියෝත් වහලයේ උඩ රැඳවියන් දෙපිරිසකගේ ගැටුම මේ ගැටුමට මුල මේ මද්‍රව්‍යයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. බන්ධනාගාර ඔසුසල කඩා පෙතිත් ගහලා කියලාත් සඳහන් කරලා තියෙනවා. විශේෂිත සිරමැදිරිවල ඉබි අතුරු කඩා රැඳවියන්ට පහර දී ලක්ෂ්මීනාත් ප්‍රසන්න ජයසූරියයි වාර්තාව අරගෙන විවාන් ශ්‍යාමන් ජයසිංහ සහ පුෂ්ප කුමාර මාලවරාචිත් අද ලංකාදීප පුවත්පතට මේ තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙනවා. දෙවයින පුවත්පතත් තොරතුරු සටහන් කරනවා. ඩූම් සහ ආඩා කල්ලි දෙක සහ තවත් පිරිසක් ගැටෙති. මේගම හිරගෙදර මරාගණී කියලායි සඳහන් වෙන්නේ. මරණ තවත් ඉහළට ගිය ප්‍රශ්නාර්ථයක් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඩෙලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරමු. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ කොහොමද කියලා. නිගම ප්‍රිසන් ඉරප්සින් ක්ලෑෂ් 2 ඉන්මේට්ස් කිල්ඩ් 30 injured. For the more detail, 2 inmates were killed and more than 30 others were injured after a violent clash erupted between two groups of inmates at the Negambo prison yesterday. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ තොරතුරු වලට අපි අවධානය යොමු කරමු. එජේ අබේනායක සහ හිමන්ත රන්දුනේ වාර්තා වාරගෙන එන්නේ. මේගමුව බන්ධනාගාරය තුල මද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීමට එරෙහි වූ පාර්ශවයක් සහ මද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බව කියන පාර්ශවයක් අතර ඊයේ සවස සිදු වූ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් රැඳවියන් 33 දෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා කියලා තමයි සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවල තොරතුරු සටහන් කරලා තිනවා. මීගමුව බන්ධනාගාරය තුල මහා පරිමාණයෙන් මද්‍රව්‍ය ජාවාරම් සිදු කරන මීගමුවේ ඩෝම් සහ ආඩා නැමැති දැනට ඩුබාහි රැඳී සිටින කණ්ඩායම් දෙකේ ගෝලබාලයෙන් සිටින බවත් ඔවුන් බන්ධනාගාරය තුල මද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවත් ආරක්ෂක අංශ මගින් අනාවරණය කරගෙන තිබෙනවා. ඩෝම් නැමැති ජාවාරම් කරුගේ පියා සහ ඔහුට හිතවත් පිරිසක් බන්ධනාගාරය තුල මද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට තවත් පාර්ශවයක් බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබා දීම මුල් කරගනිමින් මෙම ගැටුම ඇති වී ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙන්නේ. මෙම ගැටුම ආඩා සහ ඩූම් පාර්ශව දෙකේම පිරිස සහ බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබා දුන් බව කියන පිරිස අතර ඇති වී තිබෙන බවත් එහිදී දෙදෙනෙකු මියගොස් තවත් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා. තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කළ 33 දෙනාගෙන් බරපතල තුවාල ලබා ඇති දෙදෙනෙකුම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා කියලා තමයි අද තවත් දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. ඩෙංගු තවාන් කප් එක රජයේ ආයතනවලට පාසලුත් මුල්ම පේලියේ කියලා අද තොරතුරු සටහන් වෙනවා. සියලු ආයතනවලට රතු නිවේදන සුජිත් හේවාජෝලිගේ වාර්තාව අරගෙන ඉන්නේ. එතෙකම අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන ඩෙංගු රෝගීන් 59,000 අටසිය විසි අටක් මරණ 39කට නගී අවදානම් කලාප 142න් 23ක්ම බස්නාහිරෙන් කියලයි ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අද දිවයින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව ඩෙංගු පිළිබඳව තොරතුරු සටහන් කරලා තිනවා. ඩෙංගු රටම ගිල ගනී මරණ ගණන 39යි. මියගිය පිරිසෙන් 30ක්ම කාන්තාවන් බස්නාහිර අධි අවදානම් කලාප 22ක ඩෙංගු මර්ධන සතියක්. ඩෙංගු රෝගීන් 59638ක් චමින්ද සිල්වායි වාර්තා වරගෙන ඉන්නේ අද දිවයින පුවත්පතට. මේ සම්බන්ධයෙන් අද ලක්කන ප්‍රවෘත්ති අංශය තොරතුරු සටහන් කළ තිනු. ඩෙංගු වසංගතයේ අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගත් කලාප ඉලක්ක කර ගනිමින් විශේෂ මෙහෙයුම් ඊයේ සිට ක්‍රියාත්මක වනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙවීමෙන් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ රාජ්‍ය පරිපාලන සහ පළාත් පාලන අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධන සමාජාරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, පොලිසිය, යුද නාවික සහ ගුවන් හමුදාව මෙන්ම පාර්ශව රැසකගේ සහභාගීත්වයෙන් මෙම ජාතික සෞඛ්‍ය හදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 22ක්ද කේන්ද්‍ර කර ගනිමින් පවතින තත්ත්වය මත ක්‍රියාත්මක ඩෙංගු මර්ධන විශේෂ ක්‍රියාන්විතය පිළිබඳ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා අදහස් පළ කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: ආයතනයකට පුද්ගලයෝ කිහිපයකට මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන්න බෑ. විශේෂයෙන්ම මේ සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. ප්‍රාදේශීය මට්ටමින් කිසියම් විදියක කමිටු සකස් කළා. ඇත්තටම ගම් මට්ටමටම ගිහිල්ලා ඒ කමිටු සකස් කළා. ඒ කමිටු තුලින් මේ කටයුත්ත තිරසරව මේ ඩෙංගු වසංගත තත්ත්වයට මුහුණ දෙන්නේ. කියන්නේ කොහොමද ජනතාව දිගු කාලීනව මේ සඳහා දැනුවත් කරමින් ඔවුන්ගේ සහයෝගය ලබාගෙන කොහොමද මේක කටයුත්ත දිගු කාලීනව තිරසරව ගෙනියන්නේ කියන එක. ඒකට වැඩ පිළිවෙලක් ඉදිරියේදී කරගෙන යනවා මේ ඩෙංගු වසංගත තත්ත්වයට තිරසර විසඳුමක් විදියට. ඉතින් ඒකත් අපි ලබන සතියේ ඉඳන් දියත් කරමින් යනවා. ඒ අතරතුර මේ උද්ගත වෙච්ච හදිසි තත්ත්වය මුහුණ දෙන්න තමයි මේ අපි ඔප්ෂන් එක හරහා කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් අපි ප්‍රාදේශීය මට්ටමින් ප්‍රාදේශීය සභාවන්, නගර සභාවන් මේකට එකතු කරගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ හැමෝමත් සමග අපි සාකච්ඡා පවත්වලා ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් අපි ඔන්ලයින් විදියට අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා පැවැත්වුවා. ඉතින් ඒගොල්ලොත් මේකට සූදානම්.
0: මේ අතර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 59638ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු මරණ සංඛ්‍යාවද 39ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද කපිල කන්නංගර මහතා පෙන්වා දෙන්නේ.
2: වාර්තා වෙන රෝගීන්ගෙන් 152ක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. කොළඹ, ගම්පහ සහ කළුතර කියන දිස්ත්‍රික්ක තුනේ තමයි මේ 152ම වාර්තා වෙන්නේ. සියලු දෙනාම එකතු වෙලා තීරණය කරා බස්නාහිර පළාතේ මේ දිස්ත්‍රික්ක තුන වලලා විශේෂ වැඩසටහනක් කරන්න. සෞඛ්‍ය වර්ධන ඉදලාරි කොට්ටාෂ අපි තෝරගත්ත 23ක් මේ දිස්ත්‍රික්ක තුනෙන්, කොට්ටාෂ 9ක් කොළඹ දිස්ත්‍රික්කෙනොත්, 8ක් ගම්පහ දිස්ත්‍රික්කෙනොත්, 5ක් කළුතර දිස්ත්‍රික්කෙනොත් මේ වැඩසටහන තුළින් මේක අවම කරගන්න පුළුවන් වුණොත් මේක මේ කොට්ටාෂ 23 වග කියනවා 145කට රෝගීන්. ඒක නිසා තමයි අපි ඒක අධි අවදානම් තත්ත්වයක් කියලා සලකලා මේ කොට්ටාස 23 අපි තෝරගත් සතියක් එක දිගට අපි කරගෙන යනවා.
0: ඩෙංගු ව්‍යාප්තිය සමග රෝහල් පද්ධතිය කළමනාකරණය සඳහා අභ්‍යන්තර මට්ටමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
3: මරණ ඇතිවීම පිළිබඳව, ඒ රෝගීන් පිළිබඳව, රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීම, ඒ වගේම ඒ කළමනාකරණය පිළිබඳව අපි වෙනවම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හැටියට සාකච්ඡා පවත්වමින් ඒ රෝහල් සමග සම්බන්ධ වීම ඒ වැඩ පිළිවෙල වෙනවම යනවා. දැන් මෙතන මෙහෙයුම් ඇදිරියේ දැනට මේ අවස්ථාවේ ප්‍රධානම දේ තමයි මේ බිම් මට්ටමේ ප්‍රාදේශීය එලිමහනේ කරන කටයුතු පිළිබඳව ඒ දායකත්වයේ සැපීම තමයි කරනු ලබන්නේ.
0: මේ අතර ඩෙංගු අධි අවදානම් තත්වයෙන් පැතිර යාම ආරම්භයේ සිට මේ දක්වා මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 2000කට ආසන්න පිරිසකට නඩු පවරා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
4: ලංකාවේ පවතින ඩෙංගු අධිවසංගත තත්ත්වය ආරම්භ වූ මොහොතේ ඉඳලා මේ දක්වා දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරිශ්‍රවරුන් අධිකරණමේ ක්‍රියාමාර්ග 7500කට ආසන්න සංඛ්‍යාවක් අරගෙන තියෙනවා. මදුරුවන් බොහොම ස්ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව විශේෂයෙන්ම අපි මේ අධිකරණමේ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ මහජනතාව අපහසුතාවයට පත් කිරීම අරමුණු කරගෙන නෙමෙයි, දැනට ලංකාවේ පවතින ඩෙංගු අධිවසංගත තත්ත්වය පාලනය කර ගැනීම සහ රටේ මහජනතාවගේ සෞඛ්‍ය සහ වටිනා ජීවිත ආරක්ෂා කරගැනීමේ අරමුණෙන්. ඒ නිසා යම් විදියකින් මදුරුව බොහොම ස්ථානයක් පවත්වාගෙන ගිහිලා අපහසුතාවයට පත් වුණා නම් මේ සම්බන්ධව කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් ඉදිරියටත් අපි සියලුම නිවාස පරිසර සහ ආයතන සියල්ල පරීක්ෂා කරනවා. මදුරුවන් බොහොම ස්ථාන පවත්වාගෙන යන ස්ථාන හමුනොත් නැවත දැනුම් දීමකින් තොරව නිවේදන නිකුත් කිරීමකින් තොරව අධිකරණමේ ක්‍රියාමාර්ග ගන්න බවටත් අපි මේ මොහොතේ අනතුරු අඟවනවා.
5: ඩෙංගු මදුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මදුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න.

0: වහන මොනින් නිවස් වලට අහගෙන ඉන්න බලව 2:00 විනාඩි 12යි.
1: නතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රෝපියක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
3: ලකාන රේඩියෝ ITN.

වෙලාවදේ 6යි විනාඩි 17යි බනවතත් ලක්කන මෝර්නින් නිවුස් සල්ට් සමගින් අපි සෝදානම් දින මින පුවත්පතට අවධානය යොමු කරන්නද සඳහන් කරලා තියෙනවා. සියලුම පුවත්පත්වල සඳහන් කරලා තියෙන පුවතක් අද දින මින පුවත්පත මේ විදිහටයි සටහන් කරන්නේ. ගෑස් මිල අඩුවේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටවල තොරතුරු වලට. රන්මලි සෝමසිරි වාර්තා වරගෙන එන්නේ. ඇතුල් පිටුල සඳහන් වන ලෝක වෙළඳපලේ එල්පී ගෑස් මිලෙහි සිදු වූ අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබා දීම සඳහා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල ගණන් අඩු කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. යනුව ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 4465ක් කියලයි සඳහන් වෙන්නේ. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1792යි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 835ක් දක්වා පහත දමා ඇති බවයි සඳහන් වෙන්නේ. එසේම ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1280කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4965ක් කියලයි සඳහන් වෙන්නේ. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 512කින් අඩු කර ඇති අතර හිනව මිල රුපියල් 1988යි. පසුගිය 3 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් අඩු කිරීම ක්‍රියාත්මක බවයි දින මින පුවත්පත සටහන් කරන්නේ වැඩිදුර තොරතුරු විදිහට. එතකම මේ දින මින පුවත්පත සඳහන් කරන ආපන ශාලා ආහාර මිල පහලට කියලා රන්මලි සෝමසිරි වාර්තාව අරගෙන ඉන්නේ. දින මින පුවත්පත මේ විදිහට සටහන් කරනකොට දිවයින පුවත්පත සටහන් කරන්නේ ගෑස් මිල අඩු කළාට බේකරි කෑම මිල බස්සන්න බෑ. බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය මෙහෙම සඳහන් කරනවා කියලා තමයි දිවයින පුවත්පත සඳහන් කරන්නේ. කෙටි ආහාර මිල පහත දමනව ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා කියලයි. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය අද දිවයිනට ගෙනෙන පුවතේ සඳහන් වෙලා තියෙන. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. රජය විසින් ගෑස් මිල යම් ප්‍රමාණයකින් අඩු කළද පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල කිසිසේත්ම අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමේ සභාපති එන් කේ ජයවර්ධන මහතා දිවයිනට ඊයේ සඳහන් කළා කියලා තමයි අද තොරතුරු වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. ගෑස් මිල සුළු ප්‍රමාණයකින් අඩු කිරීමෙන් බේකරි නිෂ්පාදනවලට කිසිම වාසියක් නැතයිද ඔහු සඳහන් කළා. මේ අතර ගෑස් මිල පහත දැමීම හේතුවෙන් ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, පරාටා, කෙටි ආහාරවල මිල පහත දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂක රුක්ෂාන් මහතා දිවයිනට සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන. ඒ අනුව කෑම පාර්සලයක් රුපියල් 15කින්ද, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින්ද, කෙටි ආහාර රුපියල් 5කින්ද, පරාටා රුපියල් 5කින්ද, බිත්තර රොටියක් රුපියල් 5කින්ද, කිරිතේ එකක් රුපියල් 5කින්ද, ප්ලේන්ටියක් රුපියල් 5කින්ද අඩු කළ බව ඔහු සඳහන් කළා. මේ අතර ලෝක වෙළඳපලේ ගෑස් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා ලිට්‍රෝ ගෑස් මිල අඩු කළ බවද එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා තියෙනවා කියලා තමයි දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. එතෙකම රුපියලේ 2 අවාසිය මගින්ට ලබා දී බස් ගාස්තු වැඩිවීම අද සිට සාමාන්‍ය ගාස්තු 12%කින් කිලෝමීටර 100ට වැඩි 120%කින්, සුඛෝපභෝගී 12%කින් සහ කිලෝමීටර 100ට වැඩි සුඛෝපභෝගී 15%කින් වැඩි කරන බවයි චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් අද දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරනවා. Bus fare revision from today, minimum fare 34 rupees now. For the more detail, the annual bus fare revision comes into effect from today. According to the National Transport Commission, the minimum bus fare for normal services will increase from 30 rupees to 34 rupees, while the maximum fare will rise from 2,422 rupees to 2,902 rupees. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු ඇතුල් පිටුවල සඳහන් කළ තියෙන දිවයින පුවත්පත අප අවධානය යොමු කරමු. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව අද සිට 12%කින් සාමාන්‍ය බස් ගාස්තු වැඩි කරන අතර කිලෝමීටර 100ට වැඩි දුර ගමන් සඳහා 20%කින්
සාමාන්‍ය බස් ගාස්තු වැඩි කිරීමට නියමිතයි කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ. අමතරව කිලෝමීටර 100ට අඩු සියලුම සුඛෝපභෝගී සේවාවන්හි ගාස්තු 12%කින්ද කිලෝමීටර 100ට වැඩි දුර සුඛෝපභෝගී බස් ගාස්තු 15%කින්ද වැඩි කර තිබෙනවා. මෙම බස් ගාස්තු සංශෝධනයේදී මගින් අපහසුතාවයට පත්වන ආකාරයේ තත්වයක් නිර්මාණය වී ඇති බවට මගින් චෝදනා කරනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මේ විදිහට තමයි අද පුවත්පත්වල තොරතුරු සටහන් වෙන්නේ. ඒත් එක්කම පැණිබීමවල සීනි සීමාව තවත් අඩු කරයි අලුත් ගැසට්ටුවක් එයි කියලා සඳයා කරුණාරත්න දිනමිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙන අපේ අවධානය යොමු කරමු. අතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතවයි අද තොරතුරු වාර්තා වෙන්නේ. සඳයා කරුණාරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ. දියර ආහාරවල තිබිය යුතු සීනි මට්ටම සංශෝධනය කරමින් ආහාර උපදේශක කමිටුවේ නිර්දේශ මත සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නව සංශෝධන අනුව දියර ආහාරවල අන්තර්ගත සීනි ප්‍රමාණයන් රතු, ඇම්බර් සහ කොළ යන වර්ණ සංකේත යටතේ වර්ගීකරණයට ලක් කිරීමේදී අන්තර්ගත වන සීනි ග්‍රෑම් ප්‍රමාණය තව දුරටත් අඩු කර තිබෙනවා. ඒ අනුව රතු වර්ණයෙන් නිරූපිත මිලිලීටර 100 කඩංගු සීනි ග්‍රෑම් ප්‍රමාණය 11 සිට 8 දක්වා අඩු කර තිබෙනවා. ඇම්බ වර්ණයෙන් දක්වන සීනි ප්‍රතිශතයේද මිලිලීටර 100ට ග්‍රෑම් 2.5 සිට 8 දක්වා වන පරාසය දක්වා අඩු කර තිබෙනවා කියලා තමයි සටහන් වෙන්නේ. ග්‍රෑම් 2.5 සිට 8 දක්වා වන පරාසය දක්වා අඩු කර තිබෙනවා. කොළ වර්ණයෙන් දැක්වෙන සීනි ග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් 2.5ට අඩු විය යුතුයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට අමතර අදාළ සංකේත ලාංඡන ඇසුරුම් මත ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වන විකල්ප ක්‍රමද නව සංශෝධනයට ඇතුළත් කර තිබෙනවා කියලත් සඳහන් කරලා තිබෙනවා. පාරිභෝගික ජනතාවට දියර ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය නිවැරදිව සහ පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සංශෝධනය සිදු කර තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අද්භෝමයක් පුවත් අපි මේ විරාමයේ අනතුරු ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වන රැඳී සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න බලා උදේ 6 විනාඩි

වෙලවද හය විනාඩි විස්සයට අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. 7 megawatt projects to be completed this year. For the more in detail, over 300,000 families in several districts to benefit. National Water Board pumps over 175 billion rupees. President to commission Tamuthegama Water Project on 9th of July. Let's see more details about it in Sinhala. පවුල් ලක්ෂ 3ක ජල අවශ්‍යතා සපුරයි. බිලියන 175ක ජල ව්‍යාපෘති ජනතා අයිතියට. රන්මලී සෝමසිරි අද දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. දීර්ඝ විස්තරයක් සහිතවයි තොරතුරු සටහන් වෙන්නේ අද දිනමින පුවත්පතේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. ජල සම්පාදන ශේෂ්ත්‍රයේ දැවැන්ත පෙරලියක් ඇති කරමින් රුපියල් බිලියන 175කට අධික ජල ව්‍යාපෘති රැසක් මේ වසරේදී ජනතා අයිතියට පත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ජාතික ජල සම්පාදන සහ ජලාප වාහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන මේ දැවැන්ත ජල ව්‍යාපෘති මගින් මෙරට දිස්ත්‍රික්ක කිහිපයක පවුල් ලක්ෂ 3කට අධික පිරිසකට සෙත සැලසෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ අතර තඹුත්තේගම ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සහ කැබිතිගොල්ලෑව

0: අමල් ජල ව්‍යාපෘතියකට මුල් ගල තැබීම ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මාසේ 9 වෙනිදා සහ 10 වෙනිදා සිදු කෙරීමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ. 2026 වර්ෂයේ ජූලි මාසයේ අවසන් වන විට රුපියල් මිලියන 4995ක වියදමින් නිම කරන ලද ලග්ගල නව නගර ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් පවුල් 6800කට ජලය ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එම කාල සීමාවෙදීම රුපියල් බිලියන 32ක අධික වියදමින් නිකුත් කරන තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් පවුල් 25000කට ප්‍රතිලාභ හිමිවනු ඇති බවයි තොරතුරු විදිහට සඳහන් කළ තින. තවත් දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා දිනමින පුවත්පත. දරුවන් නව තාක්ෂණයෙන් සහ දැනුමෙන් සන්නද්ධ කිරීමට අවශ්‍ය කටයුතු රජයක් ලෙස ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඒ බලන්ගොඩ විද්‍යාලෝක විද්‍යාලයේ පැවති අරුමැසිය ප්‍රදර්ශනය විවෘත කිරීම සහ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්
1: අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් පළවෙනි ශ්‍රේණියේදී එන අවුරුද්දේ සිට 6 වන ශ්‍රේණියටත් අලුත් විෂය මාලාවක් හඳුන්වලා දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විදිහේ දස්කම් තියෙන දරුවන්, මේ විදිහට දක්ෂතා තියෙන දරුවන් තව තවත් දියුණු කරන්නේ. ඒගොල්ලොන්ගේ දක්ෂතා එළියට අරගෙන ඒවා තවත් දියුණු කළා. ඔවුන්ගේ අනාගත ජීවිතවලට ඒවා රුකුලක් වෙන විදිහට දියුණු කරගන්න අධ්‍යාපනය පාසල කොහොමද අපි දියුණු කරන්නේ, කොහොමද අපේ විෂය මාලාව පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මට හිතනවා එන අවුරුද්ද 6 වසරේ අලුත් විෂය මාලාව මේ පාසලට හඳුන්වා දුන්නම මේ පාසලේ දරුවන් ඒක ඉතාමත්ම සාර්ථකවත්, මේ ගුරු භවතුන් ඒක ඉතාමත්ම සාර්ථකවත් ක්‍රියාත්මක කරයි කියන විශ්වාසය මා තුළ තියෙනවා.
0: කඩවත මෙරිගම අධිවේගයේ ඉදිකිරීම ළඟදීම අවසන් තීන්දුවට ලංකාවත් චීනයත් සෝදාන වෙන අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කර තින. අපි අවධානය යොමු කරමු දමිත් වික්‍රමසේකර ලංකාදීපටගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා. චීන අපනයන ආනයන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස ඉදිකිරීම කටයුතු ඉදිරි සති කිහිපය තුළ යළි ආරම්භ කිරීම සඳහා වන සංශෝධිත ගිවිසුම අවසන් කිරීමට ශ්‍රී ලංකා සහ චීනය සෝදානමින් සිටින බව රජය සඳහන් කරනවා. රජයේ ජේෂ් නිලධාරියෙකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායම බැංකු උපසභාපති යැන් ඩොන්ග්නින් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ඉහළ පෙළේ දූත පිරිසක් පසුගියදා දිවයිනට පැමිණි බවත් ඔවුන් මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමු වී මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවයි කියලයි අද ලංකාදීප පුවත්පතේ සටහන. තවත් බොහොමයක් තොරතුරු මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු රැඳී සිටින FM 93.5 ලක්හඬ මෝර්නින් න්ියුස්ලට් එක වෙලා උදේ 6:33.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලා උදේ 6:33 අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූලි මාසේ 5 වෙනිදා ඉරිදා දවස මහජන සම්පත 6239 වන ජයග්‍රහී දිනුම් වල ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ සීන් රිසක්ෂරයි වාසනාවන්ත රිසක්ෂරයේ ජයග්‍රහී අංක 5, අංක 6, අංක 1, අංක 9, අංක 3 සහ නැවතත් අංක 9 ජයග්‍රහී අංක බවට පත් වුණේ. ගොවිසෙත 4481 වන ජයග්‍රහී දිනුම් භාරයේ ටී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක 35, අංක 37, අංක 71 සහ අවසානයේට අංක 77. මෙගා පව 2587 වන ජයග්‍රහී දිනුම් භාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා යූ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී සුපිරි අංකයේ අංක 26 වෙනකොට අනිකුත් ජයග්‍රහී අංක සටහන් වෙන අංකාට අංක 55, අංක 72 සහ අවසානයේට අංක 74. ධන නිධානය 2269 වන ජයග්‍රහී දිනුම් වරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ එල් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක 1, අංක 3, අංක 25 සහ අවසානයේට අංක 79. හඳහන 1548 වන ජයග්‍රහී දිනුම් වරයේ තුලා ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක 16, අංක 17, අංක 20 සහ අවසානයේට අංක 35. අද සම්පත 814 වෙනි ජයග්‍රහ දිනුම් වාරයේ සීන් රිසක්ෂරයේ වාසනාවන්ත රිසක්ෂරයේ ජයග්‍රහයි අංක අංක 1 අංක 9 අංක 3 සහ අවසානයේ අංක 9යි සඳහන් වෙන්නේ ජයග්‍රහයි අංක විදිහට NLB ජය 507 වෙනි ජයග්‍රහ දිනුම් වාරයේ බීන් රිසක්ෂරයේ වාසනාවන්ත රිසක්ෂරයේ වෙනකොට ජයග්‍රහයි අංක සටහන් වෙනවා අංක 3 අංක 5 NLB ජය 507 වෙනි ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ බීන් රිසක්ෂරයි වාසනාවන්ත රිසක්ෂරයේ ජයග්‍රහයි අංක සටහන් වෙනවා අංක 3 අංක 2 අංක 0 සහ අවසානයේට අංක 4 සුබ දවසක් 355 වෙනි ජයග්‍රහ දිනුම් වාරයේ මීන ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහයි අංක සටහන් වෙනවා අංක 10 අංක 18 සහ අවසානයේට අංක 64 එතෙකම සුබ දවසක් 355 වෙනි ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහයි ප්‍රවර්තනාංකය 5055 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝනින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:35යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 02177 679 579
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රණ්‍ය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

0: දිනමල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ
2: සමනුග්‍රහය
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: Black Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: Morning News Alert.
3: වෙලාව 6:43 දෙවෙනි පුවත්පතටයි අවධානය. මාලදිවයිනෙන් කුදලන් ආ නීතිඥ යුවල ඝාතනයේ සැකකාර සිහින දිල්සර පැය 72ක් රැඳවුම් භාරයට. හිමන්ත රඳුනු සාටිකේජි කපිලයි වාර්තාව අරගෙන එන්නේ. මාලදිවයිනේදී අත්අඩංගුවටගෙන පෙරේදා සවස මෙරටට රැගෙන තලංගම අකුරේගොඩ නීතිඥවරයෙකු සහුගේ බිරේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන සිහින දිල්සර නැමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණු අපරාධ කොට්ටාසේ අධිකරණයෙන් අවසර ලබාගෙන තිබෙනවා කියලා තමයි අද දිවයින පුවත්පත සටහන් කරන මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළ තිබුණා. එම රැඳවුම් නියෝගයේ මාස 3ක කාලයකට දීර්ඝ කර ගැනීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන. ඉකුත් පෙබරවාරි මාස 16 වෙනිදා සවස තලංග මකුරේගල ප්‍රදේශයේ සුපිරි වෙන්දසලක් ඉදිරිපිටදී නීතිඥ බුද්ධික මාලවරාජ මහතා සහෝගේ බිරිඳ මෝටර රථය තුලදීම වෙඩි තබා ඝාතනය කර තිබුණා. කරන්දිනේ සුද්දා නැමැති පාතාල නායකයාගේ නියෝග මත කරන්දිනේ රාජු නැමැති ඔහුගේ සහෝරා විසින් මෙම ඝාතනය මෙහෙවා තිබූ බවයි විමර්ශනවලදී අනාවරණය වුණේ. මෙම දිත්ව ඝාතනයට සම්බන්ධ කරන්දිනේ රාජු ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු මෙවන විට අත්අඩංගුවට පත් සිටින බවත් පොලිසිය සටහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ තොරතුරු විදිහට සටහන් වෙන්නේ. නැදුන් කර්ණි හිදී අයිස් සමග ඇල්ලූ ජාවාරම් කරු කොළඹට. යාපනයේ නැදුම් කර්ණි පොලිසිය මගින් පෙරේදා අයිස් මත්ද්‍රව්‍ය කිලෝවකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹට රැගෙනීමට නියමිතයි කොළඹට රැගෙනීමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මත්ද්‍රව්‍ය නාශකංශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා සඳහන් කළා කියලා තමයි දෙවැනි පුවත්පත අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දිනමින පුවත්පතටයි අවධානය. 2026 සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි සඳයා කරුණාරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ. එතකමද දිනමින පුවත්පත සඳහන් කළා තිනවා 2025 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි. ඒ පිළිබඳව ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තිනවා. අපි අවධානය යොමු කරමු 2026 සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් වන පුවතට. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2026 විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ අයදුම්පත් කැඳවීමට මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ මාස 23 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට අයදුම්පත් කැඳවීම අවසන් වන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ. මෙම අයදුම්පත් කැඳවීම මේ මාස 3 වෙනිදා ආරම්භ කළ අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් බාර ගැනීම අවසන් දිනය දීර්ඝ නොකරන බවද එය ප්‍රකාශ කළා. සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අදාළ උපදෙස් මත මාර්ගගතව අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි ඇය සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්බඩ විවන www.donates.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා යනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවත් අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් බාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බවත් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ. අපි නිල වෙබ්බඩවි නැවතත් මතක් කරනවා www.donates.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිස අදාළ උපදෙස් කියවා හොඳින් නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවත් අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් බාහිරයේ සුරක්ෂිතව තබා ගන්නා බවත් තමයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ කියලා අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. හෙටකම මේ 2025 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙන බවත් සඳහන් කළා තියෙනවා. අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ. ඔබට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්බඩ විවන www.donates.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවත් හිමහත්මිය වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන. හමුදා ඉඩම ශැංග්‍රිලා හෝටලයකට විකිණීම. මහින්දට කෝටි සේයක් දුන්නයි අල්ලස් කොමිසමට පැමිණිල්ලක්. සුභාෂිනි සේනානායකයි අද දිනමිනට වාර්තා වර්ගෙනෙන්නේ. තොරතුරු සටහන් කළ තින ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් තොරතුරු වලට හමුදා මූලස්ථානයේ පිහිටි ඉඩම ශ්‍රීලා හෝටලයට විකිණීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩොලර් මිලියන 5ක අල්ලස් මුදලක් ගැනීම සම්බන්ධයෙන් අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලයේ සංවිධානයේ අල්ලස් දූෂණ නිවාරණ කොමිෂන් සභාවට බැමිණිලක් ඉදිරිපත් කර තිබෙනවා. හමුදා මූලස්ථානයේ පිහිටි ඉඩම ශ්‍රීලා හෝටලයට විකිණීමේදී ඩොලර් මිලියන 5ක අල්ලස් වශයෙන් සිංගප්පූරුවේ විදම්බරම් යන පුද්ගලයා දිවුරුම් ප්‍රකාශයකින් පවසා ඇති අතර TPL ඉත්මා සමාගම හා හෙලියාට් යන උපදේශන සේවා සපයන සමාගම කරහා මුදල් ලබා දී ඇති බව සජින් වාස් ගුණවර්ධන මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර ඇතැයිද පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා කියලත් අද දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. මෙතමයි අදවසේදී ප්‍රධාන සිරස්තල විදිහට පුවත්පත්වල සටහන් වෙලා තිබෙන අපි මේ විරාමයෙන් අනතුරු වීදිස් පුවත් ක්‍රීඩා පුවත් සහ කාටුන් සමවෙත ගෙනෙන බලාපොරොත්තු වන රැඳී සිටින FM 93.5 93.7 ලක්කන්නේ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.
0: මෝර්නින් නිවුස් ඇලර්ට් ලක්කන්ද රේඩියෝ ITN.
3: උදේ 6:49 වෙලාව.

0: ලකඩ රඩියෝ ITN
1: ලකන මෝනිින් නිව සලට හගෙනන බලව් දෙහය විනාඩි පනස්තුනයි
2: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියතින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: රටට

0: Lakhanda Radio ITN Morning News Alert.
1: වෙලාව 2:00 විනාඩි 54 පිසෝදානම් විදෙස් තොරතුරු වලට අවධානය යොමු කරන්න. ඉරානයේ හිටපු උත්තරීතර නායක කමේනිගේ අවමංගල උත්සවයට ජනගඟ ගලයි. රටවල් සියකින් නියෝජිතයන් භූමිදානය නමවනදා කමේනිගේ උපන් බිමේදී කියලයි සඳහන් වෙන්නේ. චෛරපත් සමගින් තොරතුරු සටහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන්. සියලුම පුවත්පත්වල තොරතුරු සටහන් කළා තියෙනවා. දිනමින පුවත්පත්වල මේ අවධානය. මීට මාස 4කට පෙර ඇමරිකායි ඉස්රායලයේ කබද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක 86 හැවිරිදි අයතුල්ලා අල් කමේනිගේ අවමංගල උත්සවයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වෙමින් සිටින බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා. පසුගිය 3 වෙනිදා සිට දින දෙකක කාලයක් පුරා අවමංගල යාඥා සිදු කිරීමෙන් පසු මහජන ගෞරවය සඳහා දේහය තෙහෙරාන් නුවර ප්‍රධාන දේවස්ථානයේ තැන්පත් කර ඇති අතර සිය ගෞරවය පුද කිරීමට ඉරානයේ සහ ඉරාකයේ මිලියන 15කට අධික ජනතාවක් සහභාගී වනු ඇතැයි ඉරාන බලධාරීන් අපේක්ෂා කර තිබෙනවා. මීට අමතරව රටවල් 100කට වැඩි ප්‍රමාණයකින් නියෝජිතයින් සහභාගී වීමට නියමිත වැඩි බවත් පාකිස්තානයේ අගමැති ශිබාස් ෂරීෆ්, තජිකිස්තානයේ ජනාධිපති ඉමෝමාලි රහ්මාන් වැනි නායකයන්ගේ නම් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන්. අමරිකාවේ 250 වැනි නිදහස් උත්සවය සැමරේ. ට්‍රම්ප්ගෙන් මිනිත්තු 40ක දේශනයක්. රැඳවුවන් 11කට ජනපති සමාව කියලාද තොරතුරු සටහන් කරලා තියෙනවා චෛරුපත් සමගින් මේ සම්බන්ධයෙන්. හමාස් සහ හිස්බුල්ලා නියෝජිතයනුත් ඉරානයට. ඉරානයේ හිටපු උත්තරීතර නායකයාගේ අවමංගල උත්සවයට හිස්බුල්ලා සහ හමාස් සහ හවුති යන සංවිධානවල නියෝජිතයින් දෙක්වන බව දෙස් මාධ්‍ය සඳහන් කරනවා කියලා තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. එතෙක්කම යුරෝපයේ උෂ්ණත්වයෙන් ප්‍රංශයට දැඩි බලපෑම්, මරණ 9000කට ආසන්න බවයි වාර්තා වෙන්නේ කියලා තොරතුරු සටහන් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් පුවත්පත් මේ තමයි අද දවසේදී විදේශ තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා තොරතුරු වලට.
2: Sports Roundup.
1: දෙවැනි ටෙස්ට් තරඟය පිටිකරුවන්ගෙන් කොදෙව්වන්ට කදිම පිළිතුරක්. පළමු ටෙස්ට් තරඟයේදී බටහිර ඉන්දිය පිළ තමන්ට දුන් දඬුවමට කදිම පිළිතුරක් ලබා දුන් ශ්‍රී ලාංකික පිටිකරුවන් දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දිනේදී තේපානේ පසු වන තොරොත් කොදෙව්වන් පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් අවේ වේලෙන්නට ලැබුවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන. තේපානේ ඉන්පසුවත් ඕවර 7ක් පමණ පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9කට ලකුණු 549ක් ලබා සිටියේදී සිය මුල්ලිනි මාත් හිටවුවා කියලා තොරතුරු සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. එතකම ලංකාදීප පුවත්පත අද සටහන් කරන්නේ කේප් වර්ඩ් ක්‍රීඩකයෝ ලෝකයේ මන්ද මන්ද කරයි. ලෝක කුසලාන තරගාවලියේ පිළිමලුන් පිටු දැකීමේ වටේදී ආජන්ටිනා විසින් කේප් වර්ඩ් කණ්ඩායම ගෝල 3-2 ලෙසින් පරාජය කරමින් 16 දෙනාගේ වටේට සුදුසුකම් ලබා ගත්තා. නමුත් ආජන්ටිනාව හෝ ආජන්ටිනාවේ ලයනල් මෙසි ගැන නොව ආජන්ටිනාව හමුවේ කේප් වර්ඩ් ක්‍රීඩකින් දක්ව දස්කම් පිළිබඳව කතාව සිකුරාදා දවසේ කතාවේ තිබුණා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. තමයි දවසේදී සටහන් වෙන්නේ ක්‍රීඩා පුවත් විදියට. අපි අවධානය යොමු කරමු කාටුන්ස් වලට.
2: කාටුන්ස්
1: දිනමින අංජනගේ කාටුනේ අද මෙහිමයි සඳහන් වෙන්නේ. පොලිසිය 200ක් විතර පාතාලෙන් පඩි ගන්නවලු. එහෙනම් වෙනසකට තියෙන්නේ ඇඳුම විතරයි කියලා තමයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් කාටුනේට අවධානය යොමු කරන්න කලින් අපි යමු ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් මොනවද කියන්නේ කියලා බලන්න. බස් ගාස්තුවක් දැන් වැඩි වෙලා අපේ පොකට් එකට ගැහිල්ලකුත් කරලා කියලා තමයි අද සඳහන් කරන්නේ දිවයින පුවත්පත. ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් අද මේ විදිහටයි කියන්නේ. රටේ ආර්ථිකය හොඳ තැනකට ඇවිත් කියලා නන්දලාල් කියනවා. ඌවා කියන්නේ වසන්තගේ ලාල්ගේ ගෙවල් වල කුසි බලලද කියලා තමයි අද ප්‍රශ්නාර්ථයකුත් එක්ක ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ. අපේ දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනින් අදට ලක්කන මෝර්නින් නිවුස් වලට නිමා කරමු. බිමල් රත්නායක කියනවා මුදල් අමාත්‍යංශයේ ටොන් ගණන් සල්ලි තියෙනවලු. ඒ වුණාට වැඩ කරන්නේ මං වාඩි වෙලා ඉන්නේ කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ දිවයින පුවත්පතේ. මේවා තමයි අද දවසේ කාටුන් සිද්දේට සඳහන් වෙන්නේ. හිටත් උදැස්සන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ලක්කඩ මෝනින් නිවුස් සැලට් වලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහි වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේක.
3: අකුරු අතර පුවත් සොයන පත්තරය
4: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ක්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679 579
2: අටසියවසක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රණය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන
5: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා වයනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් X5 සහ සුම් X5
0: දශකහතක
4: ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

සුබදාසනක් උදේ 7:08 වෙලාව අපි ජූලි මාසේ 6 වෙනිදා මුණ ගැහෙන්නේ ජූලි 6යි තව වචනයක් කියනවනේ හරි මේ තුරද ජූලි 6 වෙනිදා අපි මුණ ගැහෙනවා මේ ගෑස් මිල අඩු වෙලා බස් ගාස්තු වැඩි වෙන උදෑසනක තමයි අපි මේ විදිහට මුණ ගැහෙන්නේ නේ ඉතින් අපි අඩුවීමේදී සතුට වෙනවකින් වැඩිවීමේදී දුක් වෙනවා ඉතින් ගෑස් මිල අඩු වෙනවත් එක්කම තව ඔය කොත්තු නේද රයිස් වගේ මේ මිල අඩු වෙනවා කියලා තිබ්බයි ඒ සතුට අපිට තියෙනවා ඒ කොමුණත් රුපියල් 2 අවාසිය මගින්ට දීලා බස් ගාස්තු වැඩි වීමක් අද ඉඳලා ක්‍රියාත්මකයි කියලාත් ඔයා දන්නවා හරි මේ අපි කතාව එතනින් ඉවර කරමුනේ මොකද කොහොමුණත් අපි මේ දේවල් වලට අනුගත වෙන්න එපේ අඩුවීම් වැඩිවීම් නේ ඔක දුක සතුට වගේ තමයි මිල ඉහළ යනවා මිල පහළ යනවා භාණ්ඩවල සේවාවල ඒක තමයි ලෝක ඉතින් ආර්ථික ස්වභාවය ආර්ථිකවල ලෝකයේ ඕනම රටක මේ ස්වභාවය තියෙනවා ඉතින් අපිටත් ඒක අඩු වැඩි වශයෙන් විඳින්න සිද්ධ වෙනවා හරි මං ඉනෝ මෙන්න මෙහෙම කතාවකට චාලි චැප්ලින් මෙන්න මෙහෙම ලස්සන කතාවක් කියලා තේනවා මිනිස්සු ඉන්නේ ආදරය කරන්න ද්‍රව්‍ය තියෙන්නේ පාවිච්චි කරන්න හැබැයි අද සමාජයෙන් එනකොට මේක වෙනස් වෙලා කියලා මිනිස්සු පාවිච්චි කරලා ද්‍රව්‍ය වලට ආදරය කරනවා කියලා ලොකු ලොකු යාන වාහන වලට ගෙවල් වලට නේද භෞතික සම්පත් වලට ආදරය කරද්දී මිනිස්සුන් අපි පාවිච්චි කරනවා මේක ඔයාගේ ජීවිතයට කොච්චර දුරට සාධාරණ කතාවක්ද කියලා දන්නෝ ඉතින් සමහර කෙනෙකුට තාමත් අර මිනිස්සු කියන නේද ඒ ජීවියාට තියෙන ඒ සත්‍යයට තියෙන වටිනාකමේ කිසිම අඩුවක් නැති වෙන්න පුළුවන් නමුත් බොහෝ තැන්වල අපි දකින්නේ වෙන වෙන දේවල් නිසා මිනිසා කෙරෙහි තියෙන නේද ඒ තිබිය යුතු යයි හිතන ඒ කියන ලෙංගතුකම් වටිනාකම් අඩු වෙලා තියෙනවා චාලි චැප්ලින් ප්‍රසිද්ධ කියමනක් මේක ඔයා මීට කලින් අහලා තියෙන කතාවක් ඒත් මට හේතුණා දුදී පාන්දර ඔයාට ඒ ගැන මතක් කළා දවස පටන් ගන්නවා

0: උදේ 7යි විනාඩි 14යි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ රේඩියෝ ITN.

හතයි විනාඩි 19යි වෙලාව. අපි පොඩ්ඩක් කතා කරලා යමු මේ දවස්වල තියෙන ප්‍රමුඛ ප්‍රශ්නය ගැන. ඔයා දන්නවා, ඔව්, පොඩි මදුරුවෙක් අපිට කරලා තියෙන හානිය විපත නේද රටක් විදිහට අපිට සිද්ධ වෙලා තියෙනවා. මේ පොඩි මදුරුවෙක් වෙනුවෙන් වෙලා වෙන් කරන්න, මොකද අපේම නොසලකිල්ල නිසා තමයි අපි මේ කියන තැනට වැටලා තියෙන්නේ. ඊයේ වෙනකොට ඩෙංගු මරණ 39ක් මේ මාස 6ට වාර්තා වෙලා තියෙනවා, මාස 6යි දවස් 6ට. ඉතින් මෙතනින් කියවෙන්නේ බියකරු කතාවක්. ඇත්තට මේ මරණ බිය දැනෙන කාලයක්. වාට මතක නම් පහුගිය අවුරුද්දම ගත්තොත් ඩෙංගු මරණ 25යි තිබුණේ මාස 12ක් ඇතුලේ. දැන් මාස 6ට, මාස 6යි දවස් 6යි 39යි. එතකොට මේ කතාව ගිය වසරට සාපේක්ෂව ගත්තම දෙගුණ වෙලා කියලා දැනෙනවා. ඩෙංගු මදුරුව වෙනස් වෙලා, හැබැයි අපිට බැරි වෙලා තියෙනවා නේද මේක පොසිටිව් පැත්තට වෙනස් වෙලා ගිය වසරට වැඩිය මේක වෙනස් කරගන්න. ඩෙංගු මදුරුවගේ පැත්තෙන් ගත්තොත් එයා හරි ඇඩ්වාන්ස්. දැන් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,000 ඉක්මවලා තියෙනවා. දිනෙන් දින ප්‍රධාන පුවත් මවන්නේ මහජනතාව, එහෙම නැත්නම් ආණ්ඩුව නේද, එහෙම නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා නෙවෙයි දැන් ඩෙංගු මදුරුවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ කියන විදිහට මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වෙලා තියෙන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තමයි 59,638ක් කියන්නේ. දැන් 60,000ට තොන්න මෙන්න තියෙන්නේ. එතකොට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ පහුගිය ජූනි මාසේ. රෝගීන් 21,546යි. මේ අහගෙන ඉන්න ඔයත් සමහර විට ඩෙංගු රෝගියෙකුට ගොදුරු වෙලා වෙන්න පුළුවන්. ඔය දන්න කෙනෙක් මතක් වෙනවා වෙන්න පුළුවන් නේ. ජූලි මාසේ ගත වෙච්ච දින හතර තුල 4251යි. පහකටනේ, දවස් පහකට කැල්කියුලේට් කරොත් 260කට ආසන්න ගාණක්. එතකොට වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය වාර්තා වෙලා තියෙන බස්නාහිර පළාතින් රෝගීන් 31,249යි. අර අපි සමහර කාරණා ගැන අපි ඉන්න ගම නගරය පළාත ගැන ආඩම්බර වෙනවා නේද? මේවැදී අපිට බෑ කොලස් අප් කරන්න. මොකද මේවැදී අපිට ලැජ්ජ වෙන්න වෙනවා. මේ අපි ඉන්න පරිසරය ඇතුලේ තමයි මේ කියන ප්‍රශ්නය දරුණුවටම තියෙන්නේ. විශේෂම කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම කඩුවෙල, හෝමගම ගොදටුව බත්තරමුල්ල පිළියන්දල, එහෙම නැත්නම් කොළඹ මහනගර සභාවට අදාළ බල ප්‍රදේශ මේ වෙනකොට ඉතාම නරකත්තර හැරලා තියෙනවා. ගම්පා දිස්ත්‍රික්කයේ බියගම, කැලණිය, සීදුව, ජායල, මහර, වත්තල, මීගමුව, මිනුවන්ගොඩ, ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ ගත්තම පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මේ වගේ ඩෙංගු මදුරුවා පරාජය කරන්න දැන් නම් අපි මේ තව කල් ගන්න එක තේරුමක් නැහැ. මොකද එහෙම නොවෙන්න ලංකාවේ මිනිස්සු ජනගහණය අඩු වෙලා මදුරුව කොහොමද දැනටත් මම කියන්නේ ඒ වගේ තත්ත්වයක් තමයි මේ සංඛ්‍යා දත්ත ගැන කියනකොට කියන්න තියෙන්නේ. දැන් මේ වෙනුවෙන් ජාතික කර්තව්‍යයක් විදිහට මේ ගැන හඳුනාගත්ත ජාතික ලොතරැයි මණ්ඩලය වදන්නෝ පහුගිය කාලේ විවිධ පළාත් පාලන ආයතන මූලික කරගෙන නේද කසල බඳුන් පිරිනැමීමේ අවස්ථාව, වගේම ඩෙංගු මර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන්, මේ වගේ දේවල් ගොඩාක් සංවිධානය කරලා තිබුණා. මාතර, ඒ වගේම බද්දේගම, කෑගල්ල, එතනින් එහාට තවත් පළාත් පාලන ආයතනත් එක්ක මේ කටයුත්ත සිද්ධ වෙනවා. එතකොට මේ අවට වටපිටාව පිරිසිදු කිරීම, වතුර රැඳෙන ස්ථාන ඉවත් කිරීම, වගේම කැලි කසල ක්‍රමවත් විදිහට බැහැර කිරීම කියන කාරණාවේදී මේ ජාතික ලොතරැයි මණ්ඩලය මේ කටයුත්තේ පෙරගමන් අරගෙන තියෙනවා. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ලබා දෙන දශක 6ක් පුරා ඔයාට කෝටි ගණනින්, මිලියන ගණනින්, ලක්ෂ ගණනින් තෑගි දෙනවා. වගේම මේ වෙලාවේ නේද දැන් අපි කතා කරලා තියෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ විනුණු අපි ඉදන් කරන රුපියල් 40කට දෙන ඒගොල්ලෝ දෙන වටිනාකම නේ. හැම ලොතරැයි දිනුම් මැදීමකින්ම ඔයාට දිනුමක් නැතත් රටේ සංවර්ධන කාර්ය සඳහා මහඟු දායකත්වයක් දෙනවා. රජයේ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල නේ, මේ වගේ අරමුදල් ගණනාවකට දායකත්වයක් දෙනවා. ඒ නිසා මහජන සම්පත ගැන මතක් කරේ මේ වෙලාවෙම. ඒ වගේම මම ඔයාලට මතක් කරන්නම් ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන. ඔයාගේ ගෙදරම තියෙන ඕනේ නිෂ්පාදන පෙළක්, විශේෂයෙන්ම ඔයාගේ බඩේ, එහෙම නැත්නම් ලදරු පණු රෝග සම්බන්ධ වෙන්න පුළුවන් කුඩා දරුවන්ට තියෙන නේ බඩේ අපහසුතාවයන් වෙන්න පුළුවන්, බඩේ අජීර්ණයක් වගේ වෙන්න පුළුවන්. ක්‍රිමිරාජ කරල් ගුලි ඔයාට මතක් කරන්න ඕනේ. දශක 7කට වැඩි 8කට ආසන්නයි, ඒ කියන්නේ අවුරුදු 77ක් තිස්සේ මේ වෙනකොට ක්‍රිමිරාජ කියන නම අපිත් එක්ක මේ ගනුදෙනුවේ ඉන්නවා. ඉතින් අපේ සෞඛ්‍ය ගැන නේද වද වෙනකොට ක්‍රිමිරාජ කියන නම අපිට අමතක කරන්න බෑ. වඩ පුළුවන් කමක් තියෙනවා ෆාමසි, එහෙම නැත්නම් ඔය ඔසුසල් කියලා කියන්නේ ඖෂධහල් කියලා කියන්නේ, අන්න එහෙම තැන්වලදී මේ කියන ක්‍රිමිරාජ නිෂ්පාදන මිලදී ගන්න. විජේ නිෂ්පාදන කැමරස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා ප්‍රමිතියෙන් යුතු කුළුබඩු ගන්නවා නම් වට විජේ කියන නම හැමතිස්සෙම මම කියනවා ඒ ජාත්‍යන්තරය පිළිගන්නේ ඒ ප්‍රමිතිය නිසාමයි. ඇසුරුමේ ඉඳලා නේද
ප්‍රඩක්ට එක ඇතුලේ තියෙන ඒ ප්‍රඩක්ට් එකේ ගුණාත්මක බව කියන කාරණාව මේ සියල්ල ගැන විජේ නිෂ්පාදන තවදුරටත් ඉතාමත්ම සැලකිලිමත් ඒ නිසා තමයි ඒගොල්ලන්ට ජාත්‍යන්තර වෙළඳපළේදී මේ කියන පිළිගැනීම උදා කරගන්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඔයා ගෙදර උයන පිහින කෙනෙක් නම් එහෙම නැත්නම් ආපන ශාලාවක ඉන්න පුළුවන් මේ ඔයා කොහේ හරි කෑම සම්බන්ධ කටයුතු කරන කෙනෙක් නම් ඔයාට වගකීමක් තියෙනවා. ඔයාගේ කෑමේ රසට ඒ වගේම සෞඛ්‍ය සම්පන්නව අනිත් අයට පිළිගන්වන්න විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න.

0: දශම පහෙන් අනුතුනයි දශම හතෙන් ලක්හඩ ලක්කාවටම ලක්හන පෙරනෝවරු
1: පොඩි පණවිඩයක් කියල ඉන්නද මේ පණවිඩේ මංවාට මෙන්න මෙහම පොඩි හින්ටගත් දෙන්නම් තව පොඩ්ඩකින් තමයි හරිම පණවිඩේ කියන් මොකක්ද හින්ට එක ඔයාගේ කොන්ද අමාරුවට බෙල්ල වේදනාවට දනහිසේ වේදනාවට උරහිසේ වේදනාවට වලලු කර නේද රිදෙනවා වගේ නම් මැණික් කටුවේ වේදනාව කියන එක සමහරුන්න තියෙන විශේෂම ස්පෝර්ට්ස් කරන අයට එහෙම තියෙනවානේ ඊට පස්සේ ඕගොල්ලෝ හිතනවා ඔපරේට් කරන්න ඕනේ කියලා එතනට යන්නේ නැතුව ඊට මෙහැම් මේක විසඳගන්න පුළුවන් 1920ක් වැය කරන්න ඕවා පොඩ්ඩක් පොඩක් හිත හදාගන්න 1920ක් වගේ පොඩි ගානකට පුළුවන් ඔය කියන ප්‍රශ්න ඔක්කොම විසඳන්න මොකද්ද මේ මොකද්දනේ කියන්නක් තව පොඩ්ඩකින් ඊට කලින් මා රුපියල් 40ක් වියදම් කරන්න ලෑස්තිද කියන්නකෝ මට ජාතික ලොතරැයි මණ්ඩලයේ රුපියල් 40ක් වියදම් කරලා ඔයාට තියෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න. එහෙනම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ ගත්ත ටිකට්ස් නේ වාසනාවන්ත අංක ටික බලමු. අන්න ඊයේ 40ක් වියදම් කරලා අද දිනුමක් ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නයි. මම මීන ලග්න හිමියන් මීන ලග්න හිමියන් නෙමෙයි මීන ලග්නේ තමයි ජයග්‍රහී ලග්නේ. හරි. එතකොට මේ සුබ දවසක් ලොතරැයි ගැන කියන්නේ මීන ලග්නේ තමයි ජයග්‍රහී ලග්නේ. ජයංක අංක 10, අංක 18, අංක 64. ඒ වගේම ජය ලොතරැයි දවසේ දිනුම් මැද B අක්ෂරයත් එක්ක අංක 3, අංක 2, අංක බිංදුව සහ අංක 4 ජයග්‍රහී ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙනවා. අද සම්පත ගත්තනම් අංක 3, අංක 9, අංක 9, අංක 3 සහ අංක 9. ඒ වගේම අංක 1, අංක 9, අංක 3, අංක 9 C අක්ෂරයත් එක්ක. හදාන ලොතරැයි දවසේ දිනුම් මැද්ද 1548 වෙනි දිනුම් වාරයේ තුලා ලග්නය සහිතව ජයග්‍රහී අංක අංක 16, අංක 17, අංක 20 සහ අංක 35. ධන නිධානය ගත්තනම් 2269 වෙනි දිනුම් වාරයේ එල් අක්ෂරයත් එක්ක අංක 1, අංක 3, අංක 25 සහ අංක 79. මෙගා පවර් U අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය අංක 26, ජයග්‍රහී අංක අංක 8, අංක 55, අංක 72 සහ අංක 74. ගොවිසෙත T අක්ෂරයත් එක්ක අංක 35, අංක 37, අංක 71 සහ අංක 77. මහජන සම්පත ගත්තනම් C අක්ෂරයත් එක්ක අංක 5, අංක 6, අංක 1, අංක 9, අංක 3

නොවේ ජයග්‍රහයි ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙනවා. ඊයේ දවසේ දිනුම් මදිල්ලද වසනාවත ප්‍රතිඵලයි මම මේ මතක් කරේ. අදත් රුපියල් 40කින් ජීවිතේ වෙනස් කරගන්න ජාතිගත ලොතරැයි මණ්ඩලයත් එක්කයි.

හතයි විනාඩි 34යි. ජීවත් වෙලා ඉන්න කාලේ වටින්නේ නැති සමහර මිනිස්සු ජීවත් වෙලා يعني ජීවිතෙන් සමුගත්තට පස්සේ ඕනෑ තරම් නේද ಗುಣ කතන සමහර තැන්වල චිත්‍රපටි ෆිල්ම් බවට පත් වෙනවා දැකලා තියෙනවා. ඔයත් මමත් මේවා හොඳට එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. මේ දවස්වල මම දකින තවත් එකක් තමයි මේ විශේෂම ලෝක දේශපාලනය ගත්තම අල් ඛමේනි කියලා කියන්නේ අල් ඛමේනි ජීවත් වෙලා ඉන්න කාලේ ඔහු ලෝකයේ ගොඩාක් වෙලාවට තීරුංග තිරාන වැසියා නැරෙන්න බොහෝ රටවල් තීරුංග ගත්තේ අල් ඛමේනි කියලා කියන්නේ හතුරු මෙහෙම නැත්තම් එයා ටිකක් නේද මේ ලෝකයට නොගැලපෙන විදිහේ එහෙම චරිතයක් කියලානේ. හැබැයි වා දැක්කද අල් ඛමේනිගේ අවසන් කටයුතු සිද්ධ වෙන මේ පහුගිය දවස් කීප ඇතුලේ ලෝකයේ කොච්චර අල් ඛමේනි ගැන කතා කරාද කියලා ඉතිහාසය පුරාම ඇතැම් පුද්ගලයන්ගේ මතකේ රැඳෙන්නේ ඔවුන් දැරූ තනතුරු එහෙම නැත්නම් බලය නිසා නෙවෙයි. හැබැයි සමහරලාට ඒගොල්ලෝ ජීවිතේ ප්‍රකාශ කරපු වටිනාකම් හින්දත් නේද යම් තැනකදී ආයේ ආයේ අපි සිහිපත් කරනවා. අල් ඛමේනි ගැන තව අවුරුදු ගානකට පස්සේ සමහරලාට එහෙම මේ ලෝකේ ඛමේනි වගේ මිනිස්සු මේ ලෝකෙට අවශ්‍යයි කියලා කියන දවසකුත් එන්න පුළුවන්. අපි ඒ කතාව මතක් කරගෙන ඉන්නේ මේ සෙයිද් අලි ඛමේනි විශේෂ ස්ථානයක් ලෝක දේශපාලනය ගත්ත චරිතයක්. එයා හරි සරල කෙනෙක් කියලා කියනවා. අධ්‍යාත්මිකත්වය, දැනුම, ඉවසීම, වගකීම මේ සියල්ල ගැන පහුගිය කාලේ කතා කරනවා. සෑහෙන කතා බහක් තියෙනවා. ලෝකේ විවිධ ජනතාව එයව මේ ඛමේනි පිළිබඳ විවිධ අදහස් දරනවා. හැබැයි දැනුම, සදාචාරය සහ අධ්‍යාත්මික වටිනාකම් පිළිබඳ මෙයාගේ කැපකිරීම බොහෝ දෙනෙක්ගේ ගෞරවයට ලක් වෙලා තියෙනවා. 1939 වසරේ තමයි ඉරානයේ මෂහද් නගරයේ උපත ලබන්නේ සෙයිද් අල් ඛමේනි. සරලයි කිව්වා, ආගමික පසුබිමක් තුළ හැදී වැඩෙනවා. එතකොට එයාගේ පියා ආගමික විද්වතෙක්. පවුලේ මේ ජීවිතේ ගොඩනැගෙන්නේ ධනය මත නෙවෙයි, ආගමික සහ ඔය සදාචාරාත්මක වටිනාකම් මත. කුඩා කාලේ ඉඳලම මෙයා දැනුම හොයාගෙන ගිය කෙනෙක්. අල් කුරාණය, හදීස්, අරාබි භාෂාව, ඉස්ලාම් ධර්මය, එහෙම නැත්නම් නීතිය, ඉතිහාසය, මේ ගැන සෑහෙන දේවල් හොයපු කෙනෙක් සහ උගත් අයෙක් විදිහට තමයි අල් ඛමේනිව මේ ලෝක දේශපාලනය තුළ විචාරකයෝ හඳුන්වන්නේ. ඉතින් මේ මිනිසාගේ හදවත පිරිසිදු කර සමාජය යහපත් කරන බලවේගයක් කියලා ඛමේනි විශ්වාස කරා කියලා කියනවා. ඉතින් මේ අධ්‍යාත්මික නායක කියලානේ හැමතිස්සම මෙතුමා හඳුන්වන්නේ නේ. ඉතින් අල් ඛමේනි ගැන මෙයා මේ චරිතය ගැන ඉතාම පෞරුෂවත් කෙනෙක් විදිහට අපි හැමෝම තේරුම් ගත්ත චරිතයක්. ඉතින් සෙයිද් අල් ඛමේනි මේ උරුමයෙන් දේශපාලන ජයග්‍රහණ වලින් පමණක් මයින්න බැරි නේ, වෙනත් විදිහේ ගැඹුරක් සහිත පුද්ගලයෙක් කියන එකයි ගොඩාක් මේ දවස්වල යන සමාජ මාධ්‍ය ලිපි, එහෙම නැත්නම් පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය, අන්තර්ජාතික මාධ්‍ය ඇතුලේ බොහෝ තැන්වල කතා කරලා තියෙනවා. ඛමේනි, අල් ඛමේනි, ඒ යුගයත් අවසන්ද? මෙතනින් එහාට මෙතුමා කරපු දේවල් සම්බන්ධව ලෝකයේ කොයි විදිහට තේරුම් ගනීද? අර ඇමරිකාව වගේ රටක සතුරෙක් වූ නිසා තමයි ප්‍රහාරයකින්, ඊශ්‍රායලයේ නැමති රටේ සතුරෙක් වෙච්ච නිසා තමයි ඛමේනිට ජීවිතය අහිමි වෙන්නේ. හැබැයි අදටත් ඛමේනි වෙනුවෙන් දහස් ගණන් ලක්ෂ සංඛ්‍යාත පිරිස් ඉරානයේ වීතිවල. ඉතින් කරපු කියපු දේවල් එහෙම අමතක නොකරන රටවැසියන් වෙන්න ඕනි. එහෙම මහපාරට ඇවිල්ලා එහෙම නැත්නම් මේ අවසන් කඩියුතු වෙනුනොත් ඔබ දකින්න ති ඉරානයේ වැසියෝ කියලා මම අර එතනින් අර කතාවෙන් එයාව ගලවගත්තේ. ඛමේනිට යම් යලාවක දැඩි විරෝධයක් එනවා රට ඇතුලේ. නමුත් අවසානයේ ඛමේනි පිටි පෙනී හිටින්නේ රට වෙනුවෙන්නේ කියන කාරණාවත් එක්ක ගත්තම ආයි ඒ මතේ වෙනස් වෙනවා. හතයි විනාඩි 39 වෙනකොට මම ඔබට මතක් කරනවා ඔබේ ජීවිතයේ තියෙන ලොකුම හීනයක් තමයි විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාවට වාහනයක් කියන එක. ඔගෙත් මූලිකම තැන තමයි බයික් එකක් කියවම. බයික් එකක්, එහෙම නැත්නම් ස්කූටර් එකක්. අපේ නේද කාන්තා පාර්ශ්වයටත් එහෙමයි, නංගිලටත් එහෙමයි. ඉතින් ස්කූටර් එකක් ගත්තා කියලා කියන්නේ ඉගිලෙන්න පුළුවන්. හරි, ඔයාට තව කිලෝමීටරයක් හරි වැඩිපුර යන්න මම කියන්නම් සියට් ග්‍රිප් X5 කියන ටයර් එක දාන්න කියලා මම මේ මතක් කරන්නේ. ඔයාට පුළුවන් කමක් තියෙනවා එක්ස්ට්‍රා මයිලේජ් එක මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා නේද සෑහෙන
කල් පවතින ටයර් එකක් ත්‍රෙඩ් පැටර්න් එක නිසා තමයි මේක ටයර් එක ගෙවෙයි කියලා බයක් නැතුව ඔයාගේ හීන පස්සේ යන්න පුළුවන්කමක් තියෙන්නේ. ලිස්සන්නේ නැතුව මේ සුපිරි ග්‍රිප් එක නිසා වඩ පුළුවන්කමක් තියෙනවා පාර හොඳින් ග්‍රහණය කරගෙන උපරිම ස්ටැබිලිටි එකක් දෙන්න. ඒ වගේම වැස්සට නොසැලෙන ආරක්ෂාවක් තාක්ෂණය ඉතාම ඉහළින් මේකට පාවිච්චි කරලා තියෙන නිසා වැසි දිනවල පාරේ තියෙන වතුර ලෙහෙසියෙන් ඉවත් කළා. වෙට් රෝඩ් එකක උනත් ලිස්සන්නේ නැතුව උපරිම ග්‍රිප් එකක් අරගෙන ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම භයානක වංගුවලදී උපරිම පාලනය, ඒකනත් මතක් කරන්න ඕනේ. මොකද සාමාන්‍ය වංගුවක් ගන්නකොට ලිස්සල යන්න පුළුවන්නේ නේ, ඔය බර නැති බයික් එහෙම එහෙමනේ. හැබැයි ටයර් එක කියන එක එක නේ, ඔය අපි කියන්නේ ඔය මේකට කියන්නේ ස්ටිෆර් ෂෝල්ඩර් බ්ලොක්ස් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා ඔන්න භයානක වංගුවලදී තවාව පරිස්සම් කරනවා මේ සීඩ් ග්‍රිප් X5 ටයර් එකේ. නැත්නම් සූම් X කියලා තව ටයර් එකක් තියෙනවා. අර කැමති විදිහට ගන්න පුළුවන්. ඒ වගේම හරිම ස්ටයිලිෂ්, හරිම ලස්සනයි, හොඳ ඩිසයින් එකක් තියෙනවා මේ ටයර් එකේ. ඉතින් මේ කියන කාරණා සියල්ල එකතු කරලා ගත්තම ඔයාගේ බයික් එකට දාන්න ඕන ටයර් එක තමයි C ටයර් එක කියලා කියන්නේ. ඉතින් ස්කූටර් වලට තියෙන 90i10 ග්‍රිප් X5 ටයර් එක. එහෙම නැත්නම් මෝටර් සයිකල් පැත්තට යනකොට 90i17 ඒ ටයර් එකට යන්න පුළුවන්. ඔක මාරු කරගන්න, මේම මාරු කරගන්න එපා. ඔක හරි ඒජන්ට් කෙනෙක් ළඟට ගියාට පස්සේ ඔයාට හරියට මේ ගැන අයිඩියා එකක් එනවා. ඉතින් ඔයාගේ හීන කරා යන ගමනේදී සීට් ටයර් එක මතක් කරනවා. වාහන පදින අයට උනත් ඉතින් සීට් ටයර් එක කියලා කියන්නේ නේද, වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. ඔයා මේ වෙනකොට ඔය පදෝගෙන යන වාහනේ ටයර් එකත් සීට් වෙන්න පුළුවන්. හරි, RDB බැංකුව ගැන මතක් කරනවා. ආගේ සල්ලි ටික පරිස්සමට තියන්න පුළුවන් හොඳම තැන මේ දවස්වල FD එකට හොඳම රේට් එකක් දෙනවා. ඉතින් ඒ නිසා පොඩක් එහෙ මෙහෙ නේද තැන් තැන් වල රස්‍ය අදු වෙන්න ඕනේ නෑ. සල්ලි ටිකක් තියෙනවා නම් ඒක තැන්පත් කරන්න හොඳ තැනක් හොයනවා නම් රාජ්‍ය සුරක්ෂිතතාව සහිත හොඳම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් මොකද කරන්නේ, ළඟම තියෙනවා නේද බ්‍රාන්ච් එකක්, ළඟම තියෙනවා, අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද ලංකාව පුරාම ශාඛා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඒ නිසා තමයි මම මතක් කරන්නේ RDB එකට යන්න කියලා. මොකද RDB බැංකුව ඉතාම සුහදශීලී සේවාවක් සපයන්න සූදානම්. ඉතින් ඒ කියන කාරණාවත් එක්ක RDB බැංකුවට එන්න. පැලලත් නිෂ්පාදන ලංකාවේ අපිට වග කියන අපේම නේද අභිමානීය සහිත කිරිපිටි නිෂ්පාදකයා. ලංකාවේ කිරිගොවීන් 30,000කට අධික පිරිසක් එක්කයි මේ ගමන මේගොල්ලෝ යන්නේ. ඉතින් අපිට ගුණාත්මක බවින් පිරි පෝෂණය සපිරි කිරිවීදුරුවක රස දෙන්නේ පැල්වත්ත නිෂ්පාදනය.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: Zone Green Life Plantation Private Limited I'm going to live a new green life
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
6: ලඛන මොඩින් ඉස් ඇල්
7: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: FM 93.5 FM 93.7 ලඛන රේඩියෝ ITN

උදේ 8 වෙනිදා විනාඩි 8ක් තියෙනවා සුබ දවසක් සංක ආදිත්‍ය ලස්සන සින්දුවක් මේ දවස්වල ඉතින් හැමෝම ආසකරන සින්දුවක් TikTok එකට ගියත් social media වල කොහේරි ගියත් රීඩි එකක් දැම්මා TV එකක් දැම්මා බස් එකේ යනකොට කොහේ හරි ඇතුළ උතරයි කූඩෝ ගැහුණත් ඔය සින්දුව ඇහෙනවා හරි ලස්සන සින්දුවක් අපි මේ උදේ 8 වෙනිදා විනාඩි කීපයක් තියෙද්දි මතක් කරන්න ඕනේ අද birthday එකක් තියෙනවා happy birthday to you Happy birthday to you. Happy birthday to America. අද ඇමරිකා බර්ත්ඩේ එක 250 වෙනි උපන්දිනය. රටකට එහෙම උපන්දිනයක් තියෙන්න පුළුවන්ද? ඒගොල්ලන්ට මේ දවස්වල බර්ත්ඩේ එකට වැඩිය ලොකු මාතෘකා තියෙනවා. ඒ කියන්නේ යුද්ධය තියෙනවා. ඊට පස්සේ උණුසුම් කාලගුණය තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදය ඒගොල්ලන්ගේ 250 වෙනි උපන්දිනයේ ඉතාම ඉහළින් සමරනවා. විශේෂයෙන්ම අර කිව්වාගේ මේ වීදිවලට ඇවිල්ලා කෑ ගහලා ලස්සනට ඩාන්ස් කරලා සින්දු කියලා කී කපලා ඔය ඔක්කොම එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ ජනපද 50 පුරාම සුවිශේෂ සංස්කෘතික සංදර්ශන පෙළපාලි ගිනිකෙලි සංදර්ශන අධ්‍යාපනික වැඩසටහන් මේවා ඔක්කොම සංවිධානය කරලා තිනවා. ඉතින් ප්‍රධාන සැමරුම් උත්සවයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාගේ ප්‍රධානත්වයෙන් වොෂින්ටන් නගරේ පැවැත්වෙනවා. ඉතින් ලෝකේ ප්‍රමුඛතම ආර්ථික සහ දේශපාලන බලවතා තමයි ඇමරිකාව කියලා කියන්නේ. තියාගේ බර්ත්ඩේ එක කියලා ගොම් මේක ලෝකේ තව සමහර රටවල් නේද? එහෙමත් සමරනවා. දැන් සාමාන්‍ය නිදහස් දිනය කියලා ඒගොල්ලෝ ගන්නේ ජූලි 4 වෙනිදා. මේක සැමරුමක් විදිහට කරන්න තව දවස් දෙකක් විතර ගන්නවා කියලා කියනවා. ඒක කොහොමද මේ අපි කියන්නේ අර නිකන් සතියක් නිකන් දවස් 7ක් මගුල් කරනවා වගේ තමයි. ඒගොල්ලෝ මේක ඉතාම ඉහළින් සමරනවා. 1976 ජූලි මාසේ 4 වෙනිදා තමයි ඒගොල්ලෝ ප්‍රකාශයට පත් කරන්නේ නිදහස් රාජ්‍යයක් විදිහට. ඉතින් ඒ කියන්නේ එක්සත් ජනපදයේ ආරම්භය ගැන හොයාගෙන යනකොට ඒ කාලේ බ්‍රිතාන්‍ය කිරීටයක්ට එරෙහිව තමයි ඇමරිකානු වැසියෝ මේ නිදහස් අරගලයේ ක්‍රියාත්මක කරා කියලා කියන්නේ. හරි. ඉතින් බලන්න ලෝකේ එහෙමත් දේවල් තියෙනවා. දැන් අපි පෙබරවාරි 4 නිදහස් දිනේ සමරනවා කියන එකක් තමයි. ඒගොල්ලෝ ජූලි 4 ඉඳලා මේ උපන්දිනය කියලා එහෙම නැත්නම් නිදහස සැමරීම කියලා එකක් අදටත් කරනවා. හරි. මම එහෙමනම් ඊළඟ පැයට යන්න හදන්නේ. යන්න කලින් මතක් කරනවා ඔයාගේ ඔළුවේ තියෙන ලොකු ප්‍රශ්නයකට විසඳුමක් දීලා යන්නම්. මොකද්ද ඔයාගේ ඔළුවේ තියෙන ඔයාගේ ඔළුවට උඩින් තියෙන ප්‍රශ්නයක් මේක. මේ උණුසුම් කාලගුණය ගැන කිව්වනේ. ඔයාට සාමාන්‍ය රැයට නිදා ගන්න ගියාම දාඩිය දානවා, ෆෑන් දාලා, AC දාලා මොනවා වුණත් දාඩිය දානවා. මොකද දවල් කාලේ ඔයාගේ ගෙදර වහලේ රත් වෙලා ඒක ඉතින් ඔය ෆෑන් එකට AC එකට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඔය ඕකට දාලා තියෙන ෂීට් එකේ ප්‍රශ්නයක්. ඇත්තටම කියනවා නම් ඔය ෂීට් එක එහෙම නැත්තම් ඔළු වෙන්න පුළුවන්. කොහොමුණත් කොන්ක්‍රීට් නම් දැන් කරන්නම දෙයක් නැහැ. දැන් වා හිතන්න ඔයාගේ වහල වෙනස් කරනවා කියලා. හිසට ඉහලින් තියෙන වහල වෙනස් කරනවා කියන කාරණාවෙදි ඔයාට පුළුවන් කමක් තියෙනවා මේ දවස්වල මෙන්න මේ ඔප්ෂන් එකට යන රයිනෝ ප්‍රීමියර් කියලා. ලංකාවේ නේද වසර 60කට අධික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනාගත් රයිනෝ කියන නමින් තමයි මේ අලුත්ම රූෆින් ෂීට් එක එන්නේ. මේකේ ස්වභාවික මැටි ආලේපනයක් තියෙන නිසා ෂීට් එක ඇතුල් පැත්තෙන් ඔයාට උණුසුම කන්ට්‍රෝල් කරලා දෙනවා, පාලනය කරලා දෙනවා, ලස්සන පෙනුමක් දෙනවා. ඉතින් ඒ වගේම තමයි වතුර වැටුනම ගොඩාක් වෙලා මේක රැඳින්නේ නැහැ, දියසේවල බැඳින්නේ නැහැ. අර මං මීට කලින් උත්වන මතක් කරලා තියෙනවනේ මේ කියන අවලස්සන පෙනුමක් ඉන්නේ නැහැ. මේක දීර්ඝකාලීනව හරිම ලස්සන තියාගන්න පුළුවන් ෂීට් එකක්. ඉතින් මේ ෂීට් එක තමයි මාකට් එකේ අනෙකුත් ෂීට් එක සංසන්දනය කරලා බලනකොට හොඳම ප්‍රතිඵලයක් අපිට දෙන්නේ. ප්‍රතිඵලයක් කියලා කිව්වොත් අපි අපේක්ෂා කරන විදිහට ඒ අවශ්‍ය කරන උෂ්ණත්වය පාලනය කරන එක, පෙනුම, අර කිව්වාගේ ජල විකර්ෂක මතුපිට ආලේපනය නිසා නෙළුම් කොළයට වතුර වැටුණා වගේ. මෙහෙම වතුර ටික වැටිච්ච ගමන් වතුර ටික එතනින් ඉවත් වෙලා යනවා. ඒ නිසා ජලයේ රැඳින්නේ නැහැ, ෂීට් එකට අධික බරක් ඉන්නේ නැහැ නේ. ඉතින් ඔන්න ඔය කියන කාරණා එක තමයි අනිත් ෂීට් වලට වඩා තුන් ගුණයකින් මේක හොඳයි කියලා මට කියන්න පුළුවන් සහතිකයක් දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා කිව්වනේ. වාට පුළුවන් කමක් තියෙනවා ඒජන්ට් කෙනෙක් මොන ගහිලා මේ කතාව තව ටිකක් එයාගෙන් දැනගන්න සහ ෂීට් එක ගන්න රයිනෝ ප්‍රීමියර්. එතකොට දැන් 1396 කියන නම්බර් එකට කතා කළත් රයිනෝ ෂීට් එකට වාට මාරු වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්නම්. ඒ ෂීට් එකට උඩින් වහලේ සවිකරන සෝලා පද්ධතිය ප්‍රමිතියෙන් උතු එකක් නම් ඕන ඩීප් ටෙක් සෝලා
බිදුවයි හැත්තකයි හත්සේ කොලා හත්සේ කොලා එක නම්බරට කතා කරන්න බිදුව හැත්තකයි හත්සේ කොලා හත්සේ කොලා එක නම්බර එක දැන්හන්න නම්බරක හෙමනැත්තන් තැන කොහෙද කියල විතරයි මොකද ඒ තරමට නීප්ටෙක් ගැන ලංකාවම දන්න විශ්වාස ඇති වෙලා තියන බෝ දෙනෙක් දැන් සෝල හොයනකොට කෙලිම කියන ඩීප්ටෙක් එකට යන්න කියලා ඒ මට්ටමට දැන් ඇවිල්ල තියන්නේ ඒගොල්ල ලබාදෙන ඉහල්ල සේවාව නිසා ප්‍රමිතිගත සේවාව නිසා ඉතින් ආයි අලවියෙන් පසු සේවාව කියලා කියන්නේ නේ ආෆ්ටර් සර්විස් එක උනත් නියමයි මාර ටීම් එකක් ඉන්නේ තරුණ පිරිසක් ඉන්නේ බය නැතුව ඔයාට සෝලා වාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන් ෆැක්ටරි එකට වෙන්න පුළුවන් ගෙදරට වෙන්න පුළුවන් හයි කරන්න සෝලා ඩීප් ටෙක් සෝලා නම් ඩීප් ටෙක් නම් සෝලා එතකොට වෝටර් පම්ප් ගැන කතා කරත් ඩීප් ටෙක් කියන නම ඔයාගේ ඔළුවට එන්න ඕනි මොකද කෘෂිකාර්මික කටයුතු වලදී නේද සෑහෙන වතුර ප්‍රමාණයක් ඔය කරන්ට් එක පාවිච්චි කළා දාන වෝටර් පම්ප් එකෙන් දාන්න ගියාම ඊට පස්සේ විදුලි බිල ගෙවන්න ණය වෙන්න වෙනවා. සමහර විට මේ බිස්නස් එක නවත්තලා දාන්න වෙනවා. ආගේ කෘෂිකාර්මික කටයුතු. ඒ නිසා වෝටර් පම්ප් එක උනත් වට ගන්න පුළුවන් කමක් තියෙනවා. හරි. මේ පැයෙන් යන්න කලින් කියන්න ඕනේ තව එක දෙයක් තියෙනවා. තමයි විජේ නිෂ්පාදන ගැන විජේ නිවසින් ගැන නූඩල්ස් එක ගැන මම මතක් කරන්න. ඉක්මනට හදා ගන්න පුළුවන්. බෙරි වෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ නේ. රස හොඳයි නේ. හරි. නැවුම් රසයක් තියෙනවා. ඉතින් ඔක්කොම එක රස වර්ග කීපයකින් එහෙනම් වට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ විජේ නිෂ්පාදන කියලා කියන්නේ කුළුබඩු විතරක්ම නෙමෙයි. ඒගොල්ලන් නිෂ්පාදන අපි කියන්නේ ප්‍රොඩක්ට් රේන්ජ් එක සෑහෙන විශාලයි. ඒ නිසා ට්‍රයි කරලා බලන්න කඩේට ගියාම නෝඩ්ස් පැකට් එකක් ගන්න, මිරිස් කුඩු පැකට් එකක් ගන්න, ලුණු ටික ගන්න, ගම්බිරිස් ටික ගන්න, කොරක් කම්පිරි ටික ගන්න, පපඩම් පැකට් එක දෙන්න කියන්න, කරි තුන පහ කුඩු ටික විජය කියන නම

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Good morning, Udasanak. Udasanata, I'm Vinay Kai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

මෝර්නින් සුබෝදසනක් අපි දෙවනි පැයට ඇවිල්ලා ඉන්නේ. දෙවනි පැය කියලා කියන්නේ ජූලි මාසේ 6 වෙනිදා සඳුදා මෝර්නින් ෂෝ එකේ අපි දෙවනි පැයේ ඉන්නේ. හරි. රයිට්. මේ වෙලාවේ මට හිතෙනවා මතක් කරන්න අපි වඩා පොඩි කාලේට පුංචි කාලේට ගිහිල්ලා එමුද කියලා. පුංචි කාලේ අපි මෙන්න මෙහෙම දේවල් කරා නේද? ඔයත් කරා මමත් කරා. කවුද? අම්මගේ තාත්තගේ ඇඳුම් ඇඳගෙන අපි සෙල්ලම් ගෙවල් දැම්මනේ. දැන් ඉන්න අපේ ආදරණීය පොඩි පුතාලා දුවල සමහරට මේ එක්ස්පීරියන්ස් එක අරගෙන නැහැ. හැබැයි ඔයයි මමයි ගත්තා කියලා අපි හොඳටම දන්නවා නේ. තාත්තගේ ෂර්ට් එකක් ඇඳගෙන නේද? සමහරට ඔය මේ පැස්ටල් කෑල්ලකින් හරි මොකේකින් හරි අඟුරු ටීකින් හරි උඩු රැවුලක් ඇඳගෙන කණ්ණාඩි දෙකකුත් පුළුවන් නම් දාගෙන සමහරට තාත්තා වෙන්න පුළුවන්. සීයා වගේ වෙන්න පුළුවන්. අපි අර වැඩිහිටි චරිත එහෙම රඟපෑවනේ. ඒ කියන්නේ ස්කෝලේ මං කියන්නේ කොන්සර්ට් එකේ විවිධ ප්‍රසංගෙ නෙමෙයි. එහෙම තැන් අපේ ජීවිතේ තිබුණා. ගේ ඇතුලේ අපි අම්මා නේද? ওই පොඩි දුවල හැම අම්මා වගේ කෑම අර පොඩි පොඩි මැටි භාජන ටිකක් ගෑල්ලා පුළුවන් විදිහට ඔක කප් එකක් පොල් කට්ටක් හරි අරගෙන එහෙමත් තිබුණේ. අර අපි කියන්නේ වැලිබත් తిව්වා කියලා ඒ කාලේ. එහෙම කාලයක් අපිට ලස්සන කාලයක් තිබුණා. ඒක මාර ලස්සන කාලයක්. ඒක එක්ස්පීරියන්ස් කරපු අය ඒ අත්දැකීම් ගත්ත අය තමයි ඒක ඇත්තටම දන්නේ. දැන් අපි ගොඩාක් කාලවලට අර ටිකක් එතනින් දුරයි දැන් ඉන්න දරුවෝ. අපි කමක් නැහැ. මේ කතාව කතානු කර අපි ඒ කාලේ ගැන කතා කරොත් එහෙම තාත්තගේ ෂර්ට් එක ඇඳගෙන තාත්තගේ සරොප්පු දෙක දාගෙන එතකොට අම්මගේ ගවුමක් ඇඳගෙන සමහර විට එහෙම අම්මා වගේ කොණ්ඩේ පීරලා කිච්චර දිග කොණ්ඩයක් නැති වුණත් නේද කොණ්ඩේ ගොතන්නේ උත්සාහ කරපු හැටි එහෙම දේවල් ලස්සන මතක ටිකක් තියෙනවා. ඔය එහෙම කියනකොට එකක් දෙමේ ඔයාට ඕන තරම් දේවල් මතක් වෙනවා ඇති. මම මේ නිකන් සරල උදාහරණයක් කිව්වේ. තාත්තා කියන කෙනා ගැන අපි අර පොඩි කාලේ හිතන් හිටපු විදිය නෙමෙයිනේ. අපි ටිකක් වැඩි හිටියෙක් වෙනකොට අපිට ටික ටික තේරෙනවානේ අර කතාවට කියන්නේ පොඩි කාලේ සමහරලාට අපිට තාත්තා කියපේව හරි කියලා තේරෙන්න අපි තාත්තා කෙනෙක් වෙන්න ඕනේ කියලා නේ. දැන් ওই තාත්තාගේ සරප්පු දෙක ඒකත් මාතෘකාවක්නේ. සමහර තැන්වල මේක හරි ලස්සනයි නෙමෙයි. කවියෙකුට එහෙම හම්බුණා මොකක් හරි ලස්සනයි. මං දැක්ක මෙන්න මෙහෙම ලස්සන සිතුවිල්ලක් මේ පැය පටන් ගන්න මට හේතුණ එතෙන්දී එකතු කරන්න. මේ පොඩි කාලේ තාත්තගේ සරප්පු එහෙමයි පටන් ගන්න. තාත්තගේ සරප්පු පොඩි කාලේ ඒව දාගෙන ඇවිද්දා සෙල්ලමට. අද ඒව මගේ කකුල් වලට ගැලපෙනවා. ගැලපිලා තියෙන සරප්පු විතරක් නෙවෙයි ජීවිතෙත්. ඒ කාලේ අපි කරපු ගොඩාක් දේවල් නේ. තාත්තගේ ෂර්ට් එකත් අද අපිට ගැලපෙනවා. තාත්තගේ ඒ ජීවන රටාවත් අද අපිට ගැලපෙනවා. එයා වගේම ඔයා මේ වෙලාවේ මහන්සි වෙන ඔයාගේ දරුවෝ වෙනුවෙන්. හා එහෙම නැත්නම් එහෙම ලස්සන අනාගතයක් ගැන හිතලා ඔයා මහන්සි වෙනවා. තාත්තා කරපු දේවල් දැන් අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. අම්මා කරපු දේවල් අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. නේ තාත්තලා අම්මලා අපිව බලාගත්තා වගේ දැන් අපිට අම්මයි තාත්තයි බලාගන්න සිද්ධ වෙලා තියෙනවා. හරිම ලස්සන සිතුවිල්ලක් මේක. ලියපු කෙනාගේ නම මට හම්බුනේ නැහැ. තාත්තගේ සරප්පු කියලා හරි ලස්සනට ගලපලා තිබුණා මේ පේලි දෙක තුන උනත්. ඉතින් මට හිතුණා මේ කතුවරයා කවුරු වුණත් නේද මේක අයිතිකාරයා කවුරු වුණත් ඇත්ත. ඉතින් මේ ලියලා තියෙන්නේත් අපි ගැන, ඔයා ගැන, මම ගැන. ඉතින් තාත්ත අම්මා කියලා කියන්නේ ඒවට අපි කොහොමනම් වචන කරන්නද මේ හැඟීම? මේ දැන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච විදිහට අපි නැති වුණාමත් ඒගොල්ලෝ කොච්චර දුක් වෙනවද නැද්දනේ? අපි දැන් ඒගොල්ලෝ ගැන මෙහෙම කතා කරනවා වගේම ඒගොල්ලන්ටත් තිබුණානේ අපිව මෙන්න මේ තැනට ගෙනියන්න ඕනේ කියලා හීනයක්. ඒ හීනේ සප කරගන්න බැරි වුණාට පස්සේ එයයි කොහොම දුක් වෙනව ඇතිද? එහෙමත් පොඩ්ඩක් හිතලා බලන්න. ඒගොල්ලගේ පැත්තෙන් අපි අද ඉන්න තත්ත්ව ගැන එක වෙලාවකට සතුටු වෙනව ඇති. තවත් අම්මෙක්ට තාත්තෙක්ට එහෙම සතුටු වෙන්න බැරි වෙන්න පුළුවන්. උදේ 8 විනාඩි 11යි. හරි බර ෆීලිං එකක් ඒකනේ. අම්මා සහ තාත්තා කියලා කියන්නේ.

දැන් මෙතන පැය තුනක් මෙහෙම වාඩි වෙලා ඉන්නකොට පැය තුනකට පස්සේ නැගිට්ටට පස්සේ සමහර ලාවට කොන්ද රිදෙනවා. අර වෘත්තීය රෝග කියලා කියන්නේ. අර සමහරුන්ට දැන් එළියේ බාලිය වැඩ කරනකොට ටිකක් මහන්සිලා කාට හරි දෙනවා ඒසී කාමරයක් ඇතුලේ පැය තුනක් ඉදර වාඩිලා හිටියම මොකක්ද නිය තියෙන්න පුළුවන් රෝගේ කියලා නෑ. එහෙම නෙමෙයි ඔයා වුණත් මේ එක දිගට පුටුවේ වාඩිලා හිටියම එක දිගට හිටගෙන හිටියම කකුල් අමාරුව කොන්ද අමාරුව උරහිසේ ප්‍රශ්න එහෙම. දැන් පාසල් යන ළමෙක් ගන්නකො එයාට කියනවා සමහර වෛද්‍යවරු කියන්නේ මේ කොන්ද රිදෙනවා කියපුවාන් කියනවා මේ ස්කූල් බෑග් එක දාගෙන ගිහිල්ලානේ කියලා. මේ සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිර්මාල් මාරසිංහ මහත්තයා අද මේ පුවත්පතකට කරපු ප්‍රකාශයක් එක මඩේ තුන. එතුමා කියන කවදාවත් මේ පාසල් බෑගේ බරවීම නිසා කොන්ද එකක් කුමක් එන්න පුළුවන්. හැබැයි මේක දැඩි අවදානම් කියන තැනට නම් එහෙමනම් කවදාවත් යන්නේ නැහැ කියලා. මොකද මේ දවස්වල දරුවන්ට තියෙන රෝගයක් තමයි ස්කෝලියෝසිස් කියන රෝගය. මේක නටිය හොයලා බලන්න. එතුමා මේ ගැන තමයි පැහැදිලි කරලා තියෙන්නේ. කියන්නේ කොඳු ඇට පෙළේ ඇදවීම හෙවත් ස්කෝලියෝසිස්. හරි, මේක ටිකක් දරුණු ගණ එකක්. හැබැයි ඔය සාමාන්‍ය කොන් දෙකක් කොම කියන එක ඔයාට මට අපි හැමෝටම තියෙනවා. නිකන් ඒවා ඉතින් ආයේ කිසි අඩුවක් නැහනේ. අපි ඔක්කොම නේද සමානාත්මතාවයෙන් යුතු රටක මිනිස්සු. මේ කොන් දෙ ඇට ඇදවිලා නෙමෙයි කොන් දෙකක් කොම. කොන් දෙකක් කොම විතරද අපිට තියෙන්නේ? තව කොච්චර කැක්කුම් තියෙනවද? හිතේ අමාරු ඇරෙන්න අනිත් හැම දෙයකටම මං විසඳුමක් කියන්නද? ඔයාගේ ඇඟේ තියෙන බෙල්ලේ වේදනාව. සමාල්ලාට වැරදි ඉරියව්වකින් නිදාගත්තම කොට්ටේ ප්‍රශ්න, ඔය වගේ ප්‍රශ්න තියෙනවනේ. ධනහිසේ වේදනාව. ඒකත් තියෙනවා. ඒක ඉතින් වැඩිහිටියෙක් අපි කියන්නේ ටිකක් වයසට යන්න ඕනි නෑ. සමහර වෙලාවට ඔයාට තියෙනවා වෙන්න පුළුවන්. උරහිස් වේදනාව තියෙනවා. මේ උරහිස පාත් කරන්න බෑ රිදෙනවා එහෙම කියලා අපි කියන්නේ. හා, වලලු කර වේදනාව, මැණික් කටු වේදනාව. මං ඔයාට කිව්වා මම මේ ගැන ටික විශේෂයෙන් කතා කරනවා කියලා. මේ ඔක්කොම යන්නේ රුපියල් 1920යි කියලාත් කිව්වා. ගියපෑයි මතකද මං කිව්වා. හරි. එතකොට මොකද්ද මේ 1920 වට ගන්න පුළුවන් කමක් තියෙන මේ සියලුම ආකාරයේ සන්ධි වේදනාවන් සඳහා විසඳුම? මම කියන්නම්. ස්වභාවික සහ ඵලදායි විසඳුමක් මේක. ඔයා දන්නවා ඔතෝ ෂීල්ඩ්. ඉතින් ඔයාට තෝරගන්න පුළුවන් කමක් තියෙනවා. ෆෙඩ්නා නිවසින් තමයි ඔතෝ ෂීල්ඩ් හඳුන්වා දෙන්නේ. ඉතින් දැන් මේ ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ගැන මම මේ කියන්නේ වැඩි දියුණු කරලා තියෙන්නේ. එතකොට අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. මේක ඇතුලේ විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. ඔයාලට කියන්න මේක එසේ මෙසේ එකක් නෙවෙයි. මොකද විද්‍යානුකූලව තහවුරු කරලා තියෙනවා ඕනෑම සන්ධි වේදනාවකට ප්‍රබලම ක්‍රියාකාරී විසඳුම වෙන්නේ ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා. එතකොට දැන් මේක කොහෙන්ද, කාටද, මොකටද කියලා තව ටිකක් විස්තර කතා කරොත් එහෙම අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙකුට කාර්යාල වෘත්තිකීන්ට වෙන්න පුළුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීමේදී ඇතිවන ආබාධ වෙන්න පුළුවන්, ඊට පස්සේ යෝග නේද යෝග්‍යතා ලෝලින්ට වෙන්න පුළුවන්, සන්ධි වේදනා වලින් පෙළෙන ගෘහණියන්ට වෙන්න පුළුවන්, එතකොට ශල්‍ය කර්ම වලින් පස්සේ සුවය ලැබෙන පුද්ගලයින්ට වෙන්න පුළුවන්. වයස අවුරුදු 40ට වැඩි අයට කොහොමත් මේක අනිවාර්යයෙන්ම මේක විසඳුමක් නේ. මේක දැන් තමයි සමහර විට පාවිච්චි කරනවා තියෙන්නේ. ආතරයිටිස් නිසා සන්ධි වේදනාවෙන් පෙළෙන වැඩි හිටියෝ, වයසට යාම නිසා ඇතිවන සන්ධි වේදනාව වගේ හැම කෙනෙකුටම මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ ඇක්ටිව් ප්ලස් ඕනම සන්ධි වේදනාවට දිගුකල් පවතින සුවයක් ගේනවා. ඉතින් මේක අර එකපාරක් ගාලා බෝතලේ වහලා තියලා ආයි වේදනාව එන වෙලාවට ගාන එක නෙමෙයි. මේක දිගටම ගාගෙන යනකොට තමයි ඔයා ඔය කියන තැනින් ඔය වේදනාවෙන් නේද මේ පැත්තට ගන්න පුළුවන් කමක් තියෙන්නේ. හරි විදිහට ඔය ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එකේ මේක පාවිච්චි කරන විදිය කියලා තියෙනවා. ඒ විදිහටම පාවිච්චි කරා නම් හරියටම හරි. මොකද මේක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා ෆෙඩ්නා පර්යේෂණ මධ්‍යස්ථානයේ. ඉතින් ෆරක් එකේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමග තමයි සහයෝගයෙන් මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙන. අන්න ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔයාගේ කෘතිමව ශරීරයට කිසිම වසක් විසක් ඇතුල් කරලා නෙවෙයි මේ වේදනා නාශකයක් විදිහට මේක වැඩ කරන්නේ. හරි, වේදනාව සමනය කිරීමේ මේ අභියෝගය බාර අරගෙන තියෙන්නේ. ඒ නිසා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කරලා තියෙනවා මේක ප්‍රසන්න සුවඳක් සහිතයි. මම මොකක් ගැනද කිව්වේ? ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන. ෆෙඩ්නා කියන නම කවදත් නේ අපිට විශ්වාසයක් ඇති කරලා තියෙන නිෂ්පාදන ගණනාවක නේද කීර්තිමත් සන්නාමයක්. වැඩි විස්තර සඳහා වට පුළුවන් කමක් තියෙනවා 0770 60 330 0770 60 330 කියන නම්බර එකට මැසේජ් එකක් දාන්න. කොහොමද ගෙන්නගන්නේ? තව මොන හරි වට ප්‍රශ්න තියෙනවා නම් මේ සම්බන්ධවනේ, එහෙම නැත්නම් වට පුළුවන් කමක් තියෙනවා Facebook එකේ ෆෙඩ්නා page එකට යන්න, fedna.com කියන ප්‍රොඩක්ට් සම්බන්ධව තියෙන වෙබ්සයිට් එකට වෙන්න පුළුවන්. කොහොම
බැරි වුණත් ඔයාට ෆාමසියකට ගිහිල්ලා නේද ඔයා මේ සුපිරි වෙළඳසැල් වලින් පවා මේක ගන්න පුළුවන් කමක් තියෙනවා. ඔත ෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මම ඒ මතක් කරේ. හරි, මේ පැයට එනකොට ඔයාට තියෙන ප්‍රශ්න ගොඩකට මම විසඳුම් දුන්නා ඒ විදිහට රුපියල් 1920කට. හරි, රයිට්. ඒ වගේ මතක් කරන්නම් මේ පැයදී මට කියන්න ඕනේ RDB එකේ අද අලුත් බ්‍රාන්ච් එක ඕපන් කරනවා. කොහෙද? RDB branches මංගුණ 250ට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා. කොහෙද මේ branch එක ඕපන් කරන්න කියලා තමයි මම මේ කියන්න යන්නේ. හරි, කොහෙද ඇත්තටම මේ branch එක තියෙන්නේ? මෙන්න අහගන්න, අද දවසේ පොතුවිල් ශාකා පරිශ්‍රය ආරම්භ වෙනවා. ඉතින් ඉතාම විශේෂ අවස්ථාවක්. ඉතින් උදේ 9:00ට යෙදෙන සුබ මොහොතින් තමයි පොතුවිල් අංක 13 ප්‍රධාන වීදිය කාසිම් මෞලවි ගොඩනැගිල්ල කියන තැන තමයි මේ branch එක ඕපන් කරන්නේ. ඉතින් විශේෂ උත්සවයක් තියලා සමස්ත ගනුදෙනුකාර ප්‍රජාවට වැඩි පහසුකම් ලබා දීම පිණිස තමයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පොතුවිල් ශාකා පරිශ්‍රය අද දවසේ ආරම්භ වෙන්නේ. ඉතින් වටිනවනේ FD එකක් දාගන්නකොට මම කිව්වේ ඉහළම පොලියක් දෙන, පොලිය අනුපාතයක් දෙන, ඒ වගේම ඉතාම පරිශ්‍රමට වගේ සල්ලි ටික දාන්න පුළුවන් තැන තමයි RDB එක කියලා කියන්නේ. කොහොමත් අනිත් ටවුන් වලත් ශාකා තියෙනවා. ඩෝමා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරන්න ඕනේ. ලංකාවේ අපිට නේද කෘෂිකාර්මික වශයෙන් වැදගත් නමක් මේ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. මොකද කෘෂිකාර්මික ශේස්ත්‍රයේ ලොකු චේන්ජ් එකක් කරන්න මේගොල්ලන්ට පුළුවන්කමක් ලැබුණා තාක්ෂණය මුසු කරලා. ඉතින් මේක ලොකු වගකීමක් විදියට දැක්කා. කවුරු හරි කරනකම් ඉන්නේ නැතුව තමන්ට පුළුවන් ද රටේ නේද ප්‍රශ්නවලට සමහර ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ව්‍යාපාරික ආයතනයක් විදිහට ඒගොල්ලෝ බැලුවේ කෘෂිකාර්මික ශේස්ත්‍රයේ මොනවද තියෙන ප්‍රශ්න අප්ඩේට් වෙන්න ඕනේ ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න නම් අලුත් වෙන්න ඕනේ. හරි, එහෙනම් ඒකට කරන්න පුළුවන් මැදිහත් වීම තමයි යන්ත්‍රෝපකරණ තාක්ෂණය මේ කෘෂිකර්මාන්තයත් එක්ක සම්බන්ධ කරන එක. අලුත් ප්‍රජාව, එහෙම නැත්නම් අපි කියන තාරුණ්‍ය මේකත් එක්ක සම්බන්ධ කරන එක. අර දැන් කියනවනේ ඇත්තටම

හිටියෝනඉන්න තරුණ පිරිස හරි අඩුයි. මොකද තරුණ පිරිස ඉන්න හැමලේ තාක්ෂණයෙක්. ඉතින් මේ දෙක හරියට ගලපලා සම්බන්ධ කරලා මාක්ස්වෙන් හෝල්ඩින්ස් ස්ටෝම මැෂින් එක, ඊට පස්සේ ස්ටීම් බට්ට, කලර් සෝටර් එක, ඒ වගේම ගෙතර දිවාට පොල් තෙල් වගේ දෙයක් හිඳගන්න නේද, ඕනෑම තෙල් වර්ගයක් හිඳගන්න අවශ්‍ය කරන මැෂින්ස් ටික, ඊට පස්සේ වාගේ කර්මාන්ත ශාලාවට ඕන කරන මැෂින්ස් ටික, මේ ඔක්කොම ගේන්න ඒ අය සෑහෙන දෙයක් කරා. 011 7 679 579. ඔයාට හිතනවනම් ව්‍යවසායකෙක් විදියට අලුත් ගමනක් යන්න කතා කරන්න මාක්ස්වෙන් හෝල්ඩින්ස් එකට. 011 7 679 579.

0: උදයටයි විනාඩි 33යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න
1: ටේක්යා සුරැකීම මගතොට
3: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන
4: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් ද රෝඩිස් යුවර්ස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවේ

0: 플러스.
1: ගුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: නතරයේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
5: කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ T20 වර්ල්ඩ් කප් එකේ ගිය ඕස්ට්‍රේලියාව අරගෙන ගියා. ඉතින් ඕස්ට්‍රේලියාව එංගලන්තේ තමයි අවසන් මහා තරගයට අවිල්ල හිටියේ නේද? ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ ඉතින් කලින් වසරෙත් කියන්නේ ඒගොල්ලන්ට ලෝක කුසලාන ජයග්‍රහණය කියන ඒවා මාර නැහැ. එහෙම නැහැ කියලා තේරෙනවා ෂොෆියා මොලිනෙක්ස් කණ්ඩායමේ නායිකාව මාර ලස්සන ප්‍රකාශයක් කරා මැච් එකට එන්න කලින්. යකෝ ඕස්ට්‍රේලියාව වෙලාවෙන් සඳුදා අලුයම 12:30 තමයි මේ පලේනියට මැච් එකේ බෝලයක් දාන්නේ. ඉතින් ළමයින්ට ක්‍රිකට් බලන්න ඕනේ නම් අම්මඩේ තාත්තටයි කියන්න. අම්මයි තාත්තයි හා කියලා උත්තර දෙන්න. එතනින් නැවතුණේ නෑ මෙයා. මෙයා කිව්වා ඔයා ඔෆිස් එකේ කලමනාකරුවෙක් නං. කෙනෙක් සඳුදා ගෙදර ඉඳන් වැඩ කරන්නද කියලා ඇහුවොත් හා කියන්න. රට වෙනුවෙන් ඒක කරන්න. ඒ වගේම ඔය වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධානී ජසින්ටා ඇලන්ට ජසින්තාන් කියලා කියන්නේ නව ශ්‍රීලන්තේ පත්‍රිකාවේ හම්බෙන කෙනා. මෙයා ඇවිල්ලා ජසින්ටා ඇලන්. හරි. එතකොට මේ එයාට කිව්වා මේ මොකද්ද විශේෂ ඉල්ලීමක් කරා ඒ ප්‍රධානියට ප්‍රාන්ත ප්‍රධානියට පප්ටික එළි වෙනකන් ඇරලා තියන්න. පප්ටික රෙස්ටෝරන්ට් ටික එළි වෙනකන් ඇරලා තියන්න. විශ්වාසයෙන් අන්තිමට කිව්වා මේ කුසලානේ අපිත් එක්ක ගෙදරෙනවා. එහෙනම් රටම නිදි නැතුව බලන් හිටියත් ඊළඟ දවසේ වර්ක් ෆ්‍රොම් හෝම් ළමයි ඉස්කෝලේ යන්න නැතුව හිටියත් ඔෆිස් වල වැඩ නොකරුණත් ඔගොල්ලෝ බලන් ඉන්න එකට පාඩුවක් වෙන්නේ නැහැ. අපි වර්ල්ඩ් කප් එක අරගෙන යනවා කියලා. කොහොමද මොරල් එක? සොෆී මොලිනෙක්ස් කිව්වා වගේම T20 ලෝක කුසලානේ අරගෙන ගෙදර ගියා. මැච් එකට කලින් දුන්න අර අපි කියන්නේ මේක ටොක්ස් නෙමෙයි මේවා. හැබැයි අර සමහරු එහෙම වදන් ඉස්සර කරගෙන වැඩි නෑ. හැබැයි ඉතින් කාන්තා T20 ලෝක කුසලාන ශූරියෝ ඔස්ට්‍රේලියාව නායිකාවගේ ප්‍රකාශයට සාධාරණයක් කරා. ටීම් එකේ හැමෝම එකා වගේ කුසලානේ අරගෙන යන්න සපෝට් කරා. සාමාන්‍යයෙන් කාන්තාවක් වචනයක් කිව්වොත් ඉතින් ආයේ නේද කාන්තා පාර්ශ්වයේ සියලු දෙනා එකගයිනේ. එතකොට දැන් ජේන්ස්ලා කල්පනා කරනවා පිරිමයා කල්පනා නිතර අපි නැම මේ වෙලාවේ කතා කරේ කාන්තාව ගැන. අපි වෙන ලාග ෆිල්ම් ගැන කතා කරමු. හරි. කාන්තාව කියලා කියන්නේ වාගේ ගෙදරින් බලන්නකෝ. ගෙදර තියෙන වගේ කීම් ටික සම්බන්ධව. ආයි වචනෙට උනත් වගේ කියනවනේ. ඒක තමයි නේද අම්මෙක්ට බිරිඳකට සහෝදරියකට නේද? ඒ වටපිටාව ඇතුලේ ඒ ගෞරවයත් හැදෙනකොට ඒ කොම එකතු වෙනවා. හරි. ඉතින් ගෘහණියක් නම් ඔබේ වගකීම ඇතුළේ තියෙනවා ඔබේ පවුල පෝෂණය කිරීමේ කාරණාව. පෝෂණය කිරීම කියන්නේ කාරණාව කියන තාත්තා අම්බ කරන් ඉන්න නේද? ඒ මුදලෙන් කැම ටික හදලා පිළිවෙලට වසක් විසක් නැතුව ඉතින් ඒ ආදරණයට කැම ටික හදනකොට පාවිච්චි කරන ලෝකෙම පිළිගත් කුළුබඩු නිෂ්පාදනයේ විජේ නිෂ්පාදන දැන් ජාත්‍යන්තරයේ සූපවේදීන් පවා මේක පාවිච්චි කරන ලෝකෙ ඉස්සර ඉඳලම අපේ කුළුබඩු වලට තිබුණ පිළිගැනීම තවදුරටත් ආවුරු කරලා තිනවා. විජය කියන නමින් කඩේකට ගියත් සුපර් මාකට් එකට ගියත් ග්‍රොසරියට ගියත් ඕනම තැනක විජය නිෂ්පාදන ටික වට ගන්න පුළුවන් කමක් තියෙනවා. රයිනෝ රූෆින් ගැන කතා කරන්නම්. ඔයාට මම කිව්වා වාගේ ගෙදර වහලේ දැන් කාලෙකට කලින් හදපු එකක් නම් දැන් ඕක පොඩ්ඩක් පෙනුමේ ඉඳලා අප්සෙට් නේ. වයින් කොට තෙමෙනවා, ඊට පස්සේ රිලව් පයින්නවා, උගුඩුව පයින්නවා, උගුඩුව සීලිමස්ස යනවා. ඔය ඔක්කොම අයින් කරලා දාලා වට පුළුවන් නම් යම්කිසි ගානක් වියදම් කළා ඔක අලුත් පෙනුමකට හොඳ විදිහේ වහලයක් කරගන්න. රයිනෝ කියලා කියන්නේ වසර 60කට වැඩි කාලයක් ලංකාවේ අපේ විශ්වාසය දිනාගත් පාරිභෝගික විශ්වාසය දිනාගත් නමක්. ඉතින් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක අලුත්ම ෂීට් එක තමයි මේ ෂීට් එක. ඉතින් මේක තියෙන විශේෂත්වය වෙන්නේ ඇතුල් පැත්තෙන් මැටි ආලේපනයක් තියෙනවා. ඒ නිසා ෂීට් එක රත් වෙන ප්‍රමාණය අඩුයි. ඒ හරහා ගේ ඇතුළට නේද දැනෙන උණුසුම අඩුයි. ඒ නිසා වඩ පුළුවන්කමක් තියෙනවා මේක ට්‍රයි කරලා බලන්න. හරි ලස්සන පෙනුමකුත් එකතු කරලා තියෙනවා ওই මැටි ආලේපනේ. ඒ වගේම තමයි ජල විකර්ෂක මතු පිට ආලේපනේ නිසා වතුර රැඳෙන්නේ නැහැ. දියසෙල් බැඳින එක, පාසි බැඳින එක නේ. ඒ වගේ ඔක අවපැහැවෙන එක එහෙම වෙන්නේ නැහැ. පෙනුම පරිස්සම් කරගන්නත් පුළුවන්කමක් තියෙනවා. එතකොට තව එකක් කියන්න ඕනේ. දැන් මේ ෂීට් එක මාකට් එකේ තියෙන අනෙත් ෂීට් එක සංසන්දනය කරලා බැලුවොත් තුන් ගුණයක් මේක හොඳයි. අනිත් කියන ෂීට් එකට වැඩිය සෑහෙන ඉහළ තාක්ෂණයට තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා වට ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒජන්ට් කෙනෙක් ළඟට යන්න. Rhino Premier කියලා නම කියලා ඉල්ලන්න අමතක කරන්න එපා. 1396 කින් නම්බර කිනුත් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න මහජන සම්පත ගැන. මහජන සම්පත ඔය ටිකට් එකකට වියදම් කරන රුපියල් 40 රටේ සංවර්ධනයටත් දායකත්වය දෙනවා කියලා වට මම කලිනුත් මතක් කරා. ඉතින් අරුමුදල් ගණනාවක් වෙනුවෙන් නේද හයියක් වෙනවනේ. ඒ හයිය වෙන අතර වාරේම මේ දවස්වල මේ අය රටපුරා පවතින මේ හිසෝසෝමින් තියෙන ඩෙංගු මර්ධනය වෙනුවෙනුත් පෙනී හිටිනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ මූලික වෙලා නගර සභා පළාත් පාලන ආයතන මූලික කරගෙන මේ පිරිසිදු කිරීම් ව්‍යාපෘතියට අවශ්‍ය කරන විශේෂම කසල බඳුන් බෙදා හැරීමේ ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. ඉතින් නිසි තැන්වල කසල නේද ඉවත් කරන්න ඕනේ, කළමනාකරණය කරගන්න ඕනේ. තැන් තැන්වල කුණුවඩවල් ගහින්න බෑ. ඒවා ඉවත් කරන ක්‍රමවේදයට අවශ්‍ය කරන පසුබිම හදන්න තමයි මාතර, බද්දේගම, ඒ වගේම කෑගල්ල ඇතුළු ලංකාවේ මූලික වශයෙන් මම කියුවේ මේ ප්‍රධාන වශයෙන් මේ ආරම්භ කරනකොට මෙන්න මේ නගර සභාව එක්ක තමයි මේ වැඩ කටයුතු කරේ. ඉතින් නගරාධිපතිවරු, කොමසාරිස්වරු නේද, නිලධාරීන්, ඊට පස්සේ ජාතික ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් මේ හැමෝම ගිහිල්ලා මේ කාරණාවේදී වගකීමක් විදියට අරගෙන මේ කටයුතු සිද්ධ කරමින් ඉන්නෝ. ඉතින් රටපුරා වාසනාව බෙදෙන, හිතපුරා තෑගි බෙදෙන ලොතරැයි මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඒ මතක් කිරීම. ඒ වගේම මෙතනදිම ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරලා යන්නම්. ඩීප් ටෙක් කියලා කිව්වම ලංකාවේ අපි හැමදාමත් කතා කරන කරන් බිලේ ප්‍රශ්නේ. ඕකට ඉතින් ඩීප් ටෙක් සෝලා තමයි හරියට විසඳුම. සෝලා නැති ගයක් නැති තරම් නේද දැන්. කිසියම් විදියක සාමාන්‍යනේ මධ්‍යම පාන්තික පවුලක් නම් හොඳ ගයක් දොරක් හදලා තියෙනවා නම් ඕගොල්ලෝ සෝලා එකට යනවා. මූලික ආයෝජනේ ටිකක් වැඩි වෙන්න පුළුවන් නේ. හැබැයි ඒ කොහොම වුණත් එතනින් පස්සේ වැඩිත් නැහැ. ඉතින් යම්කිසි සාධාරණ ගානකට ගන්න පුළුවන් කමක් තියෙනවා. එතනින් පස්සේ ඕක මාස 12ට බෙදලා ගත්තොත් අවුරුද්දට අවුරුදු එකමාර දෙක යනකොට ඔය වියදමත් සමහර විට නේද ඔය කරන්ට් එක කරන් බිල් එක වෙනුවෙන් දරලා තියෙන්න පුළුවන්. අන්න ඒ නිසයි කියන්නේ සෝලා සිස්ටම් එකකට යන්න 071 711 711 1 071 711 711 1 කියන නම්බර එක ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරේ. සෝලා වෝටර් පම්ප් ගැන වුණත් ඩීප් ටෙක් කියන නමත් එක්ක තියෙන විශ්වාසයක්. ලංකාවම ආක්‍රමණය කළා ඩීප් ටෙක් කියන නම. ඒ ඉහළම සේවාවක් සපයමින්.

0: උදේටයි විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
5: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
8: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්බිපැණිය, හන්දි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
9: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
10: මෝටර්සයිකල් නොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
11: La Khanda Radio ITN

අටයි විනාඩි 51 වෙලාව අපි පොඩ්ඩක් පාරට බැහැලා බලමුද? දැන් ওই පාර යන අතරේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන අය කොච්චර හිටියත් අර නේද මේ ඉයර්ෆෝන් නේ ඉයර්ෆෝන් හෙඩ්ෆෝන්ස් පාවිච්චි කරන අය නෑ. දැන් එහෙම දාගෙන පාර පයින් මෙහෙම මෙන්න මෙහෙම කියන කොට කලිසමක් ඇඳගත්තා, ටී-ෂර්ට් එකක් දාගත්තා, හොඳ ලස්සන සපත් දෙකක් දාගත්තා, පොඩි බෑග් එකක් පිටේ එල්ලගත්තා, හෙඩ්ෆෝන් එකක් දාගත්තා, සංග්ලාස් දෙකක් දාගත්තා ගියා. සාමාන්‍යයෙන් ඔය අපේ එහෙම කියන්නේ පිටරටවලත් එහෙම ඉන්නවා. අපේ රටෙත් දැන් මේක පොඩි නිකම් කමක් නැහැ තමන්ගේ කැමති විදිහ. නමුත් මේ හරහා මොකක් හෝ යම් ප්‍රශ්නයක් ඇති වෙන නිසා තමයි ওই පහුගිය කාලේ ඔය හෙඩ්ෆෝන්ස් එහෙම නැත්නම් ඉයර්ෆෝන්ස් දාගෙන පාර ගමන් කරන එක, මහා මාර්ගයේ ගමන් කිරීම සම්බන්ධ නේද මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට, පදිකේන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න යම්කිසි පියවරක් ගැනීම ගැන කතා කරේ. පහුගිය දවස්වල පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයක් මේක. නූතන තාරුණි තාම බරපතල විදියට මේ විලාසිතාවලට ඇලුම් කරන කාලයක මේක විලාසිතාවක් විදියට කරාට ගමන් නැහැ. නමුත් මේක ප්‍රශ්න වෙන්නේ ඔබට මරණය නම් අවසානයේ, නැත්නම් ඔබ ආබාධිත වෙනවා නම්, අනතුරු වලට මුහුණ දෙනවා නම්, ඔබට ප්‍රශ්නයක් වෙනවා නම් ඒක සම්බන්ධව තමයි පහුගිය කාලේ නේද මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා දත්ත වලට අනුව මහමග සිදුවන අනතුරු වලින් ඉතා වැඩි ප්‍රමාණයකට පදිකේන්ගේ නොසලකිල්ල හේතු වෙලා තියෙනවා. ඉතින් මේවා අවම කරන්න පියවරක් විදියට තමයි රතවාහන නීති දැඩි කිරීම වගේ දේවල් කරන්න. හැබැයි පොදු මහජනතාවගේ විනය සහ ජීවිත ආරක්ෂාව පිළිබඳ වගකීම පෙරදරි කරගෙන ගන්න තීරණයක් විදියට තමයි ඔය ඉයර්ෆෝන්ස් හෙඩ්ෆෝන් සම්බන්ධ නීතිය මේ අපිට කතා කරන්න වෙන්නේ. හරි, මේ ගැන තව ගොඩාක් දුරට පැයක් දෙකක් වුණත් කතා කරන්න, දවස් ගණන් වුණත් කතා කරන්න පුළුවන් කමක් තියෙනවා නේ. ලෝකේ අනිත් රටවල මේ වගේ නීති පනවලා අනතුරු පදික මරණ අවම කරගන්න පුළුවන් කියලා සංඛ්‍යා ලේඛන පෙන්නලා තියෙන නිසා තමයි ඔය නූතන පරපුර ස්මාර්ට් තාරුණ්‍යයට මේ ගැන පොඩ්ඩක් තවදුරටත් අවධානය යොමු කරන්න කියලා මතක් කරන්නේ. මේ පැයෙන් අපි ඊළඟ පැයට යන්න හදන්නේ නේද? අනතුරක් වෙලා ආබාධිත තත්ත්වයට පත් වුණොත් ඒකිනුත් පීඩා විඳින්න ඔබවට ඉන්න අය නේ. දැන් ඔයා හිතන්න නිකන් ගෙදර ඉන්න ගමන් ඔය මේ පොඩක් හයියෙන් නිකන් කලබලේ වගේ විදගෙන යනකොට කකුල වැදුනා පුටුවක. අල්ලගෙන එහෙමම වාඩි වුණා. ගෙදර දෙතුන් දෙනෙක් ඇවිල්ලා උස්සලා පුටුවේ වාඩි කරා. මොන හරි තෙල් බේත් ටිකක් ගෑවා. එහෙම නැත්නම් එදිනින් පස්සේ තැල්මට බේත් ගන්න වෛද්‍යවරයෙක් හමු වෙන්න ගියා. ඔයගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් දැන් ගෙවල් වල ඉන්න වැඩිහිටියෝ නම් කමක් නැහැ කියමු. වැඩිහිටියන් නම් වයසත් එක්ක සාමාන්‍යයෙන් එහෙම දේවල් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා නේ. හැබැයි ඉතින් අපේ නොසලකිල්ල මත නම් එහෙම ඇති වෙන්නේ, ඒක ප්‍රශ්නයක්. හැබැයි නොසලකිල්ලම නෙමෙයි, දැන් අර මම කලින් කතා කළා වගේ කාර්යාලවල වෘත්තිකයින්ට වගේ අයට, ක්‍රීඩිකාවන්ට, ඒගොල්ලෝ ක්‍රීඩාවෙ ඉන්නකොට ඒගොල්ලන්ට අනතුරක් වෙන්න පුළුවන් කමක් තියෙනවා. යම්කිසි ආපාදයකට ලක් වෙන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට සන්ධි වේදනා වගේ දෙයක් නේ ගෘහණියකට තියෙන්න පුළුවන්. නිතරම එයා වැඩ කරන නිසා, හිටගෙන ඉන්න නිසා, ඒගොල්ලන්ගේ අත් හැම වෙලෙම වැඩ කරන නිසා, ඒ වගේම ශල්‍ය කර්ම වලට පස්සේ එහෙමනේ සුවය ලබන පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඒ අයට උනත් හොඳම විසඳුමක් මම කියවනේ අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ගේ සන්ධි වේදනාවට හරියටම හරියන විසඳුම තමයි මොකද්ද? ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඉතින් ආතරයිටිස් නිසා සන්ධි වේදනාවෙන් පෙළෙන වැඩිහිටියෙක් වුණත් දැන් මෙහෙම වාඩි වෙලා ඉඳලා සමහර අය ඉන්නෝ නැගිටිනකොට කිටි කිටි ගාලා දනිස්සොර සද්දෙත් එක්ක හරි අමාරුවෙන් දෙන්නේ තුන් දෙනෙක් ඕනේ ආව නැගිටවන්න. හරි, තේයි පයසත් එක්ක තමයි. ඉතින් අපි එයාට විසඳුමක් යෝජනා කරමු. ඔයා ගෙදරින් ඉන්න තරුණ දුවෙක් පුතෙක් නම් එයාට විතරක් නෙමෙයි ඔයාට උනත්, මම කිව්වේ ඔයා එක දිගට නේද ඔයාගේ ඔෆිස් එකේ වැඩනම්, ලැප් එකේ වැඩනම්, පුටුවේ වාඩිලා මොන හරි ලියනවා නම්, කොන්ද රිදෙනවා, අතපය රිදෙනවා, සමහරට මේ මැණික් කටුව ළඟ නේ ඔය අපි කියන්නේ ජිම් වල එහෙම ගිහිල්ලා වැඩිපුර වේට් එක ඉස්සුවාම, ඔය කර්ල් එක්සයිස් එක එහෙම ගැහුවාම, අතන ඉපැත්තර ගියාම මැණික් කටුව ළඟ දීර්ඝකාලීනයක්, මෙතන දීර්ඝකාලීනව මේක ඇති වෙන්න පුළුවන් රෝගයක් විදිහට අඳුරගෙන තියෙනවා. ඊපස්සේ ඔපරේෂන් වලටත් යනවා. හැබැයි ඔයා ඔතෂීල් පාවිච්චි කරලා බලන්න කියලා මතක් කරනවා. මොකද ඔතෂීල් කියලා කියන්නේ විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා ෆෙඩ්නා පරීක්ෂණ මධ්‍යස්ථානයේ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමග සහයෝගයෙන් නිෂ්පාදනය කළ 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සහතික කරනවා. මේක තමයි හරියටම හරියන විසඳුම කියලා. මොකද ඕනෑම සන්ධි වේදනාවකට දිගුකල් පවතින සෝයක් ගේනවා. මේක ඉක්මනට අවශෝෂණය වීම නිසා වේදනාවේ මූලික හේතුවට ප්‍රතිකාර කරන විසඳුමක් විදිහට තමයි මතක් කරන්න වෙන්නේ. ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ප්‍රසන්න සුවඳක් තියෙනවා. නිකන් තෙල් ගෑව වගේ තැන් තැන් වල ගාගෙන යන බස් වල යනකොට, ඔෆිස් වල වැඩ කරනකොට ප්‍රශ්නයක් නැහැ. කවුරුත් දන්නේවත් නැහැ ඔහා මේක ගහලා තියෙන්නේ කියලා. හරි, ඔයා ඉක්මනට සෝනේ කොහොමද කියලා නම් අහයි. හරි, 0.70/60/330 0.70/60/330 කියන නම්බරයට කතා කරලා, එහෙම නැත්නම්
ලඟමතින ෆාමසිට යන සුපිරි වෙන සැල්වලට යන්න ඔයාලට පුළුවන් කමක් තියෙනවා. ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගන්න. මේ පෑන් යන්න කලින් මතක් කරනවා සී ටයර් ගැන මම කිව්වා. වංගුවක් ගන්නකොට හයියෙන් ස්පීඩ් එක යනකොට වැස්ස යනකොට ඕනම එකකට ඔයාලට පුළුවන් කමක් තියෙනවා ග්‍රිප් 5X කියන ටයර් එක ගන්න. මේක ටයර් එකක් කියලා ගොම ලංකාවේ මාකට් එකේ තියෙන අනේ ටයර් වගේ එකක් නෙමෙයි ඉතින්. ඉදිරින් එහාට ගිය ටයර් එකක්. ඒ නිසා තමයි මම සී ටයර් එක ගැන මතක් කරේ. ඉතින් ඊටාම ඉහළ ප්‍රමිතියකින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. සී ටයර් එක වැඩිපුර තව මයිලේජ් එකක් හරියන්න අවශ්‍ය කරන විදියට ඔය අර ඒ ත්‍රෙඩින් සිස්ටම් එක ඇවිල්ලා ටයර් එක ගෙවෙන්නේ නැහැ. ගෙවෙනවා කියලා බය වෙන්න ඕනේ නැහැ. අර වංගුවකදී වුණත් හොඳට ග්‍රිප් වෙනවා. මං කිව්වේ ඉස්සල යන්නේ නැහැ. වැස්සරුණත් එහෙමයි. ඒ නිසා ඔයා ස්කූටර් එකකට බයික් එකකට ටයර් එකක් තෝරගන්නකොට අනිවාර්යයෙන්ම සීට් කියන නමින් ටයර් එක තෝරගන්න. මේ සීට් ලඳුන්නා දෙන අලුත්ම ටයර් එක. ඉතින් තාරුණ්‍යයට තමයි අනිවාර්යයෙන්ම මේක නේද අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. මොකද තාරුණ්‍ය කියලා කිව්වම ටිකක් නේ හීන කරා යනකොට ටිකක් හයියෙන් යනවනේ. හයියෙන් ගියර ගමන හිමින් ඈ. මේ මං කියන පරිස්සමින්. හරි. සීට් ග්‍රිප් X5 ටයර් එක ගැන මතක් කරේ. ඔයගෙ තමයි සූම් X5 කියන ටයර් එක. කැපි වෙන ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඒකටත් ඔයා කැමති ඒ ටයර් එකක පෙනුම කියන එකත් හරි වැදගත්නේ. ඉතින් මේ හැම දෙයක්ම ගැන තමයි ඔයාලට මතක් කරේ. එක්ස්ට්‍රා මයිලේජ් එකක් යන මාකට් එකේ තියෙන අනිත් ටයර් එක සංසන්දනය කරනකොට හොඳම ටයර් එක සීට් ටයර් එක. ඒ වගේම සීට් රෝඩ් ඊස් යුවර්ස් කියලා මතක් කරනවා. හැබැයි පරිස්සමින්. 8:57. අපි ඊළඟ පැයට යන්න ඕනේ. යන්න කලින් මේ පැයෙන් යන්නෙත් ඔයගේ කැමටි කරස්ස කරන විජේ නිෂ්පාදනය ගැන මතක් කරලා. මොකද විජේ අමතක කරන්න බෑ. මොකද අපිට වේල් 3ක් තියෙනවානේ ප්‍රධාන වශයෙන් කන්න බොන්නනේ. දැන් තේ එකක් බිව්වත් තේ එකේ ඉඳලා මිල අඩු වෙලා තියෙන්නේ. දැන් ටී එක ප්ලේන් ටීයත් නේ ගණන් අඩු කරලා තියෙන්නේ. ඒ ඔක්කොමත් එක්ක ඉතින් විජේ නිෂ්පාදනය ගැන මතක් කරේ. සින්දුවකට යන් සින්දුවෙන් පස්සේ අපි යන්නේ ප්‍රවෘත්ති ප්‍රකාශයට. ඊට පස්සේ මගේ අන්තිම පැයට.

0: ලකාණ්ඩ රේඩියෝ ITN 9:01 වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මෙගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. මෙගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ ගැටුමක් හටගත්තා. එහිදී දෙදිනකෝ මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් කමිටුවක් පත් කර තිබෙන්නේ. මේ අතර රැඳවියන් පිරිසක් එහි වහලේ මත නැගී විරෝධතාවක නිරතව සිටියේදී වහලේ කඩා වැටීමෙන්ද හතර දිනකෝ තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ඝාතනයට ලක් වූ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලාල් කමේනිට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ අනුප්‍රාප්තිකයා වන මොර්තාබා කමේනි මෙතෙක් පැමිණ නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා. අයතුල්ලාල් කමේනිගේ පුතුන් තුන්දෙනෙක් මේ වන විට ඔහුගේ අවමංගල්‍ය උත්සවයට පැමිණ තිබෙනවා. ඉරාන අගනුවර වන ටෙහෙරානයේ ඉමාමි කොමේනි ග්‍රෑන්ඩ් මොසාල්ලි තැන්පත් කර ඇති කමේනිගේ දේහසලට පැමිණි මොස්ටාපා මේසන් සහ මසූද් කමේනි යාඥා කරන ආකාරය ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඊයේ විකාශය කළා. පසුගිය පෙබරවාරි 28 වනදා අමරිකා ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ඔවුන්ගේ පියාවන අයතුල්ලාල් කමේනි සහ තවත් සමාජිකයන් කිහිප දෙනෙකු මිය ගියා. කමේනි වෙනුවෙන් සතියක අවමංගල්‍ය උත්සවයක් ඉරානයේදී පවත්වනවා. ඔහුගේ දේහය අසල්වැසි ඉරාකේ ෂියා ආගමික ස්ථානය වෙත රැගෙන යාමද ඊට ඇතුළත්. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.

නවයයි විනාඩි 7යි වෙලා මේ දවස්වල උණුසුම් කාලගුණ තත්ත්වයක් තියෙන්නේ. සමහර රටකට සීත කාලගුණයක් තියෙන කාලයක් කියලා හිතන් මොනවද බහුලව වාට බලන්න පුළුවන් දකින්න පුළුවන් දේවල් කවා ඇඳගෙන උණුසුම් කෝපි කෝප්ප බොන ගමන් සමහර විට ගේ ඇතුලෙන් එළියට එන්නේ නැහැ සීතලේ හිමන ඉන්නේ නේ. එතකොට තව තියෙනවා එකක් මොකක්ද දුම් පයිප් එකක් උරනවා හැය දකලා තියෙනවා නේද සීතල අපි ඔය සමහර ෆිල්ම්ස් වලින් බලනකොට දැන් ඔය ෂර්ලොක් හෝම්ස් වගේ පොතක් කියවනකොට නේද මේ බේකර් වීදියේ හෝම්ස්ගේ ගේ ඇතුලේ නේද සීතලත් එක්ක රතන මේ අපි කියන්නේ මොකද්ද මේ මේ මේ මේ මේ මේ මොකද්ද ඒකට කියන්නේ අනේ අයියෝ මතක්ෙන්නේ හරි ඒක ඕනේ මේ මම මතක්ෙන්නේ නැහැ වචනේ මේ නේද දුම් පයිප් එකක් උරමින් හෝම්ස් සහ වොට්සන් කරපු කතා ඒ වගේ يعني ෆිල්ම්ස් ගත්තම කොච්චර හැම සිදුවීම් වලට එනවා සීතල එක්ක එන එකක් නේ උදේට එහෙම ඔයා දැකලා තියෙනවා උදේට සීතලයි කියලා සිගරට් ටැබ්බොන අපේ ආදරණීය මහත්තුරු ඈ උදේ නැගිට ගමන් සිගරට් එක ඕන කරන එක එකව තියෙනවා තේ එකක් බොන්න කලින් සමහර විට ඇයට නේද ටොයිලට් එකට යන්න එහෙමත් තියෙනවනේ ඔය සිගරට් එකයි බීඩියයි අතර එහෙම නැත්නම් සුරුට්ටුවයි අතර පොඩි කතාවක් තියෙනවා ඔය කවදාහරි චිත්‍රපටයක හරි සැබෑ ජීවිතේ හරි දැකලා තියෙනවද සුපිරි ධනවතුන් ලොකු සුරුට්ටුවක් බොනවා හැබැයි සාමාන්‍ය කම්කරුවෙක් හරි දුප්පත් කෙනෙක් හරි බොන්නේ සාමාන්‍ය සිගරට් එකක් නේද මේක හම්බයක් නෙවෙයි දුම්කොළ කියන්නේ එකම ශාකයක් වුණත් ඒක පාවිච්චි කරන විදිහෙන් සමාජයේ තියෙන පන්ති පරතරය හරියටම බලාගන්න පුළුවන් කියලා කියනවා ඒ කියන්නේ දැන් සුපිරි යොට් එකක වගේ ඉඳලා සුකෝභෝගී හෝටලයක නේද ඉඳලා ධනවතුන් සුරුට්ටු බොන අතරේ පාරක් ඇවිත් සාමාන්‍ය මිනිස්සෙක් සිගරට් එකක් බොනවා ඒක බොන්නේ තමයි වෙන ලෙවල් එකකින් නේ ආස දිහා බලාගෙන එහෙමනේ රයිට් මේ කතාව මේ මම සිගරට් බොනයි හිනාගෙන නෙවෙයි අපි හිනාවෙන්න ඕනේ රට්ටු කොහොමත් හිනාගෙනනේ සල්ලි වලට විතරක් සීමා වුණ දෙයක් නෙවෙයි මේක පිටිපස්සේ තියෙනවා නේද සමාජ තත්ත්වය ඇබ්බැහි වීම ගැන තියෙන වෙනස් ප්‍රවිධියේ මනෝවිද්‍යාත්මක කතාවක් අපි පොඩ්ඩක් මේ ගැන චුට්ටක් කතා කරලා යමු සිගරට් කියන්නේ කර්මාන්ත ශාලාවල මැෂින් වලින් තප්පරයට දහස් ගාණක් හදන සාමාන්‍ය නිෂ්පාදනයක් කපපු දුම්කොළ කෑලි කඩදාසි ෆිල්ටර් නිකොටින් මොලයට ඉක්මනට යවන්න උදව් කරන රසායනික ද්‍රව්‍ය නේද සිය ගාණක් එකතු කළා තමයි සිගරට් එකක් හදන්නේ මැෂින් වලින් හදන මේවා හදන්න යන වියදම ගොඩක් අඩුයි සාමාන්‍ය කෙනෙක්ට අඩු මුදලකට මේක ගන්න පුළුවන් කමක් තියෙනවා හැබැයි සුරුට්ටු අර දිග සුරුට්ටුව දැන් සුරුට්ටු කියපුවාන් අර පොඩි අර ඔයාගේ කඩේ ළඟ තියෙන එක නෙමෙයි ඒක බීඩිය ඒක වෙන එකක් හරි ඉගෙන සුරුට්ටු කියන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් අත්කම් නිර්මාණයක්. නියම සුරුට්ටුවක් හදන්න 100%ක්ම පැසුණු සම්පූර්ණ දුම්කොළ වලින් එතකොට මේව රසායනික ද්‍රව්‍ය දාලා තිබ්බට ඉක්මනට හැදෙන්නේ නැහැ. දුම්කොළ ස්වභාවික පැසෙන්න මාස ගාණක් යනවා. සමහර විට අවුරුදු ගාණක් යනවා. ඊට පස්සේ අවුරුදු ගාණක් පුහුණු වුණු විශේෂඥයින් Tamange දෑතින්ම තමයි මේව හදන්නේ. හෑන්ඩ් මේඩ්. එතකොට කියුබාව තමයි ලෝකේ හොඳම සුරුට්ටු හදන රට. එහි සුරුට්ටු එකක් හදන්න ඒ බීජේ ඉඳන් අවසානයේ දක්වා අතින් කරන පියවර 500ක් විතර තියෙනවා කියලා කියනවා. මේ නිසා සුරුට්ටු එකක් ඩොලර් 10 ඉඳලා ඩොලර් 100කට වඩා රුපියල් 3400 වගේ ඉඳලා රුපියල් 34000ක් විතර නිකන් එන්න පුළුවන් කියලා වගේ තමයි කියන්නේ. ඩොලර් එක 340 වගේ තියලා මම මේ ගණන් හදුවේ. හරි. කොහොම හරි මේක ගෙදර ගෙනාවට පස්සේ නරක් නොවී තියාගන්න 70%ක විතර මෙව්වහෙකුත් තියෙන්න ඕනේ. අර අපි කියන්නේ වාතයේ තියෙන නේද? ආර්ද්‍රතාවය. හරි. එහෙමයිකුත් තියෙන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම හිතනකොට සුරුට්ටු ගණන් සිගරට් ලාභයි. සිගරට් එකක් හදලා තියෙන කාර්යබහුල පීඩණයෙන් පිරුණු සාමාන්‍ය වැඩ කරන මිනිස්සුන්ට සිගරට් එකක් බොන්න යන විනාඩි 5යි විනාඩි 7ක් වගේ පුංචි කාලයක්. එතකොට වැඩමුරයක් පටන් ගන්න කලින් ට්‍රැෆික් එකේ ඉන්න ගමන් පොඩි වෙලාවකට හයර් එකක් එනකම් ත්‍රිවිල් පාක් එකේ ඉන්න ගමන් දවල්ට කාලා පොඩි වෙලාවක් තියෙනවා නම් තව විනාඩි 5ක් තියෙනවා නම් ඒ වෙලාව නිකොටින් ටිකක් ඇඟට දාලා මානසික පීඩනය අඩු කරගන්න පුළුවන් කියලා ඇතැම් අය විශ්වාස කරනවා. එතකොට සුරුට්ටුවක් බොන්න එහෙම බෑ. සාමාන්‍යයෙන් හොඳ සුරුට්ටුවක් වටිනා සුරුට්ටුවක් බොන්න අවම වශයෙන් විනාඩි 45ක ඉඳලා පැය දෙකක් විතර යනවා කියලා කියනවා. කොහොමද පැය දෙකක් වෙන් කරනවා කියන්නේ සුරුට්ටුවක් බොන්න? හා එතකොට ඒක වැඩ කරන ගමන් හරි කෝච්චියර දුවන ගමන් හරි බොන්න පුළුවන් එකක් නෙවෙයි. වඩ දැන් තේරෙනව නේද? මොකද්ද මේ සිගරට් එක? එහෙම නැත්නම් අපි කියන සුරුට්ටුව සහ ඔය සාමාන්‍ය මේ සිගරට් එක කියන එක අතර වෙනස. දුම් බැටිය සහ දුම් බැටි තමයි මේ දෙකම නේ. අපි නොහිතන දේවල් තියෙනවනේ මේ ලෝකේ. ඔයා මම මොනවද දන්නේ? ඇත්තම දන්නේ නැහැ නේ.
ඒවගේ කොච්චර දේවල් තියෙනවද ඉතින් පුළු පුළුවන් වෙලාවට පොඩි පොඩි දේවල් අපි බෙදාගමු. 9:12 මගේ අන්තිම පැය ඉන්නේ.

0: නවයයි විනාඩි 20යි වෙලාව ආදරණීය පොතුවිල් ජනතාවට දෙන සුබ පණිවිඩය මේක. මම ඊට කලින් තවර මතක් කරා දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB ඒගොල්ලන්ගේ ශාඛා ජාලය නවීකරණය කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් විදිහට අද දවසේ පොතුවිල් ශාඛාව තවත් පරිශ්‍රයකට අරගෙන යනවා. කියන්නේ තිබුණා බ්‍රාන්ච් එකක් ආයි හොඳ ලස්සන තැනකට ඔයගලන්ට නේද ඊළඟ අනුදුරු කරන්න පුළුවන් හොඳ තැනකට අරගෙන යනවා. ඉතින් පොතුවිල් ශාඛා නව පරිශ්‍රය කියලා කියන්නේ මෙන්න මෙතන තමයි තියෙන්නේ. ශාඛා විවෘතකිරීම RDB බැංකුවේ නව සභාපතිතුමාගේ ආරාධනින් සාමාන්‍ය අධිකාරී ප්‍රධාන විධායක නිලධාරිතුමාගේ ආරාධනින් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ වගේම පාරිභෝගික සේවාවන් තවදුරටත් වර්ධනය කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමව ඉහළ නැංවීමේ අරමුණින් තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. කියන්නේ පහසුකම් සහිත අලුත් පරිශ්‍රයක් මේ අයට ලබා දෙනවා. මේ කණ්ඩායමට වැඩි දියුණු කරපු යටිතල පහසුකම් සහ පුළුල් කළ බැංකු සේවාවන් සමග පාරිභෝගික ජනතාවට වඩාත් හොඳ සේවාවක් දෙන්න පහසු පාසුකම් රසක් දෙන්න ගත තීරණයක්. ඉතින් දොරින් දොර සේවාව අනෙකුත් ඉතුරුම් සහ මූල්‍ය සේවා RDB QR ඇතුළු නවීකරණ වූ ඩිජිටල් බැංකු සේවා ඇතුළු තවත් සේවාවන් අඛණ්ඩව ලබා දෙන මේ නව ශාඛා ස්ථානයේ වෙත ගනුදෙනුකරුවන්ට පැමිණෙන්න කියලා ගොඩක් ආදරයෙන් RDB එක සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය මේ වෙලාවේ ආරාධනා කරනවා. වැඩි විස්තර සඳහා නිල වෙබ් අඩවිය වෙන www.rdb.lk කියන නිල වෙබ්සයිට් එකට යන්න කියලා මතක් කරනවා. හරියටම තැන කියන්නම් මම මෙන්න මෙතන තියෙන්නේ. කොතනද මෙතන කියන්නේ? මෙන්න මෙතන තියෙන්නේ RDB අලු ශාඛාව තියෙන තැන තමයි පොතුවිල් අංක 13 ප්‍රධාන වීදිය කාසිම් මෞලව් ගොඩනැගිල්ල 96B කියන තැන තමයි මේ අලුත් බ්‍රාන්ච් එක තියෙන්නේ. හරි, එහෙනම් අපි බලමු පොතුවිල් ශාඛා පරිශ්‍රය සාමාන්‍ය අධිකාරී ප්‍රධාන විධායක නිලධාරී අසංක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ආරාධනාවෙන් සභාපතිතුමා AP ලසන්ත ප්‍රනාන්දු මැතිතුමා විසින් අද දවසේ ජනතා අයිතියට පත් කරනවා. ඒ RDB ගැන මතක් කරේ 9 විනාඩි 22යි වෙලාව. ක්‍රිමරාජ නිෂ්පාදන ගැන මතක් කරන්නේ ඔයාට අවුරුදු 77ක් කියලා කියන්නේ අපි මොනවා කියන්නේදනේ. අපිට එහා පැත්තේ ගම අපේ අම්මලා තාත්තලා ආච්චිලා මේගොල්ලෝ දන්නවා මේ ක්‍රිමරාජ කියන නමත් එක්ක බැඳුනේ විශ්වසනීය නේද සහනය. පොඩි වැඩේ අමාරුවක් හැදෙනකොට පණු රෝගයක් වගේ කියලා දැන්නකොට අජීර්ණයක් වගේ කියලා දැන්නකොට ක්‍රිමරාජ කරල්. ඊට පස්සේ තව එකක් ගත්තොත් කරල් ගුලි. ක්‍රිමරාජ කරල් ගුලි. ඊට පස්සේ දැන් අපි ගත්තොත් කැස්සට තියෙන වැල්මි පැණිය. ඊට පස්සේ කුරුළු ඇසෝ ඒ වගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. එකක් කියලා නැහැ. නිෂ්පාදන ගොඩක් තියෙනවා. හන්දි තෛලෙ වෙන්න පුළුවන්. ඕනම එකක් වඩ පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ ක්‍රිමරාජ කියන නිවසින් එන්නේ. ඉතින් ගෙන්න ගන්න උනත් කලා කරන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා මෙහෙම කරන්න. මම නම් කියන්නේ ළඟම තියෙන බ්‍රාන්ච් එකට ගිහිල්ලා නේද? ශාඛාවට කියන්නේ අපි කියන ෆාමසියට ගිහිල්ලා වඩ පුළුවන් කමක් තියෙනවා. ක්‍රිමරාජ නිෂ්පාදන ගන්න. ඒ වගේම ඔය සුපර් මාකට්ස් වල පවා දැන් ඕනම තැනක ක්‍රිමරාජ කියන එක තියෙනවා. ඉතින් ඒ නිසා අවුරුදු 77ක් තිස්සේ ලංකාවේ කවුරුත් ක්‍රිමරාජ පාවිච්චි නොකරපු කෙනෙක් ඉන්න විදිහක් නැහැ. ඒ තරමට මේ ප්‍රොඩක්ට් එක අපිට සමීපයි. කෝල් කරලා ගෙන්න ගන්නවා නම් ඔයාගේ කඩේට 011-2753-889 011-2753-889 කියන නම්බර එකට කෝල් එකක් දෙන්න. 9 විනාඩි 23 වෙනකොට මට පුළුවන් කමක් තියෙනවා තව සින්දුවකට ගිහිල්ලා එන්න. ගිහිල්ලා ඇවිල්ලා කතා කරන්නම් ඩෝමා මාක්ස් වෙන් හෝල්ඩිංස් ඒ වගේම රයිනෝ රූෆින් ගැන.
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක ප්‍රියමනි.

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රෝතයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
1: ටේක්යා සුරකිමු මගතොට. සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: ලොකයියා මාර වෙනනේ ඕනේ දුක්ඛ කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්
4: කවුද ඩොක්ටර්? යාරු සුන්නද? මම කිරිතේ බුන්නේ අය සීනි වෙලනේ මුකු තත්පය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා දිනවනේ.
6: hina baby sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවෙ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
7: Evening Drive with Chamit and Charu.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: උදේ 9 විනාඩි 31යි දැන් වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: මහජන සම්පත රටටම සම්පත. ඊ දවසේ ගත්තන ටිකට් එකක් අංක ටික බලමු එහෙනම්. මේ වාසනාවන්ත ප්‍රතිඵලය කොහොමද කියලා බලන්න යන්නේ. සී අක්ෂරයත් එක්ක අංක 5, අංක 6, අංක 1, අංක 9, අංක 3 සහ අංක 9. ඒ වගේම ටී අක්ෂරයක අංක 35, අංක 37, අංක 71 සහ අංක 77. මේ අංක ටික තියෙන්නේ

තලොතරයි බලන්න ටී අක්ෂර ඇතක අංක 35 අංක 37 අංක 71 සහ අංක 77 මෙගා පව ගතනම් යූ අක්ෂර ඇතක ප්‍රසාද අංක 26 ජග්‍රය අංක 8 අංක 55 අංක 72 සහ අංක 74 ධනනිදානේ ගතනම් එල් අක්ෂර ඇතක අංක 1 අංක 3 අංක 25 සහ අංක 79 හඳහන ලොතරැයිය තුලා ලග්නය සහිතව අංක 16 අංක 17 අංක 20 සහ අංක 35 අද සම්පත ටිකට් එකේ අංක ටිකයි මේ බලන්නේ අංක 3 අංක 9 අංක 9 අංක 3 අංක 9 අංක 1 අංක 9 අංක 3 අංක 9 C අකුර තියෙන්න ඕනේ. එක වගේ අංක ගොඩක් තිබුණා ඒක. ඊට පස්සේ ජය ලොතරැයිය B අක්ෂර ඇතක අංක 3 අංක 2 අංක 0 සහ අංක 4. ඒ වගේම සුබ දවසක් ගත්තා නම් මීන ලග්නයේ සහිතව අංක 10 අංක 18 සහ අංක 64. ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ රුපියල් 40ක් වියදම් කරන්න. ඔයා ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. ඉතින් රටේ සංවර්ධන අරමුදල් ගණනාවක් සරිකරන ඔයාගේ රුපියල් 40නේ දිනුමක් තිබුණත් නැතත් රටේ සංවර්ධනයට වදායකත්වය දීලා කියලාත් මතක් කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලය මේ දවස්වල ඩෙංගු මර්ධන ව්‍යාපෘතියටත් නේද විශාල දායකත්වයක් දෙනවා. කසල ඉවත් කිරීමේ බඳුන් පිරිනැමීම මේ පළාත් පාලන ආයතනත් එක්ක එකතු වෙලා කරන ඒ ව්‍යාපෘතිය ගැනත් මතක් කරනවා. නගර සභාවල නගරාධිපතිවරු, ප්‍රාදේශීය සභාපතිවරු, කොමසාරිස්වරු, නිලධාරීන්, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන්, අලෙවි නියෝජිතවරු මේ ඔක්කොම එකතු වෙලා මේක ජාතික ක්‍රියාන්විතයක් විදිහට හඳුනගෙන මේ කාරණාවේදී ඒගොල්ලන්ගේ දායකත්වයක් දෙනවා කියලා මතක් කරනවා. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඔයාව දිනවනවා විතරක් නෙවෙයි, ඔයාගේ පරිස්සම, ඔයාගේ ආරක්ෂාව, ඔයාගේ සෞඛ්‍යමය වටපිටාව ගැනත් හිතමින් වැඩ කරන ආයතනයක්. ඉතින් වාසනාවට කියන එකම නම ජාතික ලොතරැයි මණ්ඩලය. උදේ 9:33

නවයයි විනාඩි 37යි වෙලාව. මම ඔයාව අරගෙන යනවා කොහෙටද? අඟහරු ග්‍රහයාට. අඟහරු වලට දැන් මේ ඉතිහාසයේ පළවෙනි වතාවට අඟහරු වලට ගියා විතරක් නෙවෙයි, එහි ජීවත් වෙන්න හොඳයිද, ජනාවාස ඇති කරන්න හොඳයිද නේද, වතුර තියෙනවද, හොටෙල් එකක් ගැහුවොත් කොහොමද, ඉලොන් මස්ගාගේ මං අපි කියන්නේ හෙඩ් ඔෆිස් එක හෙදාන්න, ඒ වගේ ලොකු ලොකු කතා තිබුණනේ. දැන් බලනවා මේ අජටාකාශගාමි ප්‍රජාව අලුත් පොරොන්දුවක් දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. පහුගිය මේ මාසෙදී නාසා ආයතනයේ විසින් න්‍යෂ්ටික සහ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන ස්ථිර චන්ද්‍ර කඳවුරක් පිහිටුවන්න ඩොලර් බිලියන 20ක දැවැන්ත ව්‍යාපෘතියක් සැලසුම් කරා. හරි, එතකොට ඒගොල්ලන්ගේ ඉලක්කය වෙන්නේ 2032 වෙනකොට මිනිස්සුන්ට සඳ මත අර්ධ ස්ථිර නිවාසවල ජීවත් වීමේ හැකියාවක් දෙන එක. බලන්න ඒගොල්ලන් දෙන පොරොන්දු අර මේ දේශපාලඥය වගේ නෑ, මේ ඊට වැඩි ටිකක් මේවා සෑහෙන ඇඩ්වාන්ස් ඒවා, මේගොල්ලෝ කරයි කියලා විශ්වාසයක් තියෙනවා. හරි, මීට අමතරව ඉතිහාසයේ පළවෙනි වතාවට මිනිස්සු අඟහරු ග්‍රහය වෙත යැවීමටත් මේගොල්ලෝ සැලසුම් කරා. නාසා ආයතනයේ පවසන විදිහට ඒ ගමන සඳහා මාස 7 ඉඳලා 10 දක්වා කාලයක් ගත වෙනවා. එතකොට දැන් පෘථුවියෙන් බැහැර දිගු කාලිනව ජීවත් වෙන්න පුළුවන් වාසස්ථාන පිටුව ගන්න අවශ්‍ය නම් එතෙන්දී අපේ ජනතාව දැන් අපි කියන්නේ වර්ගයාබෝ කිරීමටත් අවශ්‍ය වෙනවනේ. ඒ සඳහා අපිට අභ්‍යවකාශයේ පවතින නුහුරු නුපුරුදු පරිසර තත්ත්වයේ ඔරොත්තු දෙනවද කියලා දැන් මේ දවස්වල හොයලා බලනවා. මනුෂ්‍ය වර්ගයාට අභ්‍යවකාශයේදී දරුවන් බිහි කිරීමට හැකි වෙයිද කියලා. කොහොමද මේ ලෝකේ, කොහොමද අපි තාම මේ පිතාම කොහෙද ඉන්නේ නේ? ඉතින් චුම්බක ශේෂ්ත්‍රයකින් සහ ඝන වායුගෝලයකින් ආරක්ෂා වෙලා තියෙන පෘථුවිය වගේ නෙවෙයි සඳ සහ අඟහරු වගේ ග්‍රහලෝකවල මතුපිට නිරන්තරයෙන්ම අධික අභ්‍යවකාශ විකිරණ වලට නිරාවරණය වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒව පෘථුවියට වඩා ප්‍රමාණයෙන් කුඩා නිසා අපට අත්දැකීමට සිදුවෙන්නේ ගුරුත්වාකර්ෂණ බලයත් නේද ඉතා අවම මට්ටමක තියෙන තත්ත්වයකට. ඉතින් ඒකට තමයි අපිට ෆේස් කරන්න වෙන්නේ. ඉතින් ඔන්න ඔය කියන දේවල් එක තමයි අපිට ගැළපෙනවද කියලා හිතන්නේ. මිනිස් සිරුරට ඒ වගේම ප්‍රජනන හැකියාවට බලපෑමක් එල්ල වේද කියලා මේගොල්ලෝ හිතනවා කියලා කියනවා. ඉතින් බලන්න ලෝක විද්‍යාඥයෝ හිතමින් ඉන්න දේවල් අපි හිතන්නේ කොච්චර පොඩි දේවල්ද ලෝකේ. ඒ වගේ හිතන්නේ හරි, ඉතින් ඒගොල්ලෝ හොයලා අපිට කියයිනේ. අපි මොකටද හොයන්නේ? අපිට තව වැඩ තියෙනවානේ. හරි, තාක්ෂණයත් එක්ක අපි ලෝකෙ ඉස්සරහට යන්න ඕනේ නේ. හැමතිස්සෙම මේකෙන කියන කතාව ආයෙ ආයෙ අලුත් කරන්න වෙලා තියෙනවා. දැන් බලන්න gedara wahali දාලා තිබ්බ ෂීට් එක. දැන් ඔය අද ෂීට් දැම්මම ඉස්සර කාලේ කොහොමද අපි ගෙවල් වල නේ කොලාතු, එහෙම නැත්නම් අපි කියන්නේ පොල්ලතු, ඊට පස්සේ තල්ලතු, ඊට පස්සේ ඔක ක්‍රමයෙන් ඇවිල්ලා ප්ලාස්ටික් තහඩු වලට ආවා, තකරන් මොන හරි දාගත්තා, ඊට පස්සේ මැටි උළු වලට මාරු වුණා. ඔහොම මැවිල්ල ඔය අතරමැද තව තව අලුත් ඒවා තියෙන්න පුළුවන්. මට මගේ හැරුණේ ඒවා. මං කියන්නේ ඊට පස්සේ ෂීට් එකට ආවා. දැන් ෂීට් එකුණත් ඒ ෂීට් එකත් එක්කත් බෑ කියලා ඊට පස්සේ අපි කියන කොන්ක්‍රීට් වලට ගියා. දැන් ආයි කියනෝ නෑ ෂීට් එකක් කියලා කිව්වම අවුරුදු 60කට වැඩිය ওই ෂීට් එකේ විවිධ නේද? අපි කියන්නේ විවිධ මට්ටමේ ක්වොලිටි තත්ත්වවලට භාජනය කළා රයිනෝ රූෆින් ෂීට් එක අවුරුදු 60ක් තිස්සේ අපිට අපේ ඔළුවට උඩින් සුවපහසුව හදලා දුන්නා. දැන් තව හිතුව මේ ගැන. තව හිතලා මැටි ආලේපනයක් සහිතව රයිනෝ රූෆින් ෂීට් එක හදලා තියෙනවා. දැන් බලන්න ඇයි එහෙම දැම්මේ? උණුසුම අඩු කරන්න. අපිට දැන් රස්නේ අඩු කරලා දෙන්න. එතකොට ලස්සනක් එනවා. නා මෙහෙම සාලි වාඩිලා ඉන්න ගමන් එම වහල දිහා බැලුවම සිවිලුම නැති වුණත් ලස්සනයි වහල. හරි ලස්සනයි. මැටි ආලේපනයක් තියෙන. ආයි සිවිලුමට අමුතුවෙන් වියදම් කරන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ ජල විකර්ශක ආලේපණිය තියෙනවා. ඒක නිසා ෂීට් එකේ වතුර නැඳින්න නැතුව දීර්ඝ කාලයක් ෂීට් එක පාවිච්චි කරන්න පුළුවන්. කැතක් නැතුව. නේ? ඉතින් ඔක්කොම හිතලා තමයි රයිනෝ මේ ප්‍රීමියර් කියන ෂීට් එක අඳුන්නා දීලා තියෙන්නේ. ඉතින් බලන්න වෙළඳපළේ තියෙන අනිත් ෂීට් එක සංසන්දනය කරලා බලනකොට රයිනෝ දවසින් දවස අප්ඩේට් වෙනවා. ආ ජීවිතේට හිතුවද මැටි ගාලා ෂීට් එකේ යට ලේයර් එකක් එක්ක ලස්සන පෙනුමක් එක්ක මේක කූල් කරලා දෙනවා කියලා. ඒ කියන්නේ අපි කියන්නේ මේ අර එන උණුසුම ඒ විදිහට මෙන්න නැතුව ඒක ෆිල්ටර් කරලා දෙන ක්‍රමවේදයක්. ඉතින් රයිනෝ මේක අඳුනාගත්තට පස්සේ ඒගොල්ලෝ අපිට දැන් මාකට් එකට එවලා තියෙනවා. ඉතින් වාට පුළුවන් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා මිල්ලන්න gedara වහලේම අලුත් වැඩියාවක් කරන්න තියෙනවා නම් ඒ ගැන මතක් කරේ. මං කිව්වනේ ඒජන්ට් කෙනෙක් ළඟට ගිහිල්ලා ඕනම තැනක දැන් රයිනෝ මේක ගන්න පුළුවන් කමක් තියෙනවා. හරි, ඒ නිසා තමයි ඒ ගැන මතක් කරේ. ඒ වගේම මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩෝමා මැෂින් එකත් එක්ක
ලංකාව කෘෂිකාර්ම වශයෙන් කෘෂිකාර්මික වශයෙන් සෑන දේවල් කර අපි හැමතිස්සෙම මේ ඩෝම මැෂින් එක ගැන කිව්වට තව යන්ත්‍රෝපකරණ තියෙනවා නම් දන්නේ නැහැ සමහර වෙලාවෙ. ලංකාවේ අපිට හරි නුහුරුයි නුපුරුදුයි මේ තාක්ෂණය ලෝකේ තියෙනවා. මේගොල්ලෝ ගෙනල්ලා අපිට මේක සමීප කරනවා. මේ මැදිහත් වීම බලන්නකො නේ. දැන් පෞගේ කාලවල දැන් ඒ විතරක් නෙවෙයිනේ නේ. තව ස්ටාෆ් එකට ගොඩාක් අය ගත්තා. අලුතෙන් තාක්ෂණත් එක්ක ඉස්සරහට යන්න කැමති අය ගොඩක් අය ගත්තා. දැන් මේ දවස්වල තියෙනවා ඇසුරුම් කරුවන්ට පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන් රැකියා ඇබෑර්තු තියෙනවා. මාක්ස්මෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්, සේවකයෙක් වෙන්න පුළුවන්. දැන් අවුරුදු 18 වැඩි කෙනෙකුට වඩා පුළුවන් කමක් තියෙනවා. අපොසු සාමාන්‍ය පෙළ සමත් නම් නේද? කණ්ඩායම් හැංගීමෙන් කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන් නම් බාකෝඩ් ලේබල් සහ පේපර් රෝල් නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්දක් තියෙනවනම් හොඳ වැටුපකට මාක්ස්මෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් යන්න කියලා මතක් කරනවා. එතනට මාර්ගම ඕන ඇල්ලෙන පාරේ තියෙන හෙඩ් ඔෆිස් එකට. එහෙම නැත්නම් මෙන්න මේ නම්බර එකට වගේ පොඩි CV එකක් දාන්න. 0767 76 09 0767 76 09 කියන නම්බර එකට. 9:43 වෙලාව.

0: නවයයි විනාඩි 47යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන නම් මේක තමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
7: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රෝතයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
8: Sloan Green Life Plantation Private Limited. I'm going to live a new green life.
9: Rita Why beat it in the mix weather?

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: 9 විනාඩි 50යි මීට විනාඩි 50කට කලින් පොතුවිල් ජනතාවට RDB අලුත්ම ශාඛාව විවෘත වුණා. ඉතින් ඒක සතුටුදායක ප්‍රවෘත්තියක්නේ. අනිවාර්යයෙන්ම මතක් කරන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පොතුවිල් ශාඛා පරිශ්‍රය සම්න අධිකාරී ප්‍රධාන විධායක නිලධාරී අසංග බණ්ඩාර තෙන්නකෝන් මහත්මයාගේ ආරාධනෙන් සභාපතිතුමා ලසන්ත ප්‍රනාන්දු මහත්මන් විසින් තමයි මේ කටයුත්ත ආරම්භ කළේ. ඉතින් සමස්ත ගනුදෙනුකාර ප්‍රජාවට වැඩි පහසුකම් ලබා දීම සඳහා මේ අලුත් බ්‍රාන්ච් එකට ගිහී ඉතින් අලුත් තැනකට ගියා කියලා කියන්නේ හරිම නැවුම් නේද? එතකොට සුවපහසු වටපිටාව කාර්යක්ෂමතාවය මේ ඔක්කොම වෙනස් වෙනවනේ. ඉතින් බලන්න RDB එක කියලා කියන්නේ දැන් මං කිව්වා වාගේ මේ දවස්වල FD එකට එම හොඳ පොලි අනුපාතයක් දෙනවා. ඒ නිසා සුරක්ෂිතතාවය සහිතව මුදල් වලට රාජ්‍ය සුරක්ෂිතතාව සහිතව වාගේ සල්ලි ටික පරිස්සමට දාන්න RDB ශාඛාවට. එන්න ශාඛා ගොඩක් තියෙනවා ලංකාවේ 250කට වැඩි. ඒ අතරේ මේ අද තිබුණ ශාඛාවෙන් වෙන තැනකට නේද වෙනස් වුණා, අලුත් වුණා. ඉතින් ඒ අලුත් බවත් එක්ක වඩ පුළුවන් කමක් තියෙනවා යන්න. පොතුවිල් අංක 13 ප්‍රධාන වීදියේ කාසි මවලෝකට නැගිල්ල 96B කියන තැන තමයි අලුත් බ්‍රාන්ච් එක තියෙන්නේ. හරි. ඉතින් දැන් ආරම්භ කරලා තියෙන්නේ, ඒ කියන්නේ විවෘත කරා. ඔයාලට අද ගියත් තවත් විශේෂ දේවල් අත්විඳින අවස්ථාවක් තියෙයි. RDB වට එන්න කියලා මතක් කරනවා. ඒ වගේම පැල්වත නිෂ්පාදනය ගැන මතක් කරන්න යන්න කලින් කිරි ආශ්‍රිත නිෂ්පාදනය ගැන කතා කරනකොට ලංකාවේ අපිට නේද අපිට වග කියන ප්‍රොඩක්ට් එකක් කියලා කියන එකේ සතුට. ඉතින් මොකද මේක ලංකාවේ කිරි ගොවීන් නේද ඔක්කොම එකතු වෙලා කරන වැඩක්. එතකොට ව්‍යාපාරයක් සහ තව තව මනුස්සකම් හිතවත්කම් අපේ එකක් මේ ඔක්කොම එක එකතු වෙච්ච නමක් පැල්වත්ත කියලා කියන්නේ. නිසා කිරි වීදුරුවක් බොනකොට ඒ ආදරය ඒ ලෙංගතුකම වට දැනෙන්න ඕනේ. ඉතින් කිරිබිටි පැකට් එක වට ගන්න පුළුවන්කමක් තියෙනවා සුපර් මාකට් එකේ ඉඳලා අවුට්ලට් නේ ළඟම තියෙන කඩේ. මේ හැම තැනකම වට එක ගන්න අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ සීට් ටයර් එක ගැන. සීට් ටයර් කියලා කිව්වම මම දන්නවා සීට් ග්‍රිප් X5 ටයර් එක තමයි මේ දවස්වල මාකට් එකේ වැඩිම ඩිමාන්ඩ් එකක් තියෙන ටයර් එක. එතකොට ඔයාගේ බයික් එකට එහෙම නැත්නම් ස්කූටර් එකට Zoom X5 කියන එක ඔයා කැමති විදිහට ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද එක්ස්ට්‍රා මයිලේජ් එක තමයි මේකේ තියෙන ප්‍රධාන වාසිය. ටයර් එක ගෙවෙන්නේ නැහැ ත්‍රෙඩ් පැටර්න් එක නිසා. අනිත් ටයර් එක සංසන්දනය කරලා බැලුවා වැඩි කිලෝමීටර්ස් ගණක් ඔයාලා දුවන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ ටයර් එක ගන්න කියලා මතක් කරන්නේ. ඒ වගේම ඔයාගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. හොඳ ග්‍රිප් එකක් තියෙනවා. ලිස්සන්නේ නැහැ වංගු වලදී. ඒ වගේම වැස්සට නේ. ඉතින් ස්ට්‍රීට් ඩ්‍රයිව් එකක් හොඳට ග්‍රහණය කරගෙන උපරිම ස්ටැබිලිටි එකක් ඇති කරලා ඔයාව මේ පරිස්සමට ඔයාගේ ගමනාන්තයට අරගෙන යනවා. ඒ මතක් කරේ මම සිය ටයර් එක ගැන. කැවිපෙන්න පෙනුමක් තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ටයර් සයිස් වලින් කිව්වොත් 90යි 100යි 10යි. එතකොට ඊට පස්සේ 190යි 17 ඔයගේ සයිසස් වලින් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් Zoom X5 එකයි Grip X5 එකයි හරි ඔයගේ කැමති විදිහට ටයර් එක තෝරගන්න ඔයගේ වාහනයට ඔයගේ බයික් එකට ගැළපෙන විදිහට. හරි. විජේ නිෂ්පාදනයෙන් මම කිව්වනේ ගොඩාක් දේවල් කිව්වා. කැමරා රස කරනවා කියලා කිව්වා. ඊට පස්සේ કૃත්‍රිම දේවල් නැහැ කියලා කිව්වා. එතකොට ලෝකයේ දැන් ජාත්‍යන්තරව මේක පිළිගැනීමක් තියෙනවා කියලා කිව්වා. රයිට් ඔය කොම එක අවසාන කියන්න තියෙන්නේ. ඉතින් අද දවල්ටත් වෙනකොට වේල් තුනක් වෙනවනේ. වේල් තුනක් නෙමෙයි සමහර අය වේල් දෙකයි සමහර අය එක වේලක් අතු වෙන්නේ නැහැ. එක වේලක් අතු වෙන්නේ නැහැ කියලා කියන්නේ කඩෙන් කනවා කියලා කියන්නේ වස විස ශරීරගත කර ගන්නවා කියන්නේ. එහෙම නැතුව එක වේලක් හරි අඩුම තරමනේ පොල් සම්බෝලයි බතුයි හැදුවා. කොහොම කෑමක්ද පොල් සම්බෝලයි බතුයි රතු බතුයි පොල් සම්බෝලයි. එහෙම නැත්නම් සුදු බතුයි පොල් සම්බෝලයි. කරවල කෑල්ලක් එම් බදලා. පරිප්පුඩියකුත් හදාගත්තු තේත් එහෙම. එතනින් එහාට ගිහිල්ලා ඔයා කැමති ලෝකෙ දින ඕනම කෑමක් හදන්න රසට හදන්න විජේ නිෂ්පාදනත් එක්ක යන්නද මං කමක් නැද්ද? අද බඩගිරියද කොදෙව් ශ්‍රී ලංකා මේ මැච් එකේ ටෙස්ට් මැච් එකෙත් තව ඉතාම වැදගත් දවසක්. දවස් තුනක් ඉවරයි මේ වෙනකොට. බලමු මේ මැච් එක අපිට දිනන අවස්ථාවක් තියෙද කියලා. අපි හොඳට කරා අපේ බැට්ස්මන්ලා ටික නම් හොඳටම කරා. ඉතින් හැබැයි එහෙමයි කියලා මැච් එක ගැන දිනන්න තියෙන බලාපොරොත්තුව ටිකක් හරි අපිට තියාගන්න බැරි තත්ත්වයක් උදා කරේ බටහිර ඉන්දිය කොදෙව් පිතිකරුව. ඒගොල්ලොත් හොඳට කරනවා. ෂායි හෝප් එහෙම මේ වෙනකොට හොඳට විකට් එකේ ඉන්නවා ලකුණු අරගෙන. බලමු මැච් එක මොකද වෙන්නේ කියලා. එහෙනම් ගෙන්න පරිස්සමට ඉන්න. හෙට උදේ 7ට හම්බෙමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රණය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන
5: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා වය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියන් ග්‍රිප් X5 සහ සුම් X5
0: දශකහතක
6: ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Velao Peravaru Dahayai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රෝතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: වාර්ෂික බස්කාස්තු සංශෝධනයට අනුව නව බස්කාස්තු අය කිරීම අද සිට ක්‍රියාත්මක වෙනවා. බස්කාස්තු සංශෝධනයේදී ඉන්ධන මිල සහ අමතර කොටස් මිල ඉහළ යාම ඇතුළු කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කෙරුණා. ඒ අනුවයි 12% සිට 20% දක්වා ප්‍රතිශතාත්මකව බස්කාස්තු ඉහළ නැන්වීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබා දුන්නේ. අද සිට සාමාන්‍ය සේවා සඳහා වූ අවම ගාස්තු රුපියල් 4කින් ඉහළ යනවා. ඒ රුපියල් 30ක්ව පැවති අවම බස්කාස්තු රුපියල් 34 දක්වා ඉහළ යමින් රුපියල් 39 සාමාන්‍ය ගාස්තු ඉහළ යන්නේ රුපියල් 44 දක්වා රුපියල් 5කින්. රුපියල් 50 ගාස්තුව 56 දක්වා 62 ගාස්තුව 69 දක්වා ඉහළ යනවා. රුපියල් 74කට පැවති බස් ගාස්තු ඉහළ යන්නේ රුපියල් 82 දක්වා. රුපියල් 85 බස් ගාස්තුව 95 දක්වා රුපියල් 97 බස් ගාස්තුව රුපියල් 108 දක්වා ඉහළ යනවා. රුපියල් 44ක්ව පැවති අර්ධ සුඛෝපභෝගී අවම ගාස්තුව රුපියල් 51 දක්වා ඉහළ යනවා. සුඛෝපභෝගී සේවා ගාස්තුවල අවම පැවති රුපියල් 60ක් ලෙසයි. ඒ රුපියල් 66 දක්වා රුපියල් 6කින් වැඩි වෙනවා. කොළඹ මහනුවර අන්තර් පළාත් නව බස් ගාස්තුව රුපියල් 521ක්. කොළඹ මාතර සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 681ක් වන අතර කොළඹ ගාල්ල අන්තර් පළාත් සාමාන්‍ය ගාස්තුව රුපියල් 496 දක්වා ඉහළ ගොස් තිබෙනවා. හාවි සුලිකුණා අටුව ඇමරිකානු දූපත් කලාපයක් වන ග්වාමි සහ උතුරු මරියානා දූපත් අතර අධික වේගයෙන් හමා යමින් පවතිනවා. ඒ පැයට කිලෝමීටර 280ක වේගයෙන්. මේ හේතුවෙන්ම වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට හදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඇමරිකා ජාතික කාලගුණ සේවයට අනුව කුණාටුව හේතුවෙන් වසනකාරී හානි සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සුබෝදෑසනක් උදේ 10 විනාඩි 4යි
2: රිතම් වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් අනුග්‍රහය
3: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න

සුබෝදෑසනක්. උදේ 10 විනාඩි 8යි. අද අලුත් දවසක් නේද? අලුත් බලාපොරොත්තුත් එක්ක අලුත් දේවල් ගොඩක් ප්ලෑන් කරන සතියක අද පළවෙනි දවස. ඊයේ නිවාඩු වුණාට අද නම් නිවාඩු දවසක් නෙවෙයි. හරිද? අද වැඩ ටික පටන් ගන්න තියෙන්නේ අද පළවෙනි දවස සඳුද? ඔයා දන්නවද දැන් ජීවිතේ හොඳම දේවල් අපිට ලැබෙන්න ටික ටික අපි උත්සාහ කරද්දීනේ. ජීවිතේ දවසක හොඳම තැනකට ගිහින් නතර වෙන්න පුළුවන් වෙන්නේ ඔයා පුංචි උත්සාහයක් අත්හරින්නේ නැතුව දිගටම කරගෙන ගියොත් විතරයි නේද? අහලා තියෙනවද ඕනම ශාස්ත්‍රයක ඉහළට ගියපු කෙනෙක් කවදාවත් එයා ඉහළට ගියා කියලා එයාගේ උත්සාහය නතර කරන්නේ නැහැ. එයා ප්‍රැක්ටිස් කරන දේවල් නතර කරන්නේ නැහැ. හැමදේම කලින් තිබ්බටත් වඩා වැඩියෙන් හොඳට ප්‍රැක්ටිස් කරනවා. එයා දවසක් කියනවා දැන් හැම උදේම නැගිටලා පුහුණු වීම කරලා දියුණු වෙන්න තව පුණුවන් කියලා තමන්ම හිතුවේ නැත්තම් අද එයා ඉන්න තැන නැහැ. කවුද මේ? ලෝකයේ ටෙනිස් ඉතිහාසයේ හොඳම ක්‍රීඩකයෙක් ලයිස්තුවේ හිටපු රෆායෙල් නඩාල් තමයි එහෙම කියන්නේ. පුංචි කාලේ එයාට දැන් වතුර නැතුව ප්‍රැක්ටිස් කරන්න වෙලා තියෙනවා ටෙනිස් ක්‍රීඩාව. එයා කැමතිම ක්‍රීඩාව වුණාට එයාගේ යාළුවෝ කණ්ඩායමෙන් එයාව කොන් කරලා තියෙනවා. කණ්ඩායමෙන් වෙන් කරලා තියෙනවා. මේ දේවල් එයාගේ ජීවිතේට සිද්ධ වුණේ නැත්තම් රෆායෙල් නඩාල් කියනවා ජීවිතේ කවදාවත් අද ඉන්න තැන එයා නොහිටින්න තිබ්බ කියලා. ඉතින් ජීවිතේට මේ ලැබෙන හැම දෙයක්ම හොඳම පාඩමක් කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් නේද? ඔයාට පළවෙනියා වෙන්න බැරි වුණාට ඔයාට පස්වෙනියා වෙන්න පුළුවන්. හැබැයි හොඳම සතුටින් වැඩ කරන්න, හොඳට වැඩ කරන්න. එතකොට අර පළවෙනි කෙනා විදිහට ලබන සතුටම ඔයාටත් පුළුවන් පස්වෙනියා වෙලත් ලබා ගන්න. ඉතින් සතුටින් වැඩ කරන්න මේ අලුත් සතියේ. ඔයාට පුළුවන් FM 93.5 93.7 මා වහගෙන ඉන්න දවල් එක වෙනකන් ඔයාට මැසේජ් කරන්න, කෝල් කරන්න මේ ඕන දෙයක් පුළුවන්. 07.03.93.5.93.7 මේකින ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තිබ්බොත් දවල් එක වෙනකන් මං ඉන්නවා. මම යෂ්.

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රෝතයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
1: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා මතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767569 ප්‍රධාන කාර්යාලය නොමල 31 එල් හේන පාරම හරගම

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: උදේ 10යි විනාඩි 30යි දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ.

දහය විනාඩි 30යි වෙලාව. ඔයා හාඩ් බීට් අහගෙන ඉන්න. ඔයා මේ වෙලාවේ මොකද කරන්නේ? ඔෆිස් එකට ගියාද? එහෙම නැත්නම් ගෙදර වැඩට ඉවර කළ පොඩි රෙස්ට් එකක් ගන්නවද? කොහොම හරි කමක් නෑ, වැඩ කරන ගමන් ඔයාගේ වැඩ ටික තවත් පහසු කරගන්න පුළුවන්. සින්දුවක් අහන ගමන් වැඩ කරොත් දන්නවද, දැන් අර තනියම වැඩක් කරනවට වඩා සින්දුවක් එහෙම ඇහෙනකොට ඔයාගේ වැඩ කරන්න තියෙන හැකියාව චුට්ටක් වැඩි වෙනවා. පොඩ්ඩක් බලන්න සින්දුව චුට්ටක් වැඩි කරලා එහෙම මේ වෙලාවේ. දැන් ගෙදරට වෙලා එහෙම ඉඳලා හරියන්නේ නැහැ නේද? ඔෆිස් ගිහිල්ලාම හරියන්නේ නැහැ හැමදාම. ඔයත් කැමති නැද්ද ලෝකේ පුරා සංචාරය කරන්න? එහෙම ලෝකයේ තියෙන ලස්සන බලන්න, ලෝකේ හැදිලා තියෙන හැටි බලන්න, දිය ඇලි වෙන්න පුළුවන්. ලෝකේ හැම තැනම හරිම සුන්දර විදිහට මේ සබාධම හදලා තියෙනවනේ. ඒ සබාධමෙන් ලැබිලා තියෙන හැම දෙයක්ම ඔයාටත් බලන්න යන්න පුළුවන් වුණොත් කොහොමද? එහෙම ලෝකේ පුරා සංචාරය කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් එයාට තමයි මම මේ කියන්නේ. දැන් Google Earth සමාගම දැන් ලෝකෙ පුරා සංචාරය කරන්න කැමති කෙනෙක් ඉන්නවද? එයාට හරි තෑග්ගක් දීලා තියෙනවා. හරි අපූරු තෑග්ග. දැන් 2000 අවුරුද්දේ දැන් Google Earth මෘදුකාංගයක සැඟවිලා තිබුණු ෆ්ලයිට් සෙමියුලර් කියන විශේෂාංගය දැන් 2026 අවුරුද්දේ ජූනි මාසේ ඉඳලා කිසිම භාගත කිරීමක් එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නැතුව කෙලින්ම වෙබ් බ්‍රවුසර් එක හරහා ගිහිල්ලා භාවිතා කරන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. හරිද? දැන් ඔයාට කලින් වෙනම ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න කරලා මේ වැඩ ටික කරගන්න ඕනානේ. ඒතර සමහරකට අපහසුතාවයට පත් වෙන්න පුළුවන්, සිග්නල් ඇදු වෙන්න පුළුවන්. මේ වගේ දේවල් එක්ක ඔයාගේ අර ලෝකේ පුරා සංචාරය කරන්න තිබ්බ හීනේ පොඩ්ඩක් විතර අඩු වෙන්න පුළුවන්. දැන් එහෙම නැහැ. Google Earth සමාගම ඔයා ගැනම හිතන නිසා මේකට පහසු විදිහට මේ

හදල දීල තින වෙබ් බ්‍රවස් එක හරහම යන්න. දැන් ඔයාට තියෙන්නේ දැන් මේකේ ලෝකේ ඕනම විදිහට ලස්සන බලන්න ඔයාට පුළුවන්. හරියට ගොඩනැගිල්ලක ඉහළින් ප්‍රියාසර කරනවා වගේ ඔයාට කෙලින්ම පියාඹලා ගිහිල්ලා බලන්න පුළුවන් ෆෝන් එකෙන්ම ලෝකේ තියෙන ලස්සන තැන්. ඔයා කැමැතිම රටක වෙන්න පුළුවන්, කැමැතිම තැනක ඒ තියෙන ලස්සන ඔයාට හැබැයින් දකිනවා වගේම ෆෝන් එකෙන් බලන්නත් පුළුවන්. දැන් ලෝකයේ සිරි නරඹන්න කැමති අය වෙනුවම තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දැන් Google මෙනු එකට ගිහිල්ලා ඔයාගේ ෆ්ලයිට් සිමියුලර් කිනක ක්‍රියාත්මක කරන්න විතරයි. ඉතින් ඔයාට සැබෑ ලෝකයේ පුරා ප්‍රියසර කරන්න ඔයාටත් පුළුවන්. ඔයාට ඒ ලස්සන බලනවා වගේම ලෝකෙ පුරා යනවා වගේම ඔයාගේ හිතින් මේ ෆෝන් එකෙන් මේ ලස්සන බලන්න ඔන්න ආට අවස්ථාව හදලා දීලා තිනවා Google සමගම. ඉතින් ලේසියෙන් පහසුවෙන් ලෝකයේ ලස්සන බලන්න. ලෝකේ ලස්සන බලනකොට ලෝකේ පුරා විතරක් ගිහිල්ලා හරියන්නේ නැහැ. ලෝකේ පුරා ඔයා ගිහිල්ලා යනකොට ඔයාට ළඟම තියෙන ඕන දේකුත් තියෙනවනේ. ලෝකේ කොහෙ ගියත් ඔයාගේ ළඟම රසයක් තියෙනවා. ඉතින් ලෝකේ කොහෙ ගියත් ඔයාට තියෙන රසය තමයි පැල්වත්ත නිෂ්පාදනය කියන්නේ. ඉතින් යන්නේ න ගමන් පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එකක් හැම අරගෙන යන කොහෙ ගියත් පොඩක් රිෆ්‍රෙෂ් වෙන්න. රසය යෝගට් එකක් හැම මේ වෙලාවට ඔයාට පුළුවන් තව රස උණුවට හදාගත්ත කිරි එක රස බලන්න. ඔෆිස් එකේ හැමෝම ආයෙනවා නම් මේ වෙලාවේ රසට උකුවට හදාගත්ත කිරි එකක් රස බලලා ෆ්‍රෙෂ් වෙලා වැඩ ටික ආපහු පටන් ගන්න පුළුවන්. හරිද? ඒකත් මතක් කරන ගමන් FM 93.5 93.7 කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ? හાર્ට් බීට් පැත්තට කවුද ඇවිල්ලා ඉන්නේ? වෙලාවේ ගොඩක් අය මට මැසේජ් කරලා තියෙනවා. මතක් කරන්න ඕනේ සුමනා බොයකට සුමනා තමයි මැසේජ් එක ගහලා තියෙන්නේ. මුලින්ම ආව හරි මාතරින් එකතු කරගන්න මේ වෙලාවේ ලක්කණ්ඩායම හැමෝමත් එක්කම. මේ වෙලාවේ මොකද ගෙදරට වෙලා කරන්නේ? සද්දෙට ලක්කණ්ඩ අහගෙන ඉන්නවද? පැදෝ මේට වඩා වාසනාවන්ත සුබම සුබ උදෑසනක් වේවා මැණික. කොහොමද ඉතින්? මං ගොඩාක් හොඳින් ඉන්නවා. මට ලස්සන සින්දුවක් දෙන්නකෝ. අනිවාර්යෙන් ආට දෙන්න. මම කොටිකාපත්තේ චන්දිමා තමයි මට මැසේජ් එකක් දාලා තියෙන මේ විදිහට. රෝස මල් ගොඩාක් එක්ක දෙවුනි තිබිරා පුන්සඳි යොවෙන්දිත් එක්කම මාවත් හරි ආදරෙන් එකතු කර ගන්නවා කියන ආදරේ හැමදාමත් කියලා තමයි තියෙන්නේ. ඉතින් එහෙම තමයි නේද? ආදරේ ඉතින් හිතේ තියන් ඉඳලා හරියන්නේ ආදරේ අපි බෙදා ගන්න ඕනේ. ආදරේ බෙදා ගන්න දවල් එක වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ. ඔයාටත් පුළුවන් 07.03.93.5.7 මැසේජ් එකක් දීලා මේ ආදරේ බෙදා ගන්න.

0: cuia, mare veneni uni. Tocchi chi vuole, ma le memory lost chila.
1: Memory lost? Call the doctor. Yaro sonnadi.
0: Mamma, chi li te punne ai assini veneni? Mucu tata poi vedetene, Yamata.
2: Oh my god!
1: Suppure doctor ne. Doctor Harriet, ma chi è la dienale?
3: Hina Baby Sindhu Hanna FM 93.5 FM 93.7 Handavi Hatar Veddi Tune Karala Tiyaganna
4: Evening Drive with Chamit and Charu
3: Sama Anugrahaya
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
7: නතරයේ පෙරලිකරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රෝතයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: 플러스.
1: ගුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
2: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ. බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුම් X5. සියල් ද රෝඩි සුවර්ස්.
0: 10:41 දැන් වෙලාව.
4: විලාව ඔබ වෙත ගෙන ආවේ
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා
6: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටර එක කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

ඔයා වගේ හිතන වෙන භාවනාවක් තව නෑනේද? ඔයාටත් ඉන්නවද ඔයාගේ හිතන වෙන භාවනාවක් වගේ ඉන්න කෙනෙක්? අර රොෂාන් කිව්වා වගේ ඉන්නවනම් කියන්න බලන්න මට දැනගන්න. ඔයා කැමතිද ඒ භාවනාවක් වගේ හිත නිවන කෙනෙක් එක්ක ගමනක් යන්න? හැම කවුද ඉතින් අකමැතිනේ ගමනක් යන්න කැමතිම කෙනත් එක්ක? දැන් වාහනයක් එහෙම තියෙනකොට දැන් වාහනේට පෙට්‍රල් ටිකක් ගහන්න ඕනේ, ඩීසල් ඕන වෙනවා. හැබැයි දැන් වාහනේකට පෙට්‍රල් ඩීසල් මේ මුකුත් නැතුව ගමනක් යන්න හම්බ වුණොත් කොහොමද? සතුටෙන් යන්න පුළුවන්. පර්ස් එකේ සල්ලි ටිකක් ඉතුරු වෙනවා නේද? දැන් සූර්ය බලයෙන් විතරක් මේක යොදාගෙන මේ ප්‍රයෝජනට අරගෙන ගමනක් යන්න හම්බ වුණොත් ඔයාගේ ඔයත් සතුටේ යත් සතුටු වෙයි. ඇයි ඔයාගේ සල්ලි ටික ඉතුරු වෙනවානේ? දැන් බෝට්ටුවක් පෙට්‍රල් ඩීසල් නැතුව සූර්ය එළියෙන් විතරක් දුවන්න පුළුවන් විදිහට හදපු දෙයක් කෙනෙක් ඉන්නවා. මේක තව ඇත්තම ඇත්තක් කරපු කෙනෙක් තමයි මේ වාට මං කියන්න හදන්නේ. දැන් යුරෝපේ ඉන්නවා ලෝකාස් කියලා තරුණේ. ඔහු දැන් පෙට්‍රල් ඩීසල් මේවට සල්ලි වියදම් වෙන නිසා ඔහු කල්පනා කරනවා සූර්ය ශක්තියෙන් විතරක් විදුලි මෝටර් පද්ධතියක් භාවිතා කරගෙන කිසිම ඉන්ධනයක් නැතුව බෝට්ටුවක් නිර්මාණය කරන්න. අපූර්ව වැඩක් නේද? දැන් බෝට්ටුවේ ලයිට් ටික ඒ වගේම තමයි බෝට්ටුවට දැන් මිනිස්සෙක්ට අවශ්‍ය වෙන හැම දෙයක්ම මේ බෝට්ටුවේ තියෙනවා. හැබැයි කිසිම පෙට්‍රල් ඩීසල් නැතුව සූර්ය බලයෙන් විතරයි මේ හැමදේම ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ සැලසුම් කරලා තියෙනවා දැන් මේ සල්ලි එකතු කර අලුත් බෝට්ටු මෙලදී ගන්නකොට ලූකාස් එයා අලුත් විදිහට ප්ලෑන් කරලා හිතලා අලුත් දෙයක් එයා නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් සූර්ය බලෙන් දුවන්න පුළුවන් මේ වගේ බෝට්ටුවක් හදනවා කියන එකත් ඒ වගේ අලුත් අදහසක් එනවා කියන එක ලේසි දෙයක් නෙවෙයිනේ නේද? ගොඩක් අය තව කෙනෙක්ව කොපි කරන්න උත්සාහ කරනකොට, තව කෙනෙක් කරපු දෙයක් කරන්න උත්සාහ කරනකොට ඔයාට පුළුවන් නම් ඔයා වෙන්න අලුත් දෙයක් කරන්න. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි මේ ලූකාස්. දැන් පුනර්ජනනීය බලශක්තියක් විතරක් නෙමෙයි ලෝකයේ වටේ දිගු ගමනක් යන්න පුළුවන් විදිහට තමයි මේක නිෂ්පාදනය කරන්න යා බලාපොරොත්තු වෙන්නේ. ලූකස් වසර ගණනාවක් මහන්සිය නිර්මාණය කරලා තියෙන මේ හේලිස් 11 කියන බෝට්ටුව දැන් ලෝකේ පුරා යන්න පුළුවන්. විශේෂම දේ තමයි දැන් යුරෝපයේ ජලමාර්ග හරහා කිලෝමීටර් 10000 ගණන් සංචාරය කරන්න පුළුවන්. දැන් ඉන්ධන කිසි ඉන්ධන පාවිච්චි කරන්න නැතුව සූර්ය බලයෙන් විතරක්ම මේක ගමන් කරන නිසා තමයි මේක තියෙන විශේෂත්වය. දැන් ලූකාස් තමන්ගේ ගමන අනාගතය වෙනස් කරන්න මෙයා ප්ලෑන් කරනවානේ. ඉතින් එයාගෙන් අපිට දෙයක් ඉගෙන ගන්නත් තියෙනවානේ. දැන් අපි පෙට්‍රල් ඩීසල් මේ දේවල් ගැනම හිත හිත ඉන්නේ නැතුව අපිට තියෙන දෙයකින් අලුත් දෙයක් නිෂ්පාදනය කරගන්න පුළුවන් විදිහට අපිට වැඩ ටික කරගන්න පුළුවන් වුණොත් කොහොමද? ඉතින් ලූකාස් කියන්නේ ඒ වගේ කෙනෙක්. අපිටත් දෙයක් එයාගෙන් ගන්න තියෙනවානේ. පොඩ්ඩක් හිතන්න බලන්න. දැන් අලුත් දේවල් අපිට කරනකොට පුංචි හරි මුදලක් අපිට ඕන වෙනවා නේද? පුංචි මුදලක් අපිට පුළුවන් අපේ වැඩ ටික ප්ලෑන් කරලා හරි ලස්සනට කරගන්න. දැන් ඔයාට පුංචි මුදලක් වියදම් කරන්න පුළුවන් නම් ලොකු හිණයක් හැබෑ කරගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයා යන්නේන ගමන් ওই පාරේ තියෙන ලොතරැයි කෝඩුවක් ගාවට ගිහිල්ලා NLB මෙගා පවර් ලොතරැයි පත මිලදී ගන්න විතරයි. ඔයාට කෝටි 47ක් කෝටි 23ක් මේ කියන දෙවන්තම උසුපිරි තියාග දෙකක් මේ වෙනකොට දීලා දෙනවා. ඉතින් NLB මෙගා පවර් ලොතරැයි පත ඔයා අරගන්න ඔයාගේ හීන හැබෑ කරගන්න සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේට අර ඕනේ කියලා හිතන දේවල් අපිට තියෙනවනේ. මෝටර රථයක් මේ වගේ තෑගි දිනා ගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාට පුළුවන් NLB මෙගා පවර් ලොතරැයි පත අරගෙන ඔයාගේ ජීවිතේත් වෙනස් කරගන්න නේද? වෙනස් කරගන්න ගමන් වැඩට ගිහුව අයත් බලන්න ඕනේ නේද මේ වෙලාවේ? දැන් ගිනිගත් හේන තැපල් කාර්යාලය මේ වෙලාවේ සද්දට ලක්කන අහනවා කියලා තමයි තියෙන්නේ. දෙනිය උඩ දෙනිය මහත්මයායි වගේ චන්දනී මිස් රිෆ්කා මිස් හැමෝම එකතු කරගන්නකෝ. හරි මං එකතු කරගත්තා. මංජුල තමයි මට ගිනිගත් හේන ඉඳලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔයත් මේ වෙලාවේ හරි හරියට වැඩ නේද? පෝස්ට් ඔෆිස් එකක් කියලා කිව්වහම හරිම බිසී තැනක්. ලියුම් ටික හරියට වෙන් කරගන්න ඕනේ. හරිම තැන් වලට යවන්න ඕනේ. වැරදි කෙනෙක්ට වැරදි ලියුමක් හැම යවන්න බෑනේ. හරිම කල්පනාවෙන් වැඩ කරන්න ඕන තැනක් නේද? ඒ දේවල් අදාළ දවසට ඒ වැඩ ටික හරියට ඉවර කරන්නත් ඕනේ හවස් වෙනකොට. ඒ වැඩ ගොඩක් මැද්ද තමයි ඉතින් මාව අහගෙන ඉන්නේ මේ විදිහට.
සුන්දර උදෑසනක් වසනාවන්ත දවසක් කියනවා මේ වෙලාවේ ලක්කන හන හැමෝමත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි තියෙන්නේ. මේ වෙලාවේ කොටුවේ ගෙදර පවුල් හැමෝමත් රම්මුතුගම මිතුරු යාළුවෝ ටිකක් මේ වලගේ මාතලේ රම්මුතුගම HB කොටුවේ ගෙදර කියලා තමයි තියෙන්නේ. හැමෝම එකතු කරගන්න මම හිතන නමත් දැම්ම නම් තමයි හොඳ. කමක් නැහැ, ඊළඟ පාර මට මැසේජ් එකක් දාන්න උනාගේ නමත් ගන්න. හරිද? ඉතින් මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව පෙරවරු 11යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඳ දේශීය ප්‍රවෘත්ති
1: ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේදී හෂීෂ් මද්‍රව්‍ය සමග සැකකරුවේ කත්තරංගොඩ ගත් බව පොලිසිය පවසනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එදී හෂීෂ් ග්‍රෑම් 280ක් සොයාගෙන තිබෙනවා. සැකකරු 54වරදී කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. කොළඹ දිසා අපරාධ කොට්ටාශයයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු
2: කරන්නේ.
1: වෙනෙසුවෙලාවට බලපෑ භූකම්පණයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 3000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ දක්වා කාලය තුළ භූකම්පණයෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු 3342ක් සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. තවත් පුද්ගලයන් 41000කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව පවතිනවා. පසුගිය ජූනි මාස 24 වෙනිදා වෙනෙසුවෙලාවට ප්‍රබල භූකම්පන දෙකකින් බලපෑම් මෙල්ලව තිබුණා. එම භූකම්පනවලින් තුවාල ලැබූ පුද්ගලින් 16000කට අධික සංඛ්‍යාවක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: දේකලහයි කියන්නේ අලුත් පැයක් තමයි අපි පටන් අරගෙන තියෙන්නේ මේ වෙනකොට. එයාට පුළුවන් හાર્ට් බීට් එක පැත්තට ඉන්න, ඔයා කොහෙ හිටියත් මේ පැත්තට මැසේජ් එකක් තියන්න, ලස්සන සින්දුවක් ඉල්ල ගන්න ඔයාට පුළුවන්. ඉතින් ආඩ කරන්න තියෙන්නේ FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් ඉක්මනට මැසේජ් එකක් තියන්න. 07.03.93.5.93.7 ඉක්මනට මැසේජ් එකක් එවන්න.

ඔබට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

උදේ 11 විනාඩි 19 වෙලාව හાર્ට් බීට් අහගෙන ඉන්න. මේ වෙලාවේ දැන් වැඩ ටික චුට්ටක් විතර වැඩි වෙලාද? දැන් ලන්ච් ටයිම් එකත් ලඟ වෙගෙන එන්නේ. හැබැයි කෑම කනකොට දැන් කෑම කොල ටික හැම හරියට ඔය ආහාර පිළිවෙලට වෙන් කරලා තියෙන ඩස්බින් වලට දානවද? පොඩක් මතක් කරලා බලන්න. ඔයා කන යෝගට් කප් එක වෙන්න පුළුවන්, බොන අයිස් පැකට් එක වෙන්න පුළුවන්, ටොෆි කොලේ වෙන්න පුළුවන්. මේ හැමදේම ඔයා හරි විදිහට බැහැර කරනවද කියලා චුට්ටක් හිතලා බලන්න. ඔයාගේ ඔයා කාපු දෙයක් නොවෙන්න පුළුවන්, ඔයාගේ යාළුවා කාලා යන්නේනකම පාරේ විසිකරව වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකින්ම අපි හැමෝටම තමයි ප්‍රතිඵල ටික ලැබෙන්නේ නේද? දැන් ඔයා හිතුවට ඔයාට ඩෙංගු මදුරුවක් හන්නේ නැති වෙයි කියලා? නෑ නෑ නෑ. ඔයාට යාළුවා කරන දෙයක් වුණත් ඔයාට ඔයාගේ පිටිපස්සෙන් එන්න පුළුවන්. හරිද? දැන් ඔයා ඒක නිසා මතක් කරලම දැන් ඔයා ගැන විතරක් නෙමෙයි, ඔයා දැක්කොත් යෝගට් කප් එකක වතුර එකතු වෙලා තියෙනවා, එහෙම නැත්නම් පුංචි කප් එකක් වෙන්න පුළුවන්, ටොෆි කොලයක් වෙන්න පුළුවන්, වතුර එකතු වෙන්න පුළුවන්, ඕනම තැනක දෙයක් ඔයාට පුළුවන් බැහැර කරන්න. ඒක ක්‍රමවත් විදිහට ඩස්ට්බින් එකට දාන්න, එහෙම නැත්නම් වතුර එකතු වෙන්නේ නැති විදිහට ඒක හරි විදිහට තියන්න. දැන් මීට කලින් ඩෙංගු මදුරුවා දැන් සක්‍රිය වුණේ මදුරුවා කනවා කියලා අපි කිව්වේ. දැන් ඉර එළිය තියෙන වෙලාවට, හිරු බැහැගෙන යන වෙලාවට වුණාත් අලුත් පරීක්ෂණ වලින් කියලා තියෙන්නේ උදේ 6:11 අතර දක්වා කාලේ දැන් මදුරුවා ආයාගේ ඩියුටි එක වෙනස් කරගෙන තියෙනවා. හරිද? දැන් ලේසි වෙන්නේ අපි හිතන වෙලාවට නෙමෙයි මදුරුවා එන්නේ. දැන් ගොඩක් වෙලාවට රාජ්‍ය ආයතනවල අර දුම් ගහනවා, මේ වගේ පුළුවන් තරම් දේවල් කරනවා මේ මදුරුවා බෝ වෙන එක වළක්වා ගන්න. ඉතින් ඔබටත් පුළුවන් ඔයාගේ අතෙත් පුංචි වගකීමක් යුතුකමක් තියෙනවා නේද මේකට පුංචි දායකත්වයක් ලැබලා දෙන්න. ඉතින් ගොඩක් වෙලාවට පාසල් දරුවන් වඩා ක්‍රියාශීලී විදිහට දැන් බාහිර පරිසරයේ ග්‍රවුන්ඩ් එකක වෙන පුළුවන් මේ වගේ ස්පෝට් මීට් ස්පෝට් වැඩ කරනකොට දැන් ඒ වගේ වෙලාවක වුණත් මේවා කන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොයි වෙලේ මදුරුවා අපිට කනවද කියලා. ඉතින් මේ වගේ අවධානය මෙහෙල ගිහිල්ලා තියෙනවා පුළුවන්. ඉතින් පුංචි හරි දායකත්වයක් දෙන්න මේ දේ අඩු කර ගන්න. ඒකනත් ඔයාට මතක් කරන ගමන් යන්න ඕනේ. දැන් අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක්ද ඔයා? 18ට වැඩි වුණ කෙනෙක් නම් ඔයාට මේ දවස්වල වැඩිපුර හන්දි සන්ධිවේදනාව තියෙන්න පුළුවන් නේද? දැන් වයසට ගියාම විතරක් නෙමෙයි මේ සන්ධිවේදනාව ඊට කලිනුත් එනවනේ. ඔයාගේ අම්මට නැති සන්ධිවේදනාවක් ඔයාට තියෙන්නත් පුළුවන්. දැන් සන්ධිවේදනාවක් තියෙන කෙනෙක් නම් 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරගෙන නිෂ්පාදනය කරන ඔතුෂියල් ඇක්ටිව් ප්ලස් ඕනෑම සන්ධිවේදනාවකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔය අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාගේ බෙල්ලේ සන්ධිවේදනාවක්, දන හිස්, වලලු කර, මැණික් කටුවේ, ඒ වගේම තමයි උර හිස්, මේ හැමතැනම ඔයාට සන්ධිවේදනාවක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ ඔතුෂීල් එකේ ඉන්න ඇක්ටිව් ප්ලස් භාවිතා කරන්න. 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය වල නිෂ්පාදනය කරන නිසාම තමයි ඔයාට මේ තරම්ම විශ්වාසයෙන් අපි කියන්නේ. මිල රුපියල් 1920ක් වගේ මුදලකට ගන්න පුළුවන් දෙවෙන පුරාතින ෆාමසි, එහෙම නැත්නම් සුපිරි වෙනද සල්වලෙන් බෙලදී ගන්න ඔයාට අවස්ථාව හදලා දීලා තියෙනවා. දැන් මේක දැන් ගෑවහම ගොඩක් වෙලාවට එන සුවඳ නිසාම ඔයාට බය වෙන දෙයක් නෑ. ගමනක් ගියාම, ඔෆිස් එකකට ගියාම අර එන සුවඳ දැන් ඔයාට දැනෙන්නේ නැහැ ඔයා මොනා හරි දෙයක් ආලේප කරලා තියෙනවා කියලා. ඉතින් කිසිම බයක් සැකක් නැතුව ඔයාට දැන් ෆැට් නෑ එකකින් ඔතුෂීල් ඇක්ටිව් ප්ලස් එක භාවිතා කරන්න පුළුවන් සන්ධිවේදනාවක් තියෙනවනේ. ඉතින් ඔයාට දැන් එහෙම නැත්නම් ඔයා ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, ගෙදර ඉන්න ගෘහණියෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, මේ ඕනම කෙනෙක්ට සන්ධිවේදනාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ළඟම ඉන්න අම්මා වෙන්න පුළුවන් මේ වෙලාවේ සන්ධිවේදනාවෙන් පෙළෙන කෙනෙක් නම්. ඔයාට කරන්න තියෙන්නේ ෆැට් නයිකේ ඉන්න ඔතුෂීල් ඇක්ටිව් ප්ලස් එක මෙලදී අරගෙන එයාට දෙන්න, අම්මගේ චුට්ටක් ගන්න නේද? ඒ අම්මගේ සන්ධිවේදනාව අඩු වෙලා ඔයාට පුළුවන් නේද ඒ ගැන බලන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ සන්ධිවේදනාව වෙනුවෙන් ඔතුෂීල් ඇක්ටිව් ප්ලස් එක මෙලදී අරගන්න විතරයි. ඕනෑම සන්ධිවේදනාවක් ප්‍රබලම වගේම හොඳම විද්‍යානුකූල විසඳුමක් ලබා දෙන්න ෆැට් නයිකේ ඔතුෂීල් ඇක්ටිව් ප්ලස් එක ක්‍රියාත්මක කරනවා කියලා තවට මතක් කරන්න ඕනේ. මේ වෙලාවේ කවුද ලක්කන්න අහගෙන ඉන්නේ කියලා බලන්නත් අපි යමු හાર્ට් බීට් ටිකේ චැට් එක පැත්තට. FM 93.5 93.7 ඔයාට බව අහගෙන ඉන්න ගමන්ම ඔයා කැමති අයව සින්දුවකට එකතු කරගන්නත් අවස්ථාව තියෙනවා.
අපිටත් දෙන්නකෝ ලස්සන සින්දුවක්. අපි ගල්පල් HKD ගාමන්තකෙන් තමයි මේ වෙලාවේ සද්දෙට ලක්කන දාගෙන තියෙන්නේ. මාෂා, දිල්හානි, කමල්, දිශාන්ත එක්කම දම්මිකා, විනීතා, චන්ද්‍රලතා මේ හැමෝම ලක්කන අහනවා කියලා තිනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න. පූර්ණිමා සඳ ලංකාවෙන් එකතු වෙලා තිනවා. ඉතින් හැමෝම එකතු කරගෙන යන්න හදන්නේ. ආපු ලියුමක් ගැන බලන්න. ඔයත් කැමතිද දැන් ලියුමක් හැමවම ලියුම මොනවද තියෙන්නේ කියලා බලන්න. දැන් නම් අර ලියුම් වලින් පණිවිඩ හොමාරු අඩුයිනේ. හැබැයි ලියුමකින් අපි අර ආදරේ බෙදා ගන්නවා කියන එක වෙනම දෙයක් නේද? ඔයාට ලියුමක් ආපු කෙනෙක් නම් පොඩක් මතක් කරලා බලන්න මේ අතීතේ.

0: එකොළහයි විනාඩි 30යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි

0: රසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියෙ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුබිමට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා නව සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි

අජිත් බණ්ඩාරගේ ලස්සන සින්දුවක් අහලා තමයි අපි මේ පැත්තට ආවේ. හાર્ට් බීට් එක පැත්තට. උදේ 11 විනාඩි 35යි වෙලාව. දුර ඉන්නේ පාරේද ළඟට වෙලා ඉන්නම්. දැන් දුර ඉන්නකොට වගේම දැන් අපි ළඟ ඉන්න අය ඉන්නවනේ. අපි ළඟ ඉන්න අය ගැන අපි හිතන්න ඕනේ නේද? ඔයාගේ ළඟම කෙනෙක් හදිසි හරි ඇක්සිඩන්ට් වුණොත් මොන වගේ දෙයක් වට හිතෙයිද? දැන් වාහනේ යන ගමන් වෙන්න පුළුවන්, හදිස්සියේ බස් එක යන ගමන් වෙන්න පුළුවන්. මේ කොහොම කියත් අපි හිතන්නේ නැති විදිහට තමයි අපේ ජීවිතේ අනතුරක් වෙන්න පුළුවන් වෙන්නේ නේද? ඔයා කොයිතරම් පරිස්සමින් ගියද ඔයාගේ ළඟින් යන වාහනයකින් ඇක්සිඩන්ට් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් අද ඒ නිසාම දැන් ක්‍රියා අනතුරු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මාර්ග අනතුරු, ඒ වගේම සේවා ස්ථානවල සිදුවන අනතුරු. ඒ විතරක් නෙමෙයි, දැන් ওই හදිසිය යාළු එකතුල නාන්න හැම යනවනේ, දියේ ගිලීම් නිසා ඇතිවන අනතුරු. මේ හැමදේමත් එක්ක දැන් ජාතික අනතුරු නිවාරණ සතියක් අද ඉඳලා ක්‍රියාත්මක කරනවා. අද 10 වෙනිදා වෙනකම්ම. ඉතින් ඒකට හේතුව තමයි හදිසි අනතුරු වැඩිපුර ප්‍රතිශතයක් වාර්තා වෙලා තියෙනවා. වාර්ෂිකව 10,000 ශ්‍රී ලාංකික ජීවිත අහිමි වෙනවා. ඒත් එක්කම තමයි 100,000 පිරිසක් තුවාල වෙනවා, ආබාධිත තත්ත්වයට පත් වෙනවා. මේ දේවල් නිසා මේ අනතුරු පොඩි ප්‍රමාණකින් හරි වළක්වා ගැනීමේ අරමුණින් තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. ජාතික අනතුරු නිවාරණ සතියක් විදිහට මේක ක්‍රියාත්මක කරනවා. දැන් ජූලි 7 වෙනිදා ඉඳලා ඔයා වැඩ කරන තැනක අනතුරු වැළැක්වීමේ දිනේ, ජූලි 8 වෙනිදා දක්වා නිවෙස් හා වැඩිහිටි නිවාස්වල අනතුරු වැළැක්වීමේ දිනයක් විදිහට, ජූලි 9 ගිලීම් වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය, ඒ වගේම තමයි ජූලි 10 වෙනිදා පාසල්, පෙරපාසල් සහ දිවසරකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනයක් විදිහටත් නම් කරලා තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයාටත් පුළුවන් නේද පරිස්සමට යන්න, ඒ වගේම අවධානයෙන් වාහනය දාපනය කරන්න. මේ හැමදේම ඔයා ගියතේ තමයි තියෙන්නේ නේද? ගියපු පරිස්සමටම ආපහු වෙන්නත් ඕනේ. ඒකනත් මතක් කරන ගමන් ඔයාලට මතක් කරන්න ඕනේ. දැන් රස වීමක් එහෙම තිබ්බ පොඩ්ඩක් නිකන් දවල් වෙනකොට පොඩි රසයක් එහෙම එනවා නේද? ඒක නිසා පැල්වත් ඩ්‍රින්කින් යෝගට් එකක් වැනිලා රසයෙන්, චොක්ලට් රසයෙන් එහෙම තිබ්බොත්, ඒ වගේම තමයි යෝගට් එකක් පොඩ්ඩ කූල් වෙන්න අරගෙන බලන්න, ඔයා ටිකක් රීෆ්‍රෙෂ් වෙලා අලුත් විදිහට වැඩ ටික පටන් ගන්න පුළුවන්. වෙනකොට අලුත් දේවල් ගැන අපි හිතන්න ඕනේ නේ. එතකොට දැන් අලුත් විදිහට වැඩ ටිකක් පටන් ගන්නව නම් ඔයාගේ ආයතනය වෙන පුළුවන්, ඔයා පුංචි බිස්නස් එකක් කරනවා කෙනෙක් වෙන පුළුවන්. දැන් ඔන්න මහන කෙනෙක් එහෙම නම් අර මැෂින් ටිකක් තමන්ගේ පුළුවන් විදිහට අරගෙන පුංචි ව්‍යාපාරයක් විදිහට දියුණු වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. පුංචියට පටන් ගත්තම තමයි ජීවිතේ හොඳම තැනකට ගිහිල්ලා අපිට නතර වෙන්න පුළුවන්. ඔයා හිතන විදිහටම ඉස්සරහට හොඳ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් වෙන්නේ නේද? ඉතින් පුංචියට පටන් ගන්න ඔයාගේ ව්‍යාපාරයට අතහිත දෙන්න හොඳම දේ තමයි NLB මෙගා පවල් උතරයි පදවට පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය වෙන මුදල් හීනය සැබෑ කරගන්නත් පුළුවන්. ඉතින් මේ ගැනත් මතක් කරන ගමන් මට හිතුණා මේ වෙලාවේ හાર્ට් බීට් එක පැත්තට යන කවුද චැට් එකේ ඉන්නේ කියලා බලන්න. හෙලෝ යෂ් මැනික, සින්දුවක් දෙන්න පුළුවන්ද? පවුලේ හැමෝමයි ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මාතලේ දිලිනි තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. දිලිනි, ඔයා මොකද මේ වෙලාවේ කරන්නේ? වැඩ වැඩි වෙලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න ගමන් ලක්කඳ අහගෙන ඉන්නවද? සුබ දවසක් යෂ්. ඔයාට වැඩ කරන ගමන් ලක්කඳ අහගෙන ඉන්නේ මොනවාදනේ ඔයා කරන වැඩ කියන්න බලන්න. මේ වෙලාවේ චින්තක කොරියාවල ඉඳලා ලස්සන සින්දුවකට එකතු කරගන්න කිනවා මගේ බෙරින්ද අචිනී දුව කිසින්දුයි කිසින්දි කුසඳිනේ. ආහහ ලොකු පුතා මින්දත, ඒ වගේම පොඩි පුතා ගඟුල්, මේ හැමෝම එකතු කරගන්න කියනවා ලස්සන සින්දුවකට. ඉතින් ලස්සන සින්දුවක් ඉල්ලනකොට කොහොමද ඉතින් නොදී ඉන්නේ නේද? ඉතින් මම ලාස්ට් කරන්නේ හින්දි සින්දුව. ඔයාටම තමයි යන්න කලින් මට හිතෙනවා සචිනිමත් එකතු කරගන්න හાર્ට් බීට් එක පැත්තට ගොඩක් වෙලා ඇවිල්ලා ඉන්නවා චැට් එකේ. ඔයාවත් හරිම ආදරෙන් එකතු කරගන්නක්. දරණීගල පැත්තේ දිෂිනි ලබ කඩේ හැමෝමත් එකතු කරගෙන මේ සින්දුව හමුවෝ.

0: රටට වග කියන රේඩියෝ රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: දැන් වෙලාව 11:45.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර් එක ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටර් එකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
0: ලකන්ඩ රේඩියෝ ITN.

රටට වග කියන රේඩියෝ ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒසලු.
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: රටට වග කියන්නේ

0: 11 විනාඩි 57යි වෙලාව. ඔයාට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ රසට කැමු ටිකක් හදාගන්න බලන් ඉන්න කෙනෙක් නම් ඔයාට රසට ගුණට හදාගන්න පුළුවන්. අර උදේ කවු කැමු ටික දැන් පොඩ්ඩක් අඩු වෙගෙන එහෙම යනවා නේද? ඉතින් අලුතෙන් රසයක් එකතු කරගන්න දවල්ට හදන කැමු ටිකට පොඩ්ඩක් පැලවත්ත නිෂ්පාදනත් එක්ක එන ගී චුට්ටක් එකතු කරලා බලන්නකෝ. ආහාරවල රසයේ සුවඳ මේ හැමදේම වැඩි වෙනවා. ඒ වගේම තමයි කැම කන්න තියෙන අර පොඩි කැමැත්ත චුට්ටක් වැඩිලා වැඩිපුර කැමු ටිකක් එහෙම කන්න පුළුවන්. ඒ විතරක් නෙමේ කැමු ටිකෙන් එන සුවඳ චුට්ටක් අරගෙන බලන්නේ තරම් රසට ගුණට අරගෙන එන මේ පැල්වත්ත නිෂ්පාදනය ගැන තමයි අපි ඔබට මතක් කරේ.
1: ලකාණ්ඩ රේඩියෝ ITN

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: නොස්තම
1: බන්ධනාගාරය යළිත් නොසන්සුන් ඩෙංගු අවධානම තවත් ඉහළට ඉදිරි සති 4 භයානකයි ඇමති නලින්ද කියයි වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ අද සිට ක්‍රියාත්මකයි ගෙවුණු පැය 24 දී පොලිස් වැටලීම් වලින් 1532 අත්අඩංගුවට ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයේ ජනපතිගේ සහභාගීත්වයෙන් නවවනදා හාවි ඇමරිකානු දූපත් කලඹයි
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංක ලියනාරච්චි මේගමුව බන්ධනාගාරයේ ඊයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. මේගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ ගැටුමක් හටගත්තා. එෙහිදී 4 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් කමිටුවක් පත් කර ඇත්තේ. මේ අතර රැඳවියන් පිරිසක් එහි වහලේ මත නැගී විරෝධතාවකද නිරතව සිටියේදී වහලේ කඩා වැටීමෙන්ද 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. මේගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුම්කාරී තත්වයක් ඊයේ දහවල් හට ගැනුණා. බන්ධනාගාරය තුල මද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් හෙළිවීමත් සමගයි දෙපාර්ශ්වයක් අතර මෙම ගැටුම හට ගැනුණේ. මෙම සිද්ධියත් සමග බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් පියවර ගැනුණා. බන්ධනාගාරය සහ එයවට ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර පරිශ්‍රය වෙත යොමු කෙරුණා. ගැටුමියේ පස්වරුව වන විට පාලනය කෙරුණාත් යලිත් අද පෙරවරුවේ රැඳවුවන් කලහකාරී ලෙස හැසිරුණා. එය පාලනය කිරීමට කටයුතු කළ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුම තුවාල ලබා මේගම රෝහලට ඇතුළත් කෙරුණු අතර තුවාල ලැබූ රැඳවුවන් කිහිප දෙනෙකුද රෝහල් ගත කිරීමටයි කටයුතු කළේ. තත්ත්වය පාලනය කිරීමට පැමිණි බන්ධනාගාර නිලධාරීන්ට මෙන්ම පොලිස් නිලධාරීන්ටද නොසන්සුන්කාරී ලෙස හැසිරුණු රැඳවුවන් පහර දෙනු ලැබුවා. කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන් පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකායෙක්ව තත්ත්වය පාලනය කිරීමට පියවර ගනු ලැබුවා. ඩෙංගු අධි අවධානම් කලාප පිරිසිදු කිරීමේ දැවැන්ත මෙහෙයුම අද දිනේත් ක්‍රියාත්මකයි. බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවධානම පවතින ප්‍රදේශ කඩිනමින් පිරිසිදු කිරීමේ මෙහෙයුම ඊයේ ආරම්භ කෙරුණා. අද දිනේත් ප්‍රදේශ රැසක් පිරිසිදු කිරීම සහ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ පොලිසිය ත්‍රිවිධ හමුදාව මෙන්ම පාර්ශ්ව රැසකගේ සහභාගීත්වයෙන් මේ අතර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61060 දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඩෙංගු මරණද 39ක් සිදු ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේ.
2: අද දවසේ වෙනකොට රෝගීන් 61060ක් වාර්තා කර තිබෙනවා. මේක මේ කාලය තුළදී වැඩිම වාර්තා වෙච්ච නිකරෝගීන් සංඛ්‍යාව. ජූනි මාසයේදී අපිට වාර්තා වුණා 21546ක් සහ මේ දවස් පහ තුළ 5673ක් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මේක ටිකක් බැරෑරුම් තත්ත්වයක් සහ ඒකම මරණ 39ක් වාර්තා වෙලා තිබෙනවා. ඒතොර මේ මරණ 39 තුළ අවුරුදු 5ට අඩු දරුවන් 5 දෙනෙක් ඉන්නවා සහ මේන් වැඩි ප්‍රමාණය වාර්තා වෙන්නේ කාන්තා මරණ හැටියට. මේ ඩෙංගු රෝගය තුළ මරණ වාර්තා වීම අතරම කෙලවජකයක්.
1: ඩෙංගු වසංගතය හමුවේ රෝගීන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් 2017 වසරේ වාර්තා වූ අතරේ වැනි අනතුරක් මේ වසරේද නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙනවා.
3: තාම 2017 තත්ත්වයට පැමිණලා නැහැ. නමුත් 2017 තත්ත්වයට පැමිණීමේ අනතුර තියෙනවා. ඒ නිසා තමයි රටක් හැටියට රජයත් ජනතාව සහභාගී වගේම අපගේ සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයත් විවිධ ආකාරයට අරමුණු කරගෙන මේ වැඩසටහන් වල නිරත වෙන්නේ ඩෙංගු රෝගිය මර්ධනය කර ගැනීම සඳහා. ඒතකොට මේක අද අපේ රටේ ආවේණික රෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක වරින් වර කරන මේ වැඩසටහන් වලට සීමා නොවි වසර පුරා අපේ ජීවන මේ ලයිෆ් ස්ටයිල් එකේ කොටසක් බවට පත් කර ගැනීම සඳහා විද සාකච්ඡා කරගෙන යනවා. ගරු එමුතුමා එක්කත් ඒ වගේ ජනාධිපති කාර්යාලය සමගත් මේ ක්‍රමවේදය යම් කොහොමද අපි
1: දැනට පවතින දත්වලට අනුව ඉදිරි සති අතර ඩෙංගු සම්බන්ධයෙන් දැඩි අවධානමක් පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. හේතුවෙන් සියලු දෙනා සමාජ වගකීම ඉටු කරමින් පරිසරය පිරිසිදු කිරීමේ යුතුකම ඉටුකරන ලෙස අමාත්‍යය අවධාරණය කරනවා.
2: ඩෙංගු රෝගයෙන් පැතිරීම එය සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොවේ, එය සමාජීය ප්‍රශ්නයක්. සමහර ප්‍රශ්න තිබෙනවා අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පමණක් විසඳා ගන්න පුළුවන් බොහෝ මට්ටම. නමුත් සමහර රෝගාබාධ තිබෙන්නේ එය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එහාගේ කටයුතු. අපිට මෑත කාලයේ වැඩිම ඩෙංගු අවදානම තිබුණේ 2017 අවුරුද්දේ. 187,000 රෝගීන් වාර්තා වෙලා තිබුණා, 447ක් මරණ වාර්තා වුණා. සමහර අවුරුදු 4-5කට සැරයක් එහෙම මේ වේරියන්ට් එක වෙනස් වීම ඇතුලේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම දිද්දසුලිකු නාටුවෙන් පසුව ලංකාවේ පමණක් නෙවෙයි ගෝලීයව ඇති වෙලා තිබෙන මේ කාලගුණයේ වෙනස්කම් විසිනුත් ඩෙංගු මදුරුවන් බෝවීම සඳහා හිතකර පරිසර තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. මේ වන විට ඔබ දන්නවා අපේ රටේ මරණ 39ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම වාසනාවන්ත මරණ අභිසෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට එක පැත්තකින් අපේ සායනික කටයුතු ක්ලිනිකල් මැනේජ්මන්ට් මේ වෙනුවෙන් වැඩි දියුණු කරලා තිබෙන්නේ 2009 දී අපේ මරණ අනුපාතකයේ තිබුණ 1%ක් අද වෙන විට අපිට 0.05-0.06 දක්වා මේ මරණ අනුපාතික අඩු කරගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම එතනදී අපේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු මේ ඩෙංගු රෝගියත් එක්ක වැඩ කරන කාර්ය මණ්ඩලය සලිතු කාලයක් තිස්සේ මේ වෙනුවෙන් පරීක්ෂණ කරලා විවිධ ක්‍රම හදා බලලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තිබෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ගිය සතියේදී අපි අපේ බෝනෝන සෞඛ්‍ය විද්‍යායතනය ලෝකයේම මේ ඩෙංගු සම්බන්ධයෙන් කරන සායනික කටයුතු වලට පුහුණුව ලබා දෙන දැනුම ලබා දෙන ආයතනයක් බවට ප්‍රකාශයට පත් කළා. මේ වන විටත් අපි දැන් අපේ සාමාන්‍යයෙන් රෝගීන් දිනකට 2,500-600ක් පමණ රෝහල් පද්ධතිය ඉන්නවා. එතනින් අපි රෝගීන් 225 සිට රෝගීන් 40 දක්වා දැන් ප්‍රතිකාර ලබන රෝහල් වල වෙනම වාට්ටුවක් වෙන් කරලා තිබෙනවා ඩෙංගු ප්‍රතිකාර සඳහා. එතනම අපි HTU එකකුත් හදනවා. ඒකට අවශ්‍ය කරන අමතර කාර්ය මණ්ඩලය අපේ වෛද්‍යවරුන් හෙදලා දානතු කාර්ය මණ්ඩලය දත් රෝහල් ලබා දෙන. ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යුහුසුරුව කටයුතු කරගෙන යනවා. ඊළඟට මේකට අපිට රෝහලෙන් එළියේ තිබෙන ස්ථිරසාරුස්තුමක් අපි ඉදිරි මොන වැඩ කටයුතු කතා කළා. මේ මදුරුවන් බොහොම ස්ථාන මුළුමනින්ම විනාශ කිරීම තමයි මේකට තිබෙන ස්ථිරසාරුස්තුම් බවට පත් වෙන්නේ. ඒ අතර අපි වැක්සින් එක පිළිබඳ සාකච්ඡා කරමින් යනවා. ලෝකේ රටවල් 41ක පමණ යම් කිසි ප්‍රමාණයකට ඒක කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙන ඉතාම ඉක්මනට වැක්සින් එක අපේ සමාජයට භාවිතා කරන්නට අවස්ථාව ලබා දෙන්නට. ඊළඟට මේ වෙලාවේදී අපි මේ මදුරු ගහණය අඩු කර ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් වන වෝල්බැචියා වැඩසටහනටත් ඇතුළු වෙමින් පවතිනවා. අපේ ඉන්ටර්වෙන්චුවල් රිපෝර්ට්ස් අනුව ගත්තොත් ඉදිරි සති 4ක් මේ අවධානම අපිට පවතිනවා. ඒ නිසා දැන් මෙහෙම පටන් ගත්තොත් අපිට ඒ කාලය අඩු කර ගන්න සහ මේ රෝග ව්‍යාප්තිය වළක්වා ගන්න පුළුවන්.
1: ඩෙංගු අසංගතයේ අධ්‍යවධානම් තත්ත්වය පිළිබඳව නිවේශිත ගොස් දැනුවත් කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. මාර්ගම නගර සභාව තුළ මෙම දැනුවත් කිරීම සිදු කෙරුණු අතර මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණා. මාලබේ නගරයේද ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි එය සංවිධාන කර තිබුණේ. කැස්පෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින්ද ඩෙංගු මර්ධන වැඩසටහනක් සංවිධාන කර තිබුණා. ප්‍රදේශයේ ස්ථාන රැසක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට මෙහිදී කටයුතු කෙරුණා. කොණ්ඩසාලේ බනේල ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් සහ නිවාස පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණා. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව නව බස් ගාස්තු අය කිරීම අද සිට ක්‍රියාත්මක වෙනවා. බස් ගාස්තු සංශෝධනයේදී ඉන්ධන මිල සහ අමතර කොටස් මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරුණා. එය අනුවයි 12% to 20% දක්වා ප්‍රතිශතාත්මකව බස් ගාස්තු ඉහළ නැන්වීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබා දුන්නේ. අද සිට සාමාන්‍ය සේවා සඳහා වූවම ගාස්තුව ₹4 ඉහළ නන්වා තිබෙනවා. ඒ ₹30 ව පැවති අවම බස් ගාස්තු ₹34 දක්වා ඉහළ යමින් ₹39 සාමාන්‍ය ගාස්තු ඉහළ යන්නේ ₹44 දක්වා ₹5කින් ₹50 ගාස්තුව ₹56 දක්වා ₹62 ගාස්තුව ₹69 දක්වා ඉහළ යනවා. ₹74 පැවති බස් ගාස්තුව ඉහළ යන්නේ ₹82 දක්වා. ₹85 බස් ගාස්තුව ₹95 දක්වාත් ₹97 බස් ගාස්තුව ₹108 දක්වා ඉහළ යනවා. ₹44 ව පැවති අර්ධ සුඛෝපභෝගී අවම ගාස්තුව ₹51 දක්වා ඉහළ යනවා. සුඛෝපභෝගී සේවා ගාස්තු වල අවම පැවතියේ ₹60 ලෙසයි. ඒ ₹66 දක්වා ₹60 වැඩි වෙනවා. කොළඹ මහනුවර අන්තර්පලාත් නව බස් ගාස්තුව ₹521ක්. කොළඹ මාතර සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 681ක් වන අතර කොළඹ ගාල්ල අන්තර් පළාත් සාමාන්‍ය ගාස්තුව රුපියල් 496 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රත්නපුර හෙද විදුහලේ 2021 සිසු හෙද කණ්ඩායමේ හිස්වැසුම් පැලඳවීම සහ හෙද සේවයට කැපවීමේ උළෙල මෙම විදුහල් පරිශ්‍රයේදී පැවැත්ුණා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ආසෙල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර හෙද විදුහලේ වසර තුනක පාඨමාලාවේ පළමු වසරේ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 121 දිනක සඳහා හිස්වැසුම් පැලඳීම මෙහිදී සිදු කෙරුණා. අදවන විට මෙරට සෞඛ්‍ය සේවාවේ හෙදෙහිදීයන් 45,000කට වැඩි පිරිසක් සිය සේවාවන් ලබා දෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළා. 2021 සිසු කණ්ඩායමට අමතරව රත්නපුර හෙද විදුහලේ 2020 සිසු හෙද කණ්ඩායමේ 164 දෙනෙකු සහ 2022 කණ්ඩායමේ 164 දෙනෙකු මෙන්ම වාට්ටු කර්මනාකරණය සහ දීක්ෂණ පාඨමාලාවේ 24 දෙනෙකුද මෙවන විට අධ්‍යයන කටයුතුවල නිරතව සිටිනවා. මද්‍රම්‍ය ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් ඊයේ දින තුන පමණ පුද්ගලයන් 1532 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අපරාධ සාමද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ පුද්ගලයන් 27,736 දෙනෙකු පරීක්ෂා කළ බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවටගත් 632 දෙනෙකුගෙන් 20 දෙනෙකුම අපරාධ සම්බන්ධයෙන් ඍජුවම හඳුනාගත් අය බව පොලිසිය පවසනවා. වරින්තුකරුවන් 261 දෙනෙකු සහ විවෘත වරින්තුකරුවන් 168 දෙනෙකුද ඒ අතර වනවා. බේමත්‍රිය දුරන් 98 දෙනෙකු සහ පරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධයෙන් 138 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. වෙනත් රතවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 4267 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර දිවයිනපුරා මද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, ඉල්ලුම අවම කිරීම, මෙවුම් පුළුල් කිරීම සහ ඇබැයිවුවන් පුනරුත්ථාපනය කිරීම යටතේ ඊයේ දිනේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 3 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බවයි පොලිසිය පවසන්නේ. පුනරුත්ථාපනයට යොමු කළ සංඛ්‍යාව 4ක්. මෙම වැටලීම් වලදී හෙරොයින් ග්‍රෑම් 227ක්, අයිස් ග්‍රෑම් 501ක් සහ මත්පෙති 1182ක් ඇතුළු විවිධ මද්‍රව්‍යද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උපසම්පදා රාජ්‍ය මහා උත්සවය ලබන 9 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වෙන බව අමරපුර මහානිකායේ ලේකක අධිකාරී පූජ්‍ය බලපිටියේ ශ්‍රී සීවලී ස්වාමින් වහන්සේ පවසනවා. කළුතර බෝසමිඳු පරිශ්‍රයේ කාලනදී සීමා මාලකයේදී මෙම උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ.
4: 2026 වර්ෂයේ ජූලි 9 වෙනිදා ඉඳන් ජූලි 22 දින දක්වා ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රය යාබද කාලනදී උදකුක්කේප සීමා මාලකයේදී සිදු කිරීමට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවිය හොබවන අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පාර්ශවීය සියලුම මහානායක හාමුදුරුවන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේකම් මණ්ඩලයේ හා පාර්ශව 22ම ලේකකාධිකාරීන් වහන්සේලාගේ සංවිධායකත්වයෙන් සිදු කරන්න සියලු කටයුතු මේ වෙනකොට සෝදානන් වෙමින් පවතිනවා. මහා සංඝරත්නය දහසක් පමණ වැඩමවීමෙන් හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සහභාගිත්වයෙන් විශාල ගිහි පැවිදි පිරිසක් මැදියේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය පවත්වනු ලබනවා.
1: මෙම මහෝත්සවය සම්බන්ධයෙන් අමරපුර මහානිකායේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍යහංගම මෛත්‍රී මූර්ති ස්වාමින් වහන්සේද අදහස් දැක්වුවා.
5: දිස්ත්‍රික්කයක් නියෝජනය වෙන පරිදිම අමරපුර දිස්ත්‍රික් සංඝ සභා අපි නිර්මාණය කළ තියෙනවා 22ක් මේ වන විට මුළු ලංකාවම සැරසීම සඳහා. ඒ වගේම මේ උතුම් විනය කර්මයේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බැනර් කටවුට් සහ සැරසිලි සිදු කිරීම සඳහා අපි අවශ්‍ය මැදිහත් වීම කරලා තියෙනවා මේ වන විටත්. ඉතින් මේ මහා සාසනික වශයෙන් වටිනාකමක් තියෙන පින්කමක් අපි මේ සඳහා සීලු දෙනාම දැනුවත් කරනවා. පොදු බෞද්ධ මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා උපසම්පදාව කියලා කියන්නේ සාසනයේ වටිනාම විනය කර්මයක්. සාසනයේ පවතින උපසම්පදාව නිසා මේ උතුම් පින්කමට දායකත්වය දක්වන ලෙසත් මා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
1: මැලේසියාවේ ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ උත්සවයක් කොළඹදී පැවැත්වුණා. අමාත්‍ය විජිත හේරත් මහතාද ඊට එක්ව සිටියා. ඒ ශ්‍රී ලංකාවේ මැලේසියා මාකොමසාරිස් බද්ලි හිෂා මාද මහතාගේ ආරාධනෙන් මැලේසියානු කලාව සංස්කෘතිය සහ විචිත්‍රවත් ආහාර වර්ග මෙම ප්‍රදර්ශනයට එක් කර තිබුණා. හාවි සුලිකුණාටුව ඇමරිකානු දූපත් කලාපයක් වන ග්වාමි සහ උතුරු මරියානා දූපත් හරහා අධික වේගෙන් හමා යමින් පවතිනවා. ඒ පැයට කිලෝමීටර් 280ක වේගයෙන්. මේ හේතුවෙන් එම වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට හදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඇමරිකා ජාතික කාලගුණ සේවයට අනුව කුණාටුව හේතුවෙන් ව්‍යවසනකාරී හානි සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. දරුණු ගංවතුරු තත්ත්වයේද ඇතිවිය හැකි. මූදුරල මීටර 11 දක්වා උසකට ඉහළ යාමට ඉඩ ඇති බව සඳහන්. සංචාරක පාරාදීසයක් ලෙස හැඳින්වෙන 100,000කට අධික ජනගහනයක් වෙසෙන ග්වාමි දූපතේ පාසල් කේන්ද්‍ර කරගන්නමින් හදිසි සහන කඳුරු පහක් මේ හේතුවෙන් විවෘත කර තිබෙනවා. ඉන්නතැන් මධ්‍යස්ථාන මේ වනටත් උපරිම ධාරිතාවකට පැමිණ ඇති බවද සඳහන්. මෙම කුණාටුව 4 හෝ 5 කාණ්ඩයේ සුළි කුණාටුවකට සමාන බවත් ඇමරිකා නාවික හමුදාවේ ඒකාබද්ධ සුළි කුණාටුව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ. විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ගලන්තේ කඩු 7 පරාජයට පත් කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ 97 වටත් විස්සයි විස්ස ලෝක කුසලාන එදිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට හැකි වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුර පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු ආර 20 තුරදී කඩු 4ක් දැවි ලකුණු 150ක් රැස් කිරීමට සමත් වුණා. ලකුණු 51ක ජයග්‍රහ ඉලක්කයක් හමා ගිය ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පන්දු ආර 17යි 1 පන්දුවක් අවසානයේ කඩු 3ක් පමණ දැවි ලකුණු 153ක් ලබා ගැනීමෙන් මෙවර පන්දු ආර 20 ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ උපරිමයන්ත ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1461 ක්මවා ගොස් තිබෙනවා. මේ ශ්‍රී ලංකා ජීවිත රක්ෂණ ශාස්ත්‍රයේ මෙතෙක් ප්‍රකාශයට පත් කළ ඉහළම වාර්ෂික ජීවිත රක්ෂණ බෝනස් මුදලද වෙනවා. 2006 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ලයිෆ් ප්‍රකාශයට පත් කර ඇති සමස්ත බෝනස් මුදල රුපියල් බිලියන 131.28ක්. ශක්තිමත් මූල්‍ය පදනමක් අඛණ්ඩ වර්ධනයක් සහ ඔප්පු හිමියන් වෙනුවෙන් නොසැලෙන කැපවීමක් සමග ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඉදිරියට ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ශාස්ත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිය ඔප්පු හිමියන්ට සහ රටට දිගු කාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට කැප වී සිටිනවා. ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති යළි සිරස්තල බන්ධනාගාරය යළිත් නොසන්සුන්. ඩෙංගු අවධානම තවත් ඉහළට ඉදිරි සති 4 භයානකයි ඇමති නලින්ද කියයි. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි. ගෙවුණු පැය 24 පොලිස් වැටලීම් වලින් 1532ක් අත්අඩංගුවට. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවයේ ජනපතිගේ සහභාගීත්වයෙන් 9 වනදා. හාවේ අමරිකානු දූපත් කළඹයි. මෙලඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්සරුව එකට
0: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති.
1: දැන් සංචාරයේ විශේෂාංගය.

0: පැවතුණු තැන. සංචාරයේ ඒකාකාරී ජීවන රටාවෙන් විදිලා සැනසුමක් විවේකයක් ලබා ගන්න අපි කවුරුත් කැමති. සුන්දර පරිසරයක විවේකී ගත කරන ගමන් විනෝද වෙන්න සහ මානසික සුවය ලබා ගන්න සුන්දර සංචාරක ස්ථාන බොහෝමයක් අපේ රටේ පිහිටලා තියෙනවා. ආරුගම් බොක්ක වෙරළ තීරයට හිමිවන්නේ ඒ අතරින් විශේෂ තැනක්. ලෝකේ පුරාම ජනප්‍රියත්වයට පත්වෙච්ච මේ සුන්දර මුහුදු තීරය ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක්. ලෝකේ කිසිම රටක මේ තරම් සොඳුරු චමත්කාර ජනක මුහුදු වෙරළක් දක්නට නොමැති නිසා සංචාරකයෝ බොහෝ පිරිසක් මේ වෙරළ තීරය සිය ගමනාන්තයේ ලෙස තෝරා ගන්නවා. මේ වෙරළ තීරයේ සුන්දරත්වය ගැන අපිට කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ එස් ඩැඩීපන් මහතා.
1: ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංචාරක කලාප විදියට අපි ගැසට් කරලා තියෙනවා. ඒකේ දැනට 25ක් විතර ගැසට් කරලා තියෙන එකෙන් අරුගම්පේ එක සංචාරයේ ලංකාවට අවිල්ල ස්ටෑන්ඩඩ් ටුවරිසම් රූට් නැතුව ඒගොල්ලොන්ට තියෙන අපේ සංචාරයේකට දෙන්න පුළුවන් උපරිම එක්ස්පීරියන්ස් ඇක්ටිවිටීස් දෙන්න පුළුවන් තැනක් තමයි අපේ දැන් කියන අරුගම්පේ සේනවැල්ල ඒරියා එක.
0: වෙරළේ ඉඳලා මුහුදට කිලෝමීටරයක් පමණ දුරක් විහිදෙන ස්වභාවික දිය තටාකයක් පාසි කුඩා වෙරළ තීරයේ පිහිටලා තියෙනවා. ඒක සෝභාදහමේ අපූරු නිර්මාණයක් සහ තිළිණයක් හැටියටයි සංචාරකයන් සලකන්නේ.
1: එතන තියෙන calm and quiet beaches serving විතරයි නෙවෙයි night time full happening area වගේ තමයි එතන තියෙන්නේ. තියෙන restaurants ඔක්කොම මේවා කරලා night sound system දාලා full happening area විදියට තමයි එතන තියෙන්නේ. අතන
0: සුන්දර ආරුගම්බොක්ක පාලම හරහා මේ ප්‍රදේශයට ඇතුළු වන සංචාරකයන්ට අත්දැකීම් රසක් එකවර විඳ ගන්න අවස්ථාව සැලසෙනවා. රළමත ලිසායාමේ ලොව ප්‍රචලිතම ජනප්‍රියම ජල ක්‍රීඩාවට ආරුගම්බොක්ක ඉතාම කදිමයි.
1: සර්ෆින් විතරයි නෙවෙයි අපේ සර්ෆින් වලට වඩා තවත් ඇක්ටිවිටීස් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි සීසනල් කියලා මාස 6කට 4කට ඇවිල්ලා සංචාරක සර්ෆින් කරලා ඒ එක්ස්පීරියන්ස් එක විතරයි නැතුව ඒගොල්ලෝ අවුරුදු පුරාම මේ ඒරියා එකට ඇවිල්ලා ගන්න පුළුවන් උපරිම එක්ස්පීරියන්ස් ඇක්ටිවිටීස් ටික අපි අන්තරාලා තියෙනවා. ඒකේදී දැන් උදාහරණයක් ගත්තොත් දැන් අරුගම්බේ zones කියලා ගත්තොත් අරුගම්බේ පාලමේ ඉඳලා පානම වෙනකන් අපිට තියෙනවා zone විදියට අපි ගැසට් කරලා තියෙනවා.
0: ආරුගම්බොක්ක අපේ රටට ස්වභාව ධර්මයෙන් ලැබුණු අපි හැමෝටම ආඩම්බර විය හැකි මහඟු දායාදයක්. මේ විශ්මිත ස්වභාවික සම්පත අපේ අනාගත පරපුරට පමණක් නෙවෙයි ලෝකවාසීන්ටත් හෙට දවසේ මේ අන්දමින් දැකබලා ගැනීමට අවස්ථාව සැලසීම අප කාගේත් යුතුයකමක් සහ වගකීමක්. ඊත නැවතුණු තැන සංචාරයේ ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දැන් වෙලාව දවල් 12යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

නිවසේම හල අපි ඉක්මනට මේ පැත්තට ආවා නේද? දැන් ඔයා මොකද කරන්න මේ වෙලාවට? දැන් කෑම හැම කාලත් නෑනි. තාම ඊනෝ වෙන්න පුළුවන්. කමක් නෑ, ආගේ වැඩ ටික නිදහසේ කරගන්නක මං ලක්හඳ FM 93.5 ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන්. දැන් උයනකොට වගේම තමයි ඔන්න කෑම කඩයක් කරන කෙනෙක් ඉන්නවා. කවුද දන්නවද? දැන් හොරණ පැත්තේ රසම රස රයිස් කඩයක් කරනවා අනි. එයා තමයි කියන්නේ මේ වෙලාවේ කට්ටිය ටිකක් වැඩිලු මේ වෙලාවේ. එහෙම තමයි කෑම කන වෙලාවපරි කැම කන්ද කට්ටිය ගොඩක් මේ වෙලාවේ ඇවිල්ලා තිනවා රසද රයිස් කන්න පුළුවන් ඔන්න මාව අහගෙන ඉන්න ගමන් ඔයාටත්. දැන් කෑම කඩයක් කරන කෙනෙක් වෙන පුළුවන්, උයන කෙනෙක් පුළුවන්, එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන පුළුවන්. දැන් ඔන්න ගෑස් මිලත් පොඩ්ඩක් අඩු වෙලානේ තියෙන්නේ. නිකාට පොකට් එකට පුංචි ඔන්න සහනියක් හම්බ වෙලා තියෙන මේ වෙලාවේ කලින් වියදම් කරපු ගානට වඩා ටිකක් අඩු වෙන්න ඔන්න ගෑස් මිල දී ගන්න කෙනෙක් නම් ඔයාට සහනියක් හම්බ වෙලා තියෙනවා ගෑස් මිල පහත දාපු නිසා නේද? දැන් ගෑස් මිල ගැන කියලා එනකොට දැන් අපි කොයි පැත්තටද යන්නේ? උදින්ම කතා කරපු අය ඉන්නවා, හැබැයි පොඩ්ඩක් විතර මිස් වුණා. හැබැයි කමක් නෑ, යන්න කලින් මම මිස් නොකර කියන්නම් ඔයා ගැනත්, හරිද? ජයග්‍රහණී සතුට පිරුණු සුබ දවසක් ඔයාට. ඔයාටත් ඒ විදිහටම සුබම සුබ දවසක් වෙන්න ඕනි නේද? කෑගල් ඉඹුල් ගස් දෙනියෙන් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. උදේශිකා නිරුපමාලා තමයි මට මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් දැන්නම් ගුඩ් මෝර්නින් නෙවෙයි. යටියන්තන්ට නිතු ගරජ්ජකේ තමයි මට මැසේජ් එකක් දාලා තියෙනවා මේ වෙලාවේ. පුබුදු කුමාරු මල්ලි, ජයම්පති, සෙල්වම් මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. කවුද මට මේ රෝසමල් ගොඩාක් කියලා තියෙන්නේ? හයි යෂ්, මාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. බුලත් කොහොපිටින් ලෑවල ගමින් තමයි සජන්ත වඩන කුලසෝරිය මට මේ විදිහට කියන්නේ. ඔයාවත් එකතු කරගෙන යන්න හදන ලස්සන සින්දුවක් අහන්න ඔයාටත් පුළුවන්. ඔයා කැමතිම එකතු කරගන්න FM 93.5 0703 93.7 මැසේජ් එකක් තියන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: ලුකයා මාර වෙනනේ ඌනේ. දුක්ඛ කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්?
1: කවුද ડોක්ටර්? යාරු සුන්නදේ. මම කිරිති බුන්නේ අය සීනි වෙනනේ මුකුත අතපය විඩ කරන්නේ අය මට. සුපුරි ડોක්ටර්නේ. ડોක්ටර් හරියටම කියලා දිනවනේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
3: evening drive with chamit and charu
0: sama anugrahaya
3: marksman samuha vyapare vithin genwa apita harina dan navanimavakin ena domas van tv kitim yantrika sadambara himikaruwe kumanna adama matanna 01177 679 579
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. පතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න.

0: ගන්න ආතරේ බෙදාගන්න ඕනම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Chama.

0: රේඩියෝ ITN
1: දැන් වෙලාව දවල් 12 විනාඩි 46.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

දළහයි විනාඩි 47යි වෙලාව. දැන් රන්මැණිකාවට මේ මැණිකට යන්න වෙනවා. කමක් නැද්ද? අකමැත්තෙන් වුණත් යන්න වෙනවනේ. හැබැයි හෙට එනවා. යන්න කලින් මතක් කරන්න ඕනේ ආටත් දැන් බස් ගස්තු හිම වැඩි වුණා නේද? ඉතින් කලින්ට වඩා පොඩ්ඩක් ඉතින් වියදම් ගැන හිතන්න වෙනවා. දැන් වියදම් චුට්ටක් වැඩි වෙනවා. ඉතින් ඔයාගේ වැඩ ටික හරියට බැලන්ස් කරලා ලස්සනට කරගන්න. ඉතින් යන්න කලින් මම මතක් කරන්න ඕනේ නෝරින් සංජීව මැසේජ් එකක් දාලා තිබ්බා, නෝමල් මැසේජ් එක. හැබැයි ඒක කියෙව්වේ නැති නිසා මට කෝල් එකක් අරගෙන අහනවා, අයියෝ මගේ මැසේජ් කියන්නේ නැත්ද කියලා. නෑ නෑ නෑ කියනවා. යන්න කලින් හරි කියනවා කියලා හිතුවා. ඒක නිසා තමයි මේ කියන්නේ ඔයා ගැන. ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. අයිබෝවන් සුබම සුබ දවසක්. අපිට ලස්සන සින්දුවක් දෙන්න අනුරගම අනුලාවති තමයි මේ විදිහට කියන්දි මාත් එක්ක. සිරිල් මහත්තයා, සිරිල් පුතා ප්‍රදීප් එක්ක, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශලා, ඇමේලියා, සමරසේකරු, මේ හැමෝම එකතු කරගන්නම් හරිම ආදරේ. ලක්කන්ද අපිට කවිෂක බර්ත්ඩේ එක. සුබම සුබ උපන්දිනයක් වේවා කවිෂ ඔයාට. හඩ්වෙට් එකෙන් තමයි යාට අපි මේ විශ් කරන්නේ. ඔයාට ඉන්නවා එයාට ලයින් එකේ, ලයින් 2 එකේ හැමෝම විශ් කරනවා කියලා තියෙනවා. එයා කැමතිම සින්දුවක්, මොකද එයා බූට් එකක් ගහවද, බූට් සින්දුවක් කියලානේ. එයාට කඩනායක හයිලන්ඩ් ලයිෆ් ප්ලස් එකෙන් තමයි එකතු කරගන්න කියලා තියෙන්නේ. ඉතින් කොහොමද ලස්සන ගෑනු ළමයෝ, මම හැමදාම කියනා වගේ ආඩ තීනී ආකර්ෂණීය හඬ. බොහොම ස්තුතියි. ඒ හඬින් ඔය ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. කොහොමද ඒක කියන්නේ හරියට? මම හිතනවා ගොඩක් අය එහෙම හිතනවා ඇති කියලා. ගොඩක් කාලයක් ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන මම ඔයාට සුබපතනවා කියලා දෙනවා. බොහොම ස්තුතියි ආගිය විශ්යකට. මට ලස්සන සින්දුවක් දෙන්නකෝ. උපුල් තමයි රශ්මි සැලොන් එකකින් මේ විදිහට මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. හෙලෝ කොමං, මේ ඉන්නේ මෙන්නි සින්දුවා මේ වෙලාවේ ඉටලි වලින්. යාව එකතු කර ගන්නම් ඊළඟ සින්දුවට. හයි නංගෝ, මම බිඳවල චන්දි තමයි. හයි නංගෝ කියලා මට කියන්නේ. හයි හයි, ඔයාවත් එකතු කර ගන්නම් ඊළඟ සින්දුවට. මේ වෙලාවේ ගෙදර කවුරුත් නැහැ. ඒ වගේම මම පුතා ඉස්කෝලේ ගිහිල්ලා සිතු නිතු හස්බන් සමින්දවත් එකතු කරගෙන ලක්කන අහන හැමෝමත් මේ වෙලාව එකතු කරගන්න කියලා තිනු. බොහොම ස්තුතියි. ඉතින් මේ දෙන ආදරයට මේ වගේම හෙටත් බලාගෙන ඉන්න. උදේ 10 වෙනකොට මං එනවා හරිම වෙලාවට ලස්සන සින්දු ගොඩක් එක්ක. ඉතින් FM 93.5 93.7 මාව අහගෙන ඉන්න පුළුවන් තවල් එක වෙනකන්. ඉතින් මං අදට ගිහින් එන්නම්. සුබ දවසක්. මම යෂ්.

0: රටට වග කියන රේඩියෝ
1: අටසිවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියත් ප්‍රීමියම් රේන්ජ්නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ බයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියත් ග්‍රිප් X5 සහ සුම් X5 සියත් දරෝඩි ස්වර්ස්
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලකන මොනින් ඉස්සල්
6: සම අනුග්‍රහය
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජූලි 7 වනදා බිබිල යශෝධරා ජාතික පාසලේදී
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍ය නිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේකිමු මගතොට

0: beat if it a mix winner heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මේක අපව තැගි දෙඩබල් වෙලා සුපිරි තැගි තුනක් ප්‍රථම තැගි 120 ලක්ෂ 2 තැගි සමග සුපිරි අංකයකට තැග්ගා

0: රටට වග කියන රේඩියෝ
1: වෙලාව පස්සර එකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: පොහොර ලබාදීම වීමිලදී ගැනීම ඇතුළු වැඩපිළිවෙළට මැදිහත් වෙමින් ගොවි ජනතාවට සහන සැලසීමට රජය ක්‍රියා කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. වයඹ පළාතේ ධීවර ජනතාව වෙත ධීවර ආම්පන්න බෙදාහැරීමේ උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
4: ඉන්න බැලුවට යුද්ධයක් පටන් ගත්තා. මේ යුද්ධෙත් එක මොකද උනේ? ලෝකෙම ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. අපිත් මේ ප්‍රශ්نين බට කනවා, තාම බට කනවා. එතකොට පොර මිල වැඩි වුණා. පොර නැතුව ගියා. නැවුල්ට එන්න බැරුව ගියා. යුද්ධය අත්සෙත් අපි පොර නැව් දෙකක් ගෙනාවා ලංකාවට. පොර ටොන් 62000ක් පිටුවා ගොවි ජනතාවට ආණ්ඩුව. ඔබ දන්නවද අන්තිමට ගත්තු පොරොත්තුගේ පොර ටොන් 7100ක්. මේ කීර්තන්ව ගත්ත යාන් රුපියල් 17000ට ගත්තා කොටසක්. තව කොටසක් ගත්තා 15900 40ට තව කොටසක් ගත්තා රුපියල් 13970ට අඩි එහෙම එවන් තමයි රුපියල් 10200ට ගොවියට පොර දුන්නේ. කවද්ද එහෙම කරලා තියෙන්නේ? 17000ට අරගෙන 10000ට 10200ට කවද්ද එහෙම කරලා තියෙන්නේ? ඕන් තප්පේ. ඊළඟට අපි ආණ්ඩුව ගන්නකොට පොර සානාදාගෙ හම්බුනේ මේ ගොවිය කොට හි ටිකට් එකකට 15000යි. හෙට්ටල් දෙකට හම්බුනේ 30000යි. දැන් 60000යි. 60000ක් අවුරුද්දකට ගොවිය කොට හෙට්ටල් දෙකක් සඳහා රුපියල් 120000ක් දෙනවා. නිකම් දෙන්නේ නොමිලේ දෙනවා. අන්න එහෙම වැඩේ යන්නේ. පහුගිය කාලවල මේවා කරේ නැහැ. ඇයි කරේ නැත්තේ? කැලේ ඇතුළේ රෝ හදුවා කියලා, කැලේ ඇතුළේ වගා කරා කියලා, අලියා ඉන්නේ නැණි පැම්පල් කොටේ යන ඡන්දපුරට අලියට එන්න පුළුවන්කම තිබුණා නම් ඒක කරයි නේද? ඔබ තමයි කතන්දරේ. ඒතකොට ඔන්න ඔය තත්ත්වයත් එක්ක මේක අපි ඊළඟට ගලපනවා සංචාරක කර්මාන්තෙට.
3: ඉරානයේ ටෙහරා නගනුවර ගුවන් කලාපයේ සම්පූර්ණයෙන්ම වසා දැමීමට රට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ ඇමරිකාව සහ ඊශ්‍රායල් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලාල් කමේනි වෙනුවෙන් පැවැත්වෙන අවමංගල්‍ය පෙරහර හේතුවෙන් ටෙහරාන් නුවර පිහිටි මෙහරාමාද් සහ ඉමාම් යන ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකෙහිම සාමාන්‍ය ගුවන් තොටුපළ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේට අමතරව හෙට දිනේදී මෙහරාබාද් ගුවන් තොටුපළ විවෘත කළද ඉමාම් ගුවන් තොටුපළ දිගටම වසා තැබෙන බවටයි වාර්තා වන්නේ. මෙලක ලක්ෂණ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SC

එකකහ වෙලා වෙනට 11 වෙලාව ලකුදෙම සද්දද්දාලා වෙඩින් එක ගනේ වගේ හා නැද්ද සවන්දින් සතට නිදහසේ නෝන නම් මමට යෝජනා කරන්න ආවේ අහන දකින හැම දෙයකටම උත්තර පදින්න ඕනේ නැහැ කියන කාරණාව. මොකද ඔයාට අදාළ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ දෙයට උත්තර නොදී පොඩ්ඩක් නිශ්ශබ්දවලා ඉන්න ටිකක් සයිලන්ට්ලා ඉන්න නේද? සමහර වෙලාවල් එනවා නිශ්ශබ්දව ඉන්න තරමට ඒ ප්‍රශ්නය අපිට විසඳ ගන්න පුළුවන් වෙනවා. මොකද අපි ඉක්මන් ප්‍රතිචාර දක්වලා එතනින් එහාට වෙන ප්‍රශ්න වලට වාද කරලා ඔළුවේ පින්නයක් එක්ක ජීවත් වෙනවට වඩා ඒ වෙලාවේ දෙන්න තියෙන හොඳම විසඳුම සමහර විට නෙමෙයි බොහෝ විට නිශ්ශබ්දතාවය වෙන්න පුළුවන්. හැබැයි හැමදේම දකින්න ඒක දැකලා ප්‍රතිචාර දක්වන්න ඕනේ නැහැ කියලා හිතර තැන්වලදී පොඩ්ඩක් නිදහස නිශ්ශබ්දවද බලන්න මොකද වෙන්නේ කියලා. මොකද නරඹන්නත් ඉන්න බෑ. අද තැනවස 4 වෙනකම් මගේ නෝ මේ පැත්තේ. ඔල් ටයිම් බෙට්ස් චාමි පටන් ගත්තා.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හතට මැසේජ් එකක් එවන්න පුළුවන්. දවල් එකයි විනාඩි 16යි.

0: FM 93.7 Lakhanda Radio ITN
1: පසරු එකයි වෙනට 23යි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
4: මානවීය ප්‍රේමී

පසරු එකපහු වෙලා වෙනහට 25 වෙලාව FM 93.5 හරි 93.7 හරි මේ වෙලාවේ ලක්කඩ ඕල් ටයිම් බීට්ස් හකනින් 0.7 0.3 93.5 93.7 අද මුලින්ම මැසේජ් එකක් කියවලා තියෙන්නේ කවුද කියලා බලමුද කොරියාවෙන් චින්තක බෙන්දාචිනේ දව කුසිනේ ලොකු පුතා මෙන්දත පොඩි පුතා ගඟල් අහගෙනින්නේ ඔයාලව එකතු කරගන්නවා මං අද ඊළඟ සින්දු අහන්න නංගේ කොහමද පින්නවලින් කියලා කියන්නේ ඡන්දිත මං ගෙස් කරනවා වෙන්නේ නැති කියලා හස්බන් සමින්ද පුතාලා යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා කලුතරින් අම්මා අක්කා පුතා ඉසුරු ඒ හැමෝම එකතු කරගන්නවා ස්තුතියි මැසේජ් එක කියවුවට අදවා නම එවලා නැත සුබ දවසක මමලා ඔබෙන් ලක්ෂ්මන් චාමර ගෙම්හානි වසන්ත වෙකට කරගෙන සින්දුවක් අහන්න ඕනි කියලා තියෙන අපි සින්දුවක් අහමු ඊට පස්සේ මේ මැසේජ් එක කාකින්ද කියලා බලමු සුබ දවලක් වේවා සින්දුවක් දෙන්න බරදල් පොලින් අද මැසේජ් එක වෙන විදිහකට වෙලෙකෙන මට හොයාගන්න බැරුවනේ ලහිරු ශහනි නතාලිය ශනාරා දුමින්ද සරි ශනාල් මිරෝන් එස් එල් ප්‍රනාන්දු ඇන්ටන් වසන්ත මැක්ෂිම සාලා වැගතු කරගන්න චාමි ඉතින් කොහොමද දින දෙකකට පසුවයි අපි ඔයාව අහන්න කියලා තියෙන ඔබට මං ආවේ නෑනේ බොහෙකටින් සුවන අද ලස්සනම ලස්සන සින්දු ටිකක් ඕනේ කියලා තියෙනවා හරි ලස්සනම ලස්සන සින්දු ටිකක් කිව්වම මේ සින්දුවත් ඒ ගොඩේ තියෙනවා එකයි විනාඩි 27 වෙනවලාම තම මැසේජ් එකක් ගන්න ඉතින් අදහසක් නැහැ. ඔහොම ඉන්නනේ. හතරට ලංගලවට එතනයි මට මැසේජ් එකක් ගන්න ඕනේ කියලා. එතකොට මට වෙලාවක් නැහැ කියන්න. ඉනිසයි මං කරන එක හොඳයි නේ. එකයි විනාඩි 27.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: Ekai wenada de hai.
2: Velawa oba weta gena aave.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: ධන්වද කුලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්නේ පරිස්සමින් මොකද ජන්න කිව්වහම ජන්නම ජන්න

එක පහුවෙලා වෙනට තිස් පහයි වෙලාව හොරණින් මහින්ද මහත්මයා ඔයාද මැසේජ් එක කලින් මැවලා මම බල මොකද්ද මේ කියන්නේ කියලා මට අදාළද කියලා මම බැලුවා කොටින්ම තියෙන්නේ ටෙලකේ මියුසික් එක හැනකොට ඩොපමින් වැඩි වෙනවා ඔයාගේ මියුරු හඬට තව පොඩ්ඩක් ඩොපමින් වැඩි වෙනවා කියලා ඒක නම් හොඳ දෙයක් සතුටින් ඉන්න යෝනේ හොරණින් මහින්ද මාලා දමයන්ති උදාරා චෞමින්දි ගගනි ආශින්ස පෝර්ව දන්තේන පියතලක වගවත්තේන වසන්ත සේනක වතුරබ මාබොටුවනින් ඉසර මත ශාන්තිපි කටේච යමුනා චන්ද්‍රිකා ලේල් වලින් රසික බූස්සෙන් සෝදත්සල්ල ඌරලින්න සදමාලේ දෙනියායන් සසන්ත දෙවයින පොරා මේ හැමෝම එකතු කරගන්නක් නේද ඊට පස්සේ සුබදහවලක වේවාචා අපිටත් සෙන්දවත් වෙන්න කියන පුස්සල්ලා වෙන ඊජි අනුරණනේ වඩ සෙන්දවක් අහන්න දෙන්න ලස්සන සෙන්දවක් අහමුද චාමී කියලා බණ්ඩාරගමින් ආදුව මදු මිනිපිරි ඔෂිනි මොනපුර ඔසඳ අම්මා ලීලා තාතා සිරි සේන කුමාරි තමයි මට මැසේජ් එකක් කියලා තියෙන්නේ ඊට පස්සේ මාපලගමට යනවා පියාජය එකතු කරගත්ත අපිට එකතු කරගන්න ternary කළ හැමෝම කියලා තියෙනවා දේශ නිලාප කඩේ හරි හැමෝටම සෙන්දවක් දෙන්න සුබ දවසක් වේවා චාමී නගා අද ධර්ණයකට යහපත් කාලගුණයක් තියෙනවා මම බැලුවයි තාම පරක්කු කියලා කාලගුණ වර්තාව ඒ කියන්නේ අද ටික පායලානේ සතුටුයි වැඩ ටික වෙලා ගන්න හෙට සුබ නෑනේ ඒක නිසා අද නේද අද තියෙන දේ ඔයා ප්‍රයෝජනයක් ගන්න ඕනේ සෙනගම්ලත් පත්මලාල් යසෙන්ද අවන්ත ශෂිකා සඳරුවන්ට දන්නේ එයාව එකතු කරගන්නම් හරි ඊට පස්සේ අපි යනවා හලාවතට සහන් ශිවන් ෂනෙල් මෙතුෂ රශ්මි පැට්‍රික් ලිලි මොනස්ටා මොරින් ඔයාලටත් සින්දුවක් අහන්න ඕන නේද නේද අපිත් ඉන්නවා චෝමී කියලා තෙරුණි මාත්‍රෙන් මට මැසේජ් එකක් කියලා තියෙනවා ඔයාටත් සින්දුවක් ලෑස්ති කරවමු ඊට පස්සේ රයිගම කලේකඩේ ජංක්ෂන් සරච්චන්ද්‍ර ඩයස් අහගෙන දෙන්නේ ඔයාටම මේ සින්දුව දුන්නොත් යමනාප වේද මං කියන්නේ කැමතිනේ අහමු එහෙනම් 0.7, 0.3, 0.93, 0.94 හවස 4 වෙන කලින් ඔය මැසේජ් එක එවුවටින් මගේ මැසේජ් එක නොකියවා යන්නේ නැහැ.

0: මේකතමයි
1: හැමෝම එකම රේස් එකතු වෙද්දී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේස්නේ
1: වංගුණත් වෙත් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් එක්ස්5 සහ සුම් එක්ස්5 සියල් ද රෝඩිස්ුවර්ස්
3: රේඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
4: ටීකියා සුරකින් මගතොට.
5: ලුකයියා මාර වෙනනේ ඌනේ. දුක්ඛ කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
5: මම කිරිතේ බුන්නේ අය සීනි වෙලනේ මුකු තත්පය වැඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවනේ
7: hina levi sindu ahanna fm 93.5 fm 93.7 හැන්දෑවෙ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
8: Even in driving, Chamit and Chan.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: එකපහ වල විනාඩි 50යි. 0.7යි 0.3යි 93යි 5යි 93යි 7යි අපේ මැසේජ් නම්බර් එක. චාමි අපිට දෙන්නවා කියලා මේ මැසේජ් එක. කංජුකුලිය නනෝෂණයද? කොහොමද? මහත්තයා ජෝඩ කුමාර අයියා පුතා මිනෝල් දුව දිසනේ එකතු කරගන්න කියලා තියෙනවා. ඔර තමිල් සොන් එකක් අහන්න ඕනේ කියලා තියෙනවා. අපි බලමු ඊළඟ පැයදී මම ඔයාලට තමිල් සොන් එකක් අහන්න දෙන්නම්. සුබම සුබ ලස්සන දවසක් වේවා. අනුරගමින් අනුලාවති මහත්තයා සිරිල් දුව අනෝෂිකා පුතා හර්ෂණ දුව පේශලා පුතා ප්‍රදීප් නේද? අමලියා සමරසේකර ආදත් මම වහගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. චෝමි අපිට එන්නවා අපි වහතුව පොතු පිටියෙන් සමන්ත ටීම් එක හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ මේ කවුද මේ කියලා බලමු. තුෂාරි හායි කොහොමද? රංජයා කොහොමද? ඔයාගෙන දින්නේ තුෂාරි හරි ජලසනෙ මම ඔයාගෙන කතා කරනකොට නානමස්සනාලනේ ඔකලනේ එකතු කරගන්නම් ඔද දෙන්නම් ආදරේ. මං කොහොම ආවද කියලා තහනොඩ ඒවට ඇහෙන්නන්ද? තුෂාරි සද්ද අඩු කරලා තියෙනවා සද්ද වැඩි කරලා අහන්න. හරිද? අද දින උපන්දිනේ සබරනවා කියලා බර්ත්ඩේ විශේෂකෝ තියාතරේ වෙලා තියෙනවා. පල්කහවල පරක්කම පහු මහාවිද්‍යාලයේ 89 සාමාන්‍ය පෙළ සහ 92 උසස් පෙළ වදාකඩ ප්‍රියන්ත රත්නායක සොයරාට සුබ උපන්දිනයක් වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න හදන්නේ. ප්‍රියන්ත රත්නායක මහත්මයා හැපි බර්ත්ඩේ, නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා. ආදරණීය බිරිඳ පුතත් එක්ක විශ්‍රාම විදුහල්පති මාරුකතරේ සර්ත ස්වාමීන් වහන්සේ ඇතුළු ගුරු මව්පියෝ හැමෝමත් එක්ක සපර්ණා සූර්ය ජපානයේ බණ්ඩාර සෞදි සිසිර ඉලක්කත් මේ හැමෝම එකතු කරගන්නවා කියලා තුෂාරි මැසේජ් එකේ කියලා ආයි මමිෂ් කරා කියලා කියන්නේ සුබම වෙනවා. ඊට පස්සේ අපි යනවා ඉරේ කබණ්ඩාර වගේ මැසේජ් එක බලන්න. කලාකාරී ලෝකෙන් ටිකකට ඈත් වෙලා ඔබේ සිත නිහඬ කරගන්න, ඒ නිහඬතාවය තුළින් ඔබට ඔබවම හඳුනා ගන්නත්, ජීවිතය ගැන අලුත් පාඩම් ඉගෙන ගන්නත් අවස්ථාවක් ලැබෙනවා කියලා කියනවා. මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දිත් කිව්වේ ඒ වගේම අදහසක් තමයි. ලස්සනයි, ස්තුතියි ආට. මහත්තයා ලසන්ත සංජීව ලක්වින් සස්මින් ගැත්මින් ජනකී පූගුඩින් ගාලව එකතු කරගෙන සින්දුවක් අහලා එමුද දක්කා.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: එකයි වෙනට පනසයයින වෙලාව ඔල්ටයිම් බෙට්සෙත් චාමී අපි යනු අපේ දෙවනි පැයට

0: සහයෝගීක අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
1: දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිය 90 වන සම්වත්සරය සමරනවා. දෙහිවල ජාතික සත්වෝද්‍යානය ආරම්භ කර ඇත්තේ 1936 වසරේ ජූලි මාස 3 වනදායි. අක්කර 23ක භූමියක පිහිටි මෙම සත්වෝද්‍යානය ශීරපායින් පක්ෂීන් උරගීන් උභයජීවීන් සහ ජලජ සත්ව විශේෂ රැසකට නිවහනක් වෙමින් ලෝ පුරා වනජීවි විවිධත්වය ජනතාව වෙත සමීප කරවනවා. විනෝදාස්වාදයේ ඉක්මවා යමින් සත්ව සුබසාධනය විද්‍යාත්මක පරීක්ෂණ සංරක්ෂණ අභිචලනය සහ පාරිසරික අධ්‍යාපනයට කැපවූ ජාතික මධ්‍යස්ථානයක් ලෙසද දෙහිවල සත්වෝද්‍යානය සැලකෙනවා. දෙහිවල සත්වෝද්‍යානයේ 90 වන සම්වත්සරයේ පැවැතුනේ ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහකොමසාරිස් ග්‍රේබ්‍රියල් අයිසෙක් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශ පත්‍ර අලවිය ඇතුළු මෙහි බොහෝ කටයුතු ඩිජිටල් කරණය කරන බවයි සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී සඳහන් කළේ. මේකමෝ බන්ධනාගාරය අද උදෑසන ඇති වූ ගැටුම් වලින් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවුවන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. ගැටුම් හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා මේකමෝ දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා. මේගමෝ බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඊයේ දහවල් හටගැණුණා. බන්ධනාගාරය තුළ මද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් කෙළවීම සමගයි දෙපාර්ශ්වයක් අතර මෙම ගැටුම හටගැණුණේ. මෙම සිද්ධිය සමග බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් පියවර ගැණුණා. බන්ධනාගාරය සහ යවට ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර පරිශ්‍රය වෙත යොමු කෙරුණා. ගැටුම ඊයේ පස්වරුව වන විට පාලනය කෙරුණත් යලිත් අද පෙරවරුවේ රැඳවුවන් කලහකාරී ලෙස හැසිරුණා. එය පාලනය කිරීමට කටයුතු කළ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුම තුවාල ලබා මේකම රෝහල්ට ඇතුළත් කෙරුණු අතර තුවාල ලැබූ රැඳවුවන් කිහිප දෙනෙකුද රෝහල්ගත කිරීමටයි කටයුතු කළේ. තත්ත්වය පාලනය කිරීමට පැමිණි බන්ධනාගාර නිලධාරීන්ට මෙන්ම පොලිස් නිලධාරීන්ටද නොසන්සුන්කාරී ලෙස හැසිරුණු රැඳවුවන් පහර දෙනු ලැබුවා. කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන් පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකායෙක්ව තත්ත්වය පාලනය කිරීමට පියවර ගනු ලැබුවා. ඉරානය සහ කතාරය අතර අතීතවා තිබූ මුහුදු වෙළඳාම යළි ආරම්භ කර ඇති බව දෝහයි ඉරාන වාණිජ්‍ය නියෝජිත අබ්දුල්ලා බානී ප්‍රකාශ කර තිබෙනවා. දෙරට අතර මාස 5කට ආසන්න කාලයක් වෙළඳාම් කටයුතු අතීතවා තිබුණා. අමරිකාව සහ ඉරානය අතර අත්සන් කළ අන්තර්කාලීන ගිවිසුමෙන් මාස 4ක ගැටුම් අවසන් වුණා. එදී යුද්ධයට පෙර පැවති පරිදි ගල්ෆ් කලාපයේ මුහුදු ප්‍රහාණ කටයුතු යළි ආරම්භ කිරීමට එකඟ වී තිබෙනවා. එහෙත් ගල්ෆ් කලාපයට ඇතුළුවන සායින් පිටවන නාවික ගමනාගමනය සම්බන්ධයෙන් තවමත් සම්පූර්ණ ස්ථාවරත්වයක් ඇතිවේ නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා පවසන්නේ. මෙලක ලක්ෂණ ප්‍රවෘත්ති පස්වරු 3ට.

හවස දැකපහු වෙලා වෙනාඩි 11 වෙලාව ඕල්ටයිම් බෙට්ස් චාමිය පින්න අපේ දෙවනි පැයේ මෙලනි ස්ටේට් එකේ සුධාර ගාමන්ට් එකේ කට්ටිය මහන් ඉන්නවා කියලා චමරිනේ අපිට මැසේජ් එකක් කරලා තියෙන්නේ. ඔයාව එකතු කරගන්න ටීම් එක හැමෝමත් එක්ක හැමදාම නොරදවාම අපි වහන් ඉන්නානේ. ස්තුතිය වෙනුවේ. සුබ දවසක් අක්කේ ලස්සන සින්දුවක් ඕනේ. කන්දර මෙන්නේනෝ කනෙමේ. මහත්ය සංජීව චුරිදුව සහස්න ලොකුදුව සෙනුරේ පුතා සෙහන් පවුලේ හැමෝම කිව්වනේ. ඒ හැමෝටම සින්දුවක් දෙන්න. ඊට පස්සේ මඩපාත පැත්තට ගියාම පොඩි හිටිය ඔක්කොටම සින්දුවක් ගොනේ කියලා තියෙනවා. එල්ලේ පෙරම ආනන්ද නන්දලාල් හේමපාල ජාතිස්ස සොමදාස කරුණදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් හැමෝම හොඳින් නේද? අපි සින්දුවක් අහමු. චෝමි සුබම සුබ දවසක්. ඔයාට මම අද එකතු වෙන්න බහරෙන් වලින් කියලා තියෙනවා. එකතු කරගන්නම් පරිස්සමට. චන්දරකේ හැමදේ ජපානෙන් ඉන්නවා දෙවිශී තංගල්ලෙන් ආදරණීය බෙන්ද ශ්‍යාමා ජෝන් මේ හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ අදත් වහගෙන ඉන්නේ පැල්වත සීනි සමාගමේ ඇග්‍රි වර්ක්ෂොප් එකේ කීර්ති නාලින්ද ලාල් ප්‍රදීප් සුදත් ධර්මය අයියා සුමිත නාමල් ඇතුළු වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන ස්තුතියි. චෝමි අක්ක සුබ දහවලක්. අපි වැඩ කරන ගමන් ෆෝන් එකෙන් ඔයා වහන් ඉන්න කියලා තියෙනවා. දැනුණේ කළ ශාන්ත කුමාර තැන්ක් යූ. අපි ලස්සන සින්දුවක් කියලාකට අහමු ඈ. ඊට පස්සේ සිරි කුමාර ඔයාගේ මැසේජ් එක දැක්කේ දැන් මං. හෂිනි මතුෂිකා ඔයා කොහෙන්ද කියලා නැත. ග්ලෝබල් ලෙවල් එකේ අනෝමා ලතා මදු ඇතුළු හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙනවද කියලා අහලා තියෙනවා. මට හිතුණා තමයි ඉතින් සින්දුවක් දෙන්න නම්. හිතුණානේ සින්දුවක් දෙන්න ඕනේ මේ දැන් කියලා. 2:12

0: FM 93.7 Lakhanda Radio ITN
1: හවස දෙකයි විනාඩි 16යි.
0: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලොකයා මාර වෙනනේ ඌනේ දුක්ඛ කිවානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාරු සුන්නද?
2: මම කිරිති බුන්නේ අයියා සීනි වෙලනේ මුකු තත්තපයි වැඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවනේ.
4: hina levi sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවෙ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
5: Evening drive with Chamit and Charu.
6: Sama anugrahaya.
5: Marksman samuha vyapari vithun genwa api taharina dan navani mavakin ena do maswan kri wiketi miyantrika sadambar himi karu kumanna. Adu mamutanna 01117 479 579.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 21.67
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1
4: හවස දෙකේ විනාඩි 19යිනේ 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවලා තියන්න

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස දෙකයි වෙනාටේ 23යි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඔබට කාලේ ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: ටීකියා සුරකිමු මගතොට.
3: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. වතුර මර්ධනයේට අතම ක්‍රියාත්මක වන්න.

හවස දෙකය වෙනාටී විසි හතරයි වෙලාව. ගතුුණු පෑ විසි හතරක කාලය තුළ වෙතරක් රෝගීන් දෙදහසෑසය හතර දෙනෙක් ඩෙංගු රෝගීන් විදිට හඳුනාගෙන තියෙනවා කියන කාරණාව අපට සුළුපොටු කරණාවක් විදිට මේ වෙලා වෙදි බාරගන්න බෑ. මොකද ඩෙංගු අතිවසංගත තත්ත්වයක් තියෙනවා කියන අපි පුන්න පුන්නා දැන් මාසෙකට ආසන්න කාලයක් තිස්සේ ඔබට කියනවා ඔබත් මේ සමාජයේ වගකිව යුතු පුරවැසියෙක් විදිහට ඔබ අවට පරිශ්‍රයේ පිසුදු තබා ගැනීම ගැන සැලකිලිමත් වුණාද? දැන් සතියන්තයක් ගෙදරදි ගත කරලා ඇවිල්ලා වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරගන්න පොඩ්ඩක් හරි ඔය මහන්සියක් වුණාද? නෑ, වෙලාවක් තිබුණේ නෑ. ඕක තමයි ප්‍රශ්නේ. එහෙම වෙන්නේ නැපා. අද ගෙදර ගියාම හරි කමන්නෑ, මේ වීකෙන්ඩ් එක වල වැටි කරගන්න බැරි වුණා කියමු, කමන්නෑ. අද දවසේ ගෙදර ගියාට පස්සේ ගිහින් බලන්න වත්ත පිටිය පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරගන්න, ගෙදර කට්ටියම එකතු කරගන්න. මේ හැබැයි මෙහෙමයි, අනකොට අර මදුරුවන්ට කන්න ඇඟ නිරාවරණය වෙන ඇඳුමක් එහෙම ඇඳගෙන යන්න එපා. මදුරුව කන්නේ නැති වෙන්න පැන්ක්‍රි එහෙම පොඩ්ඩක් අත ස්ප්‍රේ කරගෙන මොකක් හරි තමටා සත්මිකතාවයක් නැත්තම් ඒකිනුත් ආරක්ෂා වෙලා මදුරු දෂ්ටනීය වෙන එකෙන් හොා වැළකිලා තමයි වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරගන්න යන්න ඕනේ. නැත්තම් නේද අවදානම ගන්නවා ළඟට ගියා වෙනවා. ඒක නිසා පරිස්සමින් මේක සුළුපටු කාරණාවක් විදිහට ගන්න එපා කියලා කියන්නේ මොකද රෝහල් ධාරිතාවත් ඉක්මවා යමින් තියෙනවා. මේක නිසා මරණ සංඛ්‍යාව වැඩිවීමේ හැකියාවක් පවතිනවා කියන කාරණාව තමයි අපි ඔබට දෙකින් දෙකට මතක් කළේ. ගත වෙච්ච මාස කීපය තුළ අපේ රටේ වර්තමාන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වෙනකොට 61,060ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. මේකෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වෙන, ඒ කියන්නේ 52.5% ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. සමස් රෝගීන්ගේ සංඛ්‍යාව බස්නාහිර පළාතේ විතරක් 30,054ක්. ඒක නිසා මේකට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් කියලා වාර්තා වෙනවා. මේකේ අයගෙනුත් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් කියලා තමයි වාර්තා වෙන්නේ. ඒක නිසා මේක සුළුපටු කාරණාවක් විතර ගන්නේ නැතිව අපි අපේ ගෙදරින් පටන් ගමු. ඊට පස්සේ ඔෆිස් එකට, ගමට, මේ හැම දෙයකටම අපි තනි තනිව වග කියමු. හරි.

0: හවස දෙකයේ වෙනාඩ දෙහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හඩක් නිසා රිද්දගත් මිනිස්සු දවසක තරවක් නිසා හරි සනසෙයි.

0: තනිකර ගේ මතක හිත රත්දන ආකස්මික පැතනාක
1: ඔවුන්ටාර්ී
0: සතිය තෙනවල දවල් එකේ එදල්

හවස දෙකයේ විනාඩි 35. මිනිසුන්ට ඔබව මතක් වෙන්නේ ඔවුන්ට උපකාරයක් අවශ්‍ය විට පමණක් නම් ඒකන දුක් වෙන්න එපා. සතුට වෙන්න. මොකද අඳුරු අවස්ථාවල ඔවුන්ට ආලෝකයේ සපයා දෙන දීප්තිමත් වස්තුවක් ඔයා. එහෙම කියන්නේ කවුද දන්නවද? චාඇල ඇන් ඉරෝෂණී පෞලෑවත් එකතු කරගෙන සිද්ධාක් අහන්න ඕනේ කියන ගමන්ගේ පෝස්ට් එකක් මට එවලා තියෙනවා. ස්තුතියි. ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා. චූටි දුව මදෝෂී වයිෆ් එන්දෙක ඉන්නවා. වසන්ත ලියන් ගහ මුලිනාව එකතු කරගන්නවා. ඊට පස්සේ ජයමාම හයි කොහොමද? සවිම සුබ සන්ධ්‍යාවක් වේවා. අද නම් ගෙදර ඉන්නේ දවස් 4කින් වැඩට ගිය නැල්ලු. අසනීපෙන් දෙන්නේ කේමද කාරණා වුණද? ඉක්මනට සනීප වෙන්න. කටහඬ අහනකොට මැසේජ් නොකර ඉන්න බැරි නිසා මට මැසේජ් එකක් එවලා තියෙන. Thank you අනේ. වයිෆේ නෝක සුමලත අම්ම සෞමවතී මිනිබිරි පවනි මුණුපුරා ගනිදු ජය මාමා ඉක්මනටම සනීප වෙලා මට මැසේජ් එකක් එවන්න ඕනේ. හොඳේ හරිද? සුබ දවසක් ඔයාට. චාමි දවස් දෙකකට පස්සේ ආගේ කටහඬ අහනකොට මාරම සතුටුයි කියලා තියෙනවා. අපේ ගෙදරට තද ගොඩාක් සතුටුයි. මම විසාවද බන්ධාරගමින් ප්‍රියා, ඔයා වැකතු කරගන්නම් ප්‍රියා. තැන්කූ මැසේජ් එකට. මං මොරටුවෙන් වසන්ත අපිටත් සෙන්දුවක් ඕනේ. නෝනා ඉෂාරා දුව ඉමල් ශවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ කවුද මේ ඉන්නේ කියලා බලමු. ඔයාට කොහොමද අපිටත් සෙන්දුවක් ඕනේ? මහරගම ඩිලානි සුමුදු නිලමිනි සහ මදු එකතු කරගෙන සෙන්දුවක් අහන්න ඕනේ කියලායි කියන්නේ. හරි හරි හරි හරි. සින්දුවක් කන්නයි ඕන වෙලා තිබුණේ. මටත් ඕන නැතුනේ සින්දුවක් කන්න දෙන්න. අදහස් සමපහත වුණා. දෙකයි වෙනාට දෙසතයි. සින්දුවහලා අයි මේ පැතරෙන්නා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි වෙනාට 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා.
4: ඉවරයි. TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
1: මුදලාලි
4: අනෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අක්කේ ඉස්කුඩු ග්‍රෑන්ඩිසියක දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
5: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උදව මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
4: විජය දාන්න ඔක්කොටම
5: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
1: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි
6: තහුවෙමු මිරිස් නම් මිරිස් විජය මිරිස්
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාට 41යි වෙලාව දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් ඇතුළු ඔයට උමනා කරන කෑම වලට වගේම බෙහෙත් වර්ග වලටත් උමනා වෙන රට කජෝ කජෝ සූර්ය කතවත්තක අබ කොහොඹ එනඩු මේ දෙවල් වලින් තෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙන ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගෙදර තියාගත්තා නම් නේද මෙලවෙන රුපියලසු 8000යි සිංගල් ෆේස් විදුලි මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ ධාර්තාවයක් ගතුටින් පැඩ් බෝතල් 1-2 ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් සම්පූර්ණ යන්ත්‍රයම සුදු යකඩ වලින් හදලා තියෙන නිසා ගෙවියම අවමයි කියන විශ්වාසය තියාගන්න ඔයාට තව වැඩි විස්තරයක් ඕන මම කියනවා මදි වගේ නම් ඔයාට කෝල් එකක් අරන් අහන්න පුළුවන් 0117 679 579 මතකද අංකේ 0117 679 579

ඒ සින්දු ලස්සනනේ. හවස දෙකයි විදාටේ පනහයි වෙලාව. ඔල්ටන් බෙට්සිත් චාමියාගෙන හිටියති තව පැක්. ඔටේ වගේ ලස්සන සින්දු හංගින්න පුළුව. පෑ දෙකකුත් ගෙවියගෙන ගියා කියලා මගේ නොකියා කිව්ව විදිය ලස්සනයිද? 0 7 0 3 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක. අද මට ෆේස්බුක් එකේ දාන්න බැරි වුණානේ පෝස්ට් එකක්. සමාවසර. හෙට අපි පෝස්ට් එකක් දාමු. චාමි මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජෝතනී කාන්ති. ඔයාගේ මැසේජ් එකට thank you. 4 වෙනිදා තිබ්බ බර්ත්ඩේ එකක් නිලන්ත පොතු පිටියකේ. Hi Nilantha, happy birthday. මං ඉතින් යන්නේ 4 වෙනිදා එක නිසා විශ් කරන මම මේ අවස්ථාව යොදා ගන්න කැමතියි. අට දෙදක් පෙරගේ වාසනාවන්ත සුසුබ උපන්දින වේවා කියලා අපි ආත ආදරෙන් ආශිර්වාද කරනවා. සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. තුෂාරි තමයි මට මේ මැසේජ් එක එවලා තියන්නේ. ඔයා මොකද්ද තව කියලා තියන්නේ? හැමදේම වෙනස් වෙන ලෝකේ ඔබට සමීප මිනිසුන් වෙනස් නොවේ කියලා හිතන්න එපා. පුද්ගලයෙකුට වෙනස් වෙන්න යන බොහොම පොඩි වෙලාවයි. අද ඇත්ත කියන කෙනාම හෙට ඔබට බොරු කියාවේ. අද විශ්වාස කළ හැකි කෙනාම හෙට ඔබව බොරුවෙන් රවට්ටාවේ. අද ඔබව වටිනවා කියන කෙනාටම හෙට වෙන අයව වටිනවා. අද ඔබට ආදරේ කියන කෙනාම හෙට ඔබට හොරෙන් වෙන කෙනෙක්ට ආදරය කරන්න පුළුවන්. අද ඔබේ හොඳම මිතුරා හෙට ඔබට පරම සතුටකම කරන්නත් පුළුවන්. මේ ඇත්ත තේරුම් ගන්න ජීවත් වෙන්න එතකොට ඔබ අන්‍යයන්ගේ අතමත ඔබේ සතුට තියන්නේ නැති වෙයි. අන්න ඒක නම් හරි වටිනවා. අපි හිතන් ඉන්නේ අපේ ජීවිතයේ සතුට තියෙන්නේ අනිත් අයගේ මුවග කියලා. ඒගොල්ලෝ අපි සතුටින් කියලා කිව්වොතින් තමයි අපි ගෙස් කරන්න ආහාරය කියනවනම් අපි සතුටින් තමයි දැඟින්නේ කියලා. එහෙම වෙන්න එපා. අනිත් අයත් කියන්නේ ඒගොල්ලන්ට හැඟෙන දේනේ. ඒ හැඟෙන දේ හැම විටම ඇත්ත වෙන්නම හැකියාවක් නැහැ. 50-50 නේ තියෙන්නේ හැම දෙයකම නේ. ඒක නිසා ඔයාට ඔයගෙන විශ්වාසයක් තියන්න පුළුවන් විදිහට ඔයාව තේරුම් ගන්න try එකක් දෙන්න. ඔයාගේ විශ්වාස කිරීම ඔයාගේ හැකියාවන් ගැන වෙන්න පුළුවන්, ඔයාගේ ආකල්ප ගැන වෙන්න පුළුවන්. ඒ දේවල් සුබවාදීව හදා ගන්න. එතකොට කවුරුවක්වත් නිසා ඔයාට ඔයාව වෙනස් කරගන්න උවමනා වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ විදුලි පෙර ටැප්ලෝ අශෝක සමන්ත්‍රිය අමිත් සාරංග චමෝදි ජනංජනීත් චාමි ඔයාවත් එකතු කරගන්නවා කියලා චිත්‍රා කවිරාජ් තමයි මට මැසේජ් එක ගෙවලා තියෙන්නේ. ඇති අන්ත මාව මතක් වුණා යාට. ඊට පස්සේ අපි යනවා ගල්පාතට. මාෂා දෙල්හානේ, කමල් දෙශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි, කාන්ති, චාන්දනි, හර්ෂණි, HKD ගමට කෙනෙක් එකතු කරගන්න කියලා මැසේජ් එකක් තියෙනවා. ඊට පස්සේ තික මැසේජ් එකක් තියෙනවා ජුරෙන්. මම ඊළඟ පැයදී මේ මැසේජ් කියන්න. හරිද? ඒ මැසේජ් එකට මම කැමති නෑ අසාධාරණයක් කරන්න. හරිද? අම්මගෙන ලස්සන පෝස්ට් එකක් එවලා තියෙන්නේ. අම්මව වැඩියෙන් දරන දවස් ටිකක් ඔයා ගත කරමින් හිටියේ. හැමදේම දරා ගන්න වගේ හිත හදා ගන්න ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ජුරෙන්. සුබ සන්ධ්‍යාවක් වේවා චාමියක්ක. මම තව 2:53

දෙකයි වෙනාඩි 57යි. අපි යනවා එහෙනම් අපේ අන්තිම පැයට. 0.7 3 5 3 7ට මැසේජ් එකක් එවන්න.

අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: මේගමුව බන්ධනාගාරය ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චම්මික ගජනායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දුන්නා.
3: අද දින උදේ වගේ නිලධා බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ට උදෑසන ආහාරය ලබා දීමට ගිය අවස්ථාවේ නැවත වරක් ඔවුන් අතර ඇතිවිච්ච ඝට්ටනයක් නැවත ආරවුලක් ඇති වුණා. එහිදී ඒ අවස්ථාවේ සිටි බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට උත්සාහ කළා. පාලනය කිරීමට ගිය නිලධාරීන්ට ඔවුන් එම කණ්ඩායම් විසින් නැවත වරක් බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන්නා. ඒ පහර දුන්න නිලධාරීන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවට පැමිණීමේදී ඔවුන් පිටුපසින් හමාගෙන ඇවිත් නිලධාරීන්ට පහර දීම කරා. ඒ අතර දොරටුව කැඩීමට උත්සාහ කරා. ඒ අවස්ථාවේ එතන සිටි නිලධාරීන් විසින් නැවැත්වීම සඳහා ඔවුන් එතනින් ඉවත් කිරීමට උත්සාහ කළා. ඉවත් කිරීමට උත්සාහ කරලා කළ අවස්ථාවේ නැවත වරක් ඒ බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ විශාල පිරිසක් පහර දීමට පටන් ගත්තා. ඒ අවස්ථාවේ අපේ බන්ධනාගාර අනිකුත් නිලධාරීන් සහයෝගයෙන් මෙය අවම් බලය යොදා මැඩපැවැත්වීමට උත්සාහ කළා. ඒ අනුව දැනට නිලධාරීන් කීප දෙනෙක් රෝහල් ගත කරලා තිනවා. එයින් කීප දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙලා තිනවා. තවද රැඳවියන්ද ප්‍රමාණයක් රෝහල් ගත කරලා තිනවා. ඔවුන්ගෙන් දුක් කීප දෙනෙක් මිය ගොස් ඇති බව මේ වන විට මට වාර්තා වෙලා තිනවා.
2: නාරම්මල පොලිස් අසමේ කටුපත මාර්ගයේදී අතුරුපැදියා ත්‍රිරෝද රථයේ ගැටී සිදු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සේඹලා ගස්කොටුව ප්‍රදේශයේදී කටුපත දෙසට ධාවනය වූ යතුරුපැදියා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී යතුරුපැදියේ පෙරළී ගොස් නවතා තිබූ වෑන් රථයකද පැදිකරු ගැටී තිබෙනවා. අනතුරෙන් යතුරුපැදිකරු තුවාල ලබා කටුපත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ත්‍රිරෝද රථයේ රියදුරාද තුවාල ලබා ප්‍රතිකාර සඳහා නාරම්මල රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19 හැවිරිදී සේඹලා ගස්කොටුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. නාරම්මල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා. කෙවුනාගරයට එළෝ රුසියානු ප්‍රහාරයකින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අදාළියුම කෙවුනාගරයට මෙම රුසියානු මිසයිලය සහ ඩ්‍රෝන යාන ප්‍රහාරය එල්ල වුණා. සතියකට අඩු කාලයකදී යුක්‍රේනයට එළෝ දෙවන ප්‍රහාරය මෙය වනවා. ප්‍රහාරයෙන් මහල් නිවාස රැසක් විනාශ වුණා. පුද්ගලින් 46 දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේන ගුවන් හමුදාව පවසන්නේ රුසියාව බැලස්ටික් මිසයිල 23ක් අධිධ්වනික මිසයිල 6ක් ඇතුළුව මිසයිල 68ක් භාවිත කළ බවයි. එමෙන්ම ඩ්‍රෝන යාන 351ක් භාවිත කරමින් රුසියාව ප්‍රහාර එල්ල කළා. මේලඟ ලක්කඳ ප්‍රවෘත්ති පස්සරු 4ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව.
1: දන්නවද? තවන් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම්

0: සතියේ බෙදාගන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: ඕ ඩාර් බීට්ස් විත් චාම්.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 3:00 වෙනාට 12:00
2: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN
1: හවස 3:00 වෙනාට 13:00 වෙනාව දෙකක්ම ගත වුණාන 0.7 0.3 0.3 5 0.3 7 ඔහට මැසේජ් එකක් යවන්න පුළුවන් හවස 4 වෙන්න කලින්. හරිද? හිනාව ලස්සන වුණාට පළක් නැහැ. සමච්චලයට නම් පණ දෙන්න කතා කළාට පළක් නැහැ. මොණිචාවට නම් මුණ ලස්සන වුණාට පළක් නැහැ. හිත අවලස්සන නම් මිනිහෙක් වුණාට පළක් නැහැ. මනුස්සකම නැත්නම් කටේ මස්රන් දාන උන කතාවක් තමයි කිව්වේ. පොකුණ විට සංජීවනි වගේ මැසේජ් එක මහත්තයා දමින්ද පුතාලා දෙන්න සඳලු සහ රශ්මිතවත් මං ආදරෙන් එකතු කරගන්නවා. අතවක් දෙයක් කියනවා. රිදුණු තැන් අමතක කරන්න. හැබැයි ඒ තැන්වලින් ඉගෙනගත්ත පාඩම කවදාවත් අමතක කරන්න එපා. සහතික ඇත්ත. හයි චාමි, ඔයා සතුටින් සනීපෙන් ඉන්නව නේද කියලා අහලා තියෙනවා. මොකද මේ කියන්නේ? මම නොදන්න මගේ ඇතකොට සමහරක් අය දකිනවා. ඉතින් ඒ ගැන මටත් නොකියම ගිහින් තන තන කියනවා. ඊට වැඩියෙන් අඩුපාඩු ඔය කියන උන් ළඟ තියෙනවා. වෙලා නැහැ උන් ගැන හොයන්නට. මටත් මගේ වැඩ තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා. මමම දන්නේ මගේ වරදට සමහරක් අය බනිනවා. මම දන්නේ අඩු වැඩි ඇති කතන්දර උන් හදනවා. මට වගේ හැම කෙනාටම උන් චරිත සහතික බෙදනවා. අනේ මට නම් වගක්වත් නැහැ. මගේ වැඩ මට තේනවා. ලස්සනයි, ස්තුතියි සුරේකා වේනුගේ පෝස්ට් එකට. හසඳරාවත් මං ආදරෙන් මතක් කරනවා. යට අසනීප වෙලා හිටියක වනේ පහුගේ දවස් ටික. දැන් යට හොඳයිද? අද ඉස්කෝලේ ගියාද? ඔබදු පුටිකුත් කියන්න බලන්න. ලස්සන සන්දාවක් ලක්කට අපිත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ගීතිකාවගේ මැසේජ් එක කියන්න හදන්නේ චතුර් රමා, අයිරංගනී, ශ්‍රියානි, ශ්‍රීමති කුසුම් කීර්තනන්ද, සමීරා සහ හසන්ත සිංහබාහුව එකතු කරගන්න කියලා තියෙනවා. චූටි අහලුවෙක් ඉන්නවලු නේද? ටශිනි වත්සලා, හායි, ඔයා කියලා දෙන්න මාව. ඔයටත් මම ලස්සන සින්දුවක් දෙන්නම් ටශිනි. හරිද? චූටි දුවෙක් කියලා තියෙනවා. මොකද මේ කියන්නේ? කියන්න, හිතක් රදෙන වචන නෙවෙයි හිතක් හැදෙන වචන. බලන්න, රවල ඔරවල නෙවෙයි ලස්සට හිනාවෙලා. දකින්න, හැම දෙයකම වැරදි පැත්ත නෙවෙයි හොඳ පැත්ත කියලා ලස්සන පෝස්ට් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ චාමි පහන් ගාමන්ට් එකෙන් අපිත් ඔයා වහගෙන ඉන්න නාලිකාවක් එකතු කරගෙන සිද්ධුවක් ආමු කියලා මාතලේ නදීෂානි තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. කියනවා තනියම ගමනක් යන්න පුරුදු වෙන්න. මොකද අද ඔයාලඟ ඉන්න හැවනැල්ල පවා අඳුර වැටෙද්දී ඔයාව දාලා යනවා. යන්නම යනවා. ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. මහියංගරෙන් නිපුන් නෙමේ සුපුන්. ඒනවා මන් දැක්ක සුපුන් වගේ නෙමේ. හැබැයි හරිනම සුපුන්. ඔයාව එකතු කරගන්නවා. දිග පෝස්ටයක් එවලා තුනේ. ඒක ටිකක් බර සහරයි. මට එක කියව ගන්න අමාරුයි. චාමි මැනිකේ නවගා ඇල ඕසිස් ඇග්‍රෝ එකෙන් ඖෂධ රත්තෙට සින්දුකට එකතු කරගන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. සින්දුකට එකතු කරගන්න පුළුවන්. ඇත්තටම මේ අවස්ථාවේදී මං එච්චර බිසේ නෑ. සින්දුවක් දෙන්න පුළුවන්. ලොකු කමනේ. හවස 3:00 විනාඩි 16:00 වෙලා මැසේජ් එකක් එවනු නම් ඉතින් ඔහොම හිත හිත ඉන්න 4:00 කිට්ටුවල එවන්නකෝ. මං කියන්නේ 0.7 0.3 0.3 5 0.3 7 අපේ මැසේජ් නම්බර් එක.

0: අවස 9 වෙනාදී 22යි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176497979.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහ හරියට හරියට
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
5: ලුකයා මාරෙ වෙනනේ ඌනේ ඔක්කිගේ වාලේ මඩ මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස්?
5: කවුද ડોක්ටර්? යාරු සුන්නදේ. මම කිරිති බුන්නේ අය සීනි වෙලනේ මුකුත් අතපය වැඩ කරන්නේ අය මට. සුපුරි ડોක්ටර්නේ. ડોක්ටර් හරියටම කියලා දිනවානේ.
1: hina baby sindu ahanna fm 93.5 fm 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
0: evening drive with chamit and chan

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: හවස 9 වෙනාට 25යි වෙලාව. WhatsApp එක පැත්තෙන් text messages පැත්තට මං ආවා. චාමී වටිනාකමක් නැති තැන කාතරයකුත් නෑ නේද චාමී කියලා නුවරින් සංජීව මට මැසේජ් එකක් කියලා මගෙන් අහලා දෙනවා. මොකද කියන්නේ වටිනාකමක් නැති තැන ආතරයකුත් නෑ. ඒක ඇත්තද නේ? අකේ අපිටත් සිද්ධවක් ඕනේ කියලා සිතාරේ ඔය මැසේජ් එකක් එවලා තියෙනවා. කොහෙන්ද කියලා අකරගමින්නේ. හරිද එහෙම කිව්වොත්? හයි, කොහමද? හුඟ දවසකින් අපිවත් එකතු කරගන්න සින්දුවකට ජේකේ ෆැෂන් ධර්මියකල මාලිබොඩ පාරෙන්නේ එකතු කරගන්න. චාමියා කොහමද? හොඳින් නේද? ඔයාගේ හඳ නැතිව ලක්කඳ නෙවෙයි මුළු ලක් දෙරණම පාළුයි කියලා තියෙනවා. අපේ ගෙවල් පැත්තනම් එහෙම නෑ. මැද මහනුවර ගාමිණී ඔයාගේ මැසේජ් එක. Thank you හොඳ. අපි ලස්සට සින්දුවක් අහමු. අපිට ලස්සන සිංදුවක් කරන්නේ මහත්ය ප්‍රසන්න පුතා ජනල් දුව ජනාලේ එකතු කරගන්නා කියලා පොතු හැරින් තරූ තමයි මට මේ මැසේජ් එකේ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා කෙස්සනේ හසේ පිරුණු කටහඬ ළඟ මගේ හිත නිවෙනවා කියලා තියෙනවා. රත්නපුරේ රත්නේ තමරා කුමාරි thank you. ඔය වහතරෙන් එකතු කරගෙන අපි සිංදුවක් අහලා යමුද? හවස 3:05 වෙලා විනාඩි 25යි. සංජීවගේ ඔබ කතාවට මේ සින්දුව ටිකක් හොඳට පෑහෙනා වගේ. වටිනාකමක් නැති තැනක ආදරයක් නැහැ නේ?

ඒශවලින් නිෂූ තමයි මට මේ මැසේජ් එක කියවලා තියෙන්නේ. කියනවා යමක් අවසන් වෙන බව හැගෙන විට සංවේදී නොවන්න. පලක් නැත. ඒ වෙනස් වීම ඔබට නැවුම් ආරම්භයක් ලබා දී ඇත. මොකද්ද කියන්නේ කියලා චුට්ටක් බලමුද? පොඩ්ඩක් නිකන් අපිට ඇගේ වදිනව වගේනේ කියන්නේ යන දේ. බලමු. සබහා දහමේ අපේ ජීවිතයේ තියෙන නිරන්තර වෙනස් වීමක් පමණයි. ආරම්භයේ අවසානයේ හිමිවීම අහිමිවීම මිනිස් මනසේ අපිම හදාගත්ත සංකල්ප විතරයි. ඒ සංකල්ප මත මැවෙන සිතුවිලි හැඟීම් වලට අහුවෙන්න එපා. ජීවිතයේ ගලාගෙන යන එක පිළිගන්න. කිසිවක් අවසන් වන්නේ හෝ අහිමි වන්නේ නැත. සියල්ල නැවුම් වෙවි වෙනස් වෙනවා පමණයි. ඉර පායලා බහලා යනවා. හෙට අලුත් විදියට වෙනස් විදියට ආයෙත් පායන්න. එක නිසා ජීවිතයේ රිද්මය දිගේ අලුත් වෙන්න ගලාගෙන යන්න හිනා වෙලා සතුටින් ඉන්න කියලා නිශ්චය අපිට මතක් කරලා දෙන්න. ලස්සන අදහසක්. Thank you. ඊට පස්සේ මේ කවුද මේ? ටික මැසේජ් එකක්. බර්ත්ඩේ එකක් ගැන කියන්න තියෙන්නේ. මොරටුවේ ඉෂිනි අමාශා පෙරේරා. ඉෂිනි අමාශා පෙරේරා කියන කවදා හරි නම රැඳෙන නමක් වඩ තියෙන්නේ. ජයම වෙන්න ඕන. නිතුක් නිරෝගී වාසනාවත සුසුබ උපන්දිනයක් වේවා ඉෂිනියාට. ආදරණීය අම්මා රේණුකා, තාත්තා ඉසංක දර්ශන පෙරේරා, අක්කා මීෂා ඉශාලි, එයාට ලස්සන නමක් තියෙනවා. මලී ඉෂෙන් අමීෂ පෙරේරා. තුන්දෙනාගේ නම් දෙන්නේ කවුද? ගලපෙලම නම් ටික දාලා තියෙනවා. ඊට පස්සේ අම්මා අම්මා ඉන්නවා කේස් ප්‍රනන්දු, බාපා ඉසුරු ගයන් පෙරේරා එකතු කරගන්න කියලා තියෙනවා. රත්තට හුණු කැටේ ආදරණීය පොඩි නැන්දි රංගිකා නිලාන්ති තමයි මැසේජ් එක මත ඇවිල්ලා තියෙන්නේ. පොඩි මාමා රංජිත්, ලොකු අය නිෂුන් රමේෂ්, පොඩි අය නිෂන් රවීෂ, අයලා ඔක්කොමලා එකතු කරගන්න. ලස්සන නම් තියෙන පවුලක් ඇවලා සතුටුයි මට ඒ ගැන. යකි මම චානු රත්තොටින් කොහොමද සිදුව කහන්න දෙන්නම්. දෙසවන් සුමිහිරිගි මල් ගොන්නකින් සරසන වගේ රතියෙන්නේ. කෙටි අදහස මං ගත්තේ මුංහෙනේ ශ්‍රී සංකවේ තමාවතය වසන්ත කුමාර වගේ මැසේජ් එකට ස්තූතියි. අකියෝ මට ලස්සන සිදුවන් දෙන්න කෝ කියලා තියෙනවා. දොඩන් ගොඩින් සද්දට හංගෙන්නවා තිමිර ලක්ම. Thank you. ඔය මට අලුත් යාළුවෝ මං හිතනවා දිගට මවහන් ඉදී කියන පරම පිවිතුරු විශ්වාසය මත තියෙනවා. දිගට මහන්න ඕනේ හොඳ. සම සන්ධාවක් ඒවා අපි පොහොර බව ව්‍යානා ක්‍රියේෂන් ටීම් එක. අංජලි, රුක්මන්, හෂේන්, සුරේෂ්, කවිදු, බණ්ඩාර, සුසන්ත, බොස් තිලක්වත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ තව මැසේජ් එකක් තිබ්බා. පොටකින්න. පොල්ගහවල දුම්රියපල සමා කේටස් එකේ කමල් හසන් වන්නේ. අට නළුවෙගේ නමක්ද තියෙන්නේ. එකතු කරගන්නවා කියලා තියෙනවා. වවුනියාවේ පවුලේ හැමෝමත් ආදරෙන් මතක් කරන්න කියලා තියෙනවා. අපි ඔයාලව එකතු කරගෙන මේ ලස්සන සින්දුව අහලා එන්න යන්නේ. හවස 9:33 වෙලාව.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 9:36යි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ලම්බපොලිය RDB බැංකුවෙන්.

0: ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: නිමගන බනරබෙන් මෝහෙදලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයෙන් සඳහා විමසන්න 0777 273 454
2: FM 93.5 FM Lanna Radio ITN
3: හවස 3 වෙනාදී 38 වෙලාව ආයි මං යන ටෙක්ස්ට් මැසේජස් ටික බලන්න ශාමලී කිතුල් ගලින් අදව සඳවෙනි අහිංස මහදරුවන් චාමර කලබැල් දෙනිය අර්සලිනා ජනපදය අම්ම වසන්ත තාතා කීර්තිරන්න මල්ලී සම්පත්වත් එකතු කරගන්න සබතව සක්ෂාමී හයි දුමින්ද ඔයාවත් එකතු කරගන්න සුබදේවාචා චාමී මගේ නම මටම නිකන් වෙනස් වගේ තේරෙන ඒ ටයිප් කර තියෙන විදියට බේයන් කොටින් නේද දීපා දුව චතෝ පුතම් වදු මහත්ය සුදත්වත් එකතු කරගන්නවා අසලේ පෙන්ගිටිය කියලා තියෙනවානේ තැන් සනී පෙන්නේ දෝ මැසජ සෙව්වේ නැති වුණාම ඒ ඇයි කියලා හේතු පහදනවානේ කවන්නෑ කවන්නෑ චාමේ මට ලස්සන සිද්ධාවක් ඕනේ චන්දේ මහවත්ත පස්සයාලෙන් අද කවියක් පබදින්න වෙලාව මදි වුණාද ඔයාට ඊට පස්සේ නීලමහරින් රෝහිණී ෆැෂන් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා අපි සිද්ධාවක් අහමු අපේ බට්ටිගේ මහත්තයා නිහල් ගැද හැපි බර්ත් එක කියලා තියෙනවා නිහල්ට හැපි බර්ත්ඩේ කියලා අපි විශ් කළා කියලා කියන්න ඕනේ හරිද ඊට පස්සෙ සුබ දවසක් කියලා මාවත් සින්දකට එකතු කරගන්න කෑගල්ල මීදනේ ගම් උපනන්ද වගේ මැසේජ් එක ඊට පස්සෙ සේරුවා වෙලට ගිහම කෙටිය සමරසිං රාගයාලු ඔක්කොමලව එකතු කරගන්නවම අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා ඊට පස්සේ අයියාව මම වට්ස්ඇප් එක පැත්තට හෙමන්ත ටෙක්ස්ටයිල් එකෙන් විමල සේන ඉන්ද්‍රජිත් අජන්ත යසරන්න සම්පත් කරනරන්න ජේපී යසරන්න උමේෂ් කුමාර දාබර ජනක ගීනත් ටීගාමිනි කුමාරින් ශිමානි ජනකි සජානේ සන්ධ්‍යා කුෂානේ මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ හරි මම ඇගිල තියෙතියායි මැසේජ් එකේ නම් ටික කිව්වේ නිකන් රෙජිස්ටර් එකක් මාක් කරා වගේ සින්දුවක් අහලා එන්න දැනා 3:40යි

0: හවස තොඩාය වෙනටේ හතලි සතරයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි
4: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN.
0: හවස 3යි විනාඩි 44 කියලා මම වෙලාව කිව්වා නේද? චාව් මියෝ අපිවත් එකතු කරගන්න ඔයව සත්තට මහන් ඉන්නේ කියලා තියෙනවා. ඉඹුලාන රුවන්වැලි සේපාලි. තුෂාර ගරජගේ හැමෝම මේ වෙලාවේ වහන් ඉන්නවා කියලා කිව්වම මට ලැජ්ජා හිතෙනවා. එහෙම නෑනේ, thank you. හයි, අපි බටගොඩ සිරසුන් ගාමට එක අපිවත් එකතු කරගන්නකෝ අකි කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. කොකටගේ නම් කික? සුමනා, ශ්‍රියානි, නිරෝෂා, ලතා, නිරෝෂලා, ලේලා, පියුමි, ඩිලන්, ජීවනන්ද එකතු කරගන්න. නම් ටික එවලා තිබුණා. හැබැයි මම පරණ මැසේජ් එකක් බලලා නම් ටික කිව්වා. අපි එහෙමයි. ඊට පස්සේ මගේ මැසේජ් එකත් කියන්න ඉතින් කියලා තියෙනවා. පිටිගල බොරළු හේනේ සසන්ත සම්පත්. ඒකත් අපි හෙට ඒ ගැන කතා කරමු. අපිවත් එකතු කරගන්න සින්දුවකට මාව නැල්ලෙන් චලනී අට සින්දුවක් දන්නම්. ඊට පස්සේ අත දින 12 උපන්දිනය සමරන මගේ දුවනිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. අපච්චි, අම්මා, අයියා ඇතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන. හැබැයි ඉතින් දුවනිගේ නම නෑනේ. දුවගේ නම මට ටක්කාල මැසේජ් එකක් දාන්න. අගට 312 නම්බර් එක. දොළොස්සනි උපන්දිනය සමරන මට අද මැසේජ් එකක් කියවපු දුවගේ නම එවන්න. හරිද? එතකන් මේ සින්දු අහන්න. දිගු හැලක් කියන එක කොහොම නෑනේ, මගේ හැලි වගේද මේ හැලි? 0.7, 0.3, 0.5, 0.3, 0.7 මැසේජ් එකක් එවන්න ඕනි. තව විනාඩි කීයද තියෙන්නේ මලන්න? තව විනාඩි 10ක්. හයක් ඉන්න පුළුවන්. යනුල්ලියාගේ බර්ත්ඩේ එක කියලා දෙවලා තියෙන්නේ. හැපි බර්ත්ඩේ යනුල්ලියා. අම්මට දැන් තමයි මතක් වුනේ සුබ උපන්දිනයක්.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස 3යි විනාඩි 49යි වෙලාව. චාමි චාමි අපිට ඉන්නව ගිරවිල නව නගරෙන් කියලා මැසේජ් එක නම් ආවලා තියෙනවා. කවුද ඔබ කවුරුන්ද? නම් ටික නෑ නෝ වේද? එක්මත මේ සින්දු අතරතුර මර නම් ටික එවන්නේ.

හවස 9 විනාඩි 53 න වෙලාව සෙන්ඩ් වෙරයි ඈ මොකද මම මේ මැසේජස් ටික කියලා යන්නත් හැබැයි මං එරේෂා කියලා මං අහුවන ගිරුල නවනගරේ මැසේජ් එක වේ කවුද කියලා ටක්කම මැසේජ් එක ටයිප් කළා එරේෂා පුතා මනීෂ දෝෂශිනී මහත්තයා රාමනායක අද අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා කියලා තියෙනවා දෙන්නම මං ආදරෙන් නැගිට කරගන්නවා බලන්න ඔගල වාසනාවන්ත මම ඉන්න වෙලාව කොහලා ඒ ගෙදර ඉන්නවා කියලා කියන්න අනිතක රේඩියෝ එකෙන් දාලා තිනවා කියලා කියන්න නේද හරි සතුටෙන් ඉන්නවනේ චාමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා කසන් කොරියාවෙන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා ගහත්මි හයි කොහොමද යන්න කලින් ඕමට කොහොම හරි මැසේජ් එකක් එවුවානේ හරිද දැන් මම යනවා දැන් හොඳින් හුස්ම කරන් පිට අරගෙන නේ පිට කරලා එහෙම දෙතුන් වතාවක් කරලා මම පොඩ්ඩක් අමතක කරන්න නැත්නම් කනේ නිකන් මම ගියන් එක මම ඇහෙනවා වගේ වෙයි මටත් මගේ මේ කට පොඩ්ඩක් නවත්ත ගන්න ටිකක් කලා යනවා අපේ හැම නම් ආයෙමත් මොන ගහන්නේ හෙට හරිටම දවල් එකට මට අද මැසේජස් ගොඩාක් ආවා මම වහන් හිටපු මට මැසේජස් එවපු ඒ හැමෝටම බොහොම ස්තුතියි ගිහින් එන්න මම චාමිකා මනෝජිනී සුබ දවසක්

0: දශම පහ අනුත්තුනයි දශම හත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: බෙලව පස්සරු හතරයි.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ඇපල් පෙට්සම විභාගයට ගැනීම සඳහා අභියාචනා අධිකරණයේ අද දින නියම කළා. 2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනාවලට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වරදකරු කෙරුණා. ඒ කොළඹ මහාධිකරණයේ මගින් 2024 වසරේ ජුනි මාස 22 වෙනිදා ඇයට නියම කෙරුණේ බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවමක් සහ රුපියල් 20,000ක දඩයක් ගෙවන ලෙසයි. ඊට එරෙහිව ඇය ඉදිරිපත් කළ පෙට්සම අභියාචනා අධිකරණයේ හමුවේ අද කැඳවුවා. එෙහිදී මෙම නියෝගය ලබා දී
2: ඇත්තේ
1: නේටෝ සමුළුවට සහභාගී වන අතරතුර යුක්‍රේන සහ සිරියා නායකයන් හමුවීමට ජනාධිපති ට්‍රම්ප් සූදානම් වනවා. යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා නව ප්‍රවේශයක් ලබා දීම ජනපති ට්‍රම්ප්ගේ ආරමුණයි. සිරියා ජනාධිපති අහමඩ් අල්-ෂාරාද හමුවී ජනපති ට්‍රම්ප් ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමටද සැලසුම් කර ඇති බව දවල මන්දිරය පවසනවා. මෙම හමුවේදී ට්‍රම්ප් නේටෝ රටවලින් ඔවුන්ගේ ආරක්ෂක වියදම් වැඩි කරන ලෙස ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ. ඩොලර් බිලියන ගණනක් වටිනා ආරක්ෂක ගනුදෙනු සමුළු අතරතුර ප්‍රකාශයට පත්කරන බවද ඇමරිකාව සඳහන් කරනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: Evening Drive with Chamit and Charu.

0: අනුග්‍රහය.
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රි වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ඕනම
4: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක්. චාරු සුබ සන්ධ්‍යාවක්.
1: සුබ සන්ධ්‍යාවක්.
0: සතියන්තයක් එක්ක ගත කරලා නිවාඩු දවස් දෙකක් ගත කරලා
1: ආය අපි ආවා.
0: අපි ආයෙමත් ඇවිල්ලා.
1: හහ.
0: ඔබ ආයෙමත් ඇවිදින්. ඉතින් අද සඳුදා දවසේ වෙන ඉන්ටර්වයුව පටන් ගන්න වෙලාව වැඩ පටන් අරගෙන වැඩ කරගෙන යන අතරේ වැඩ ඉවර වෙන්න කිට්ටු වෙච්ච අයයි වැඩවලට එන අයයි
1: දැන් ඔන්න වෙන ඉන්න අනේ කට්ටියක් සමහරුනේ
0: ඔන්න වෙන ඉන්න අය මේ හැමෝම එක්ක අද හැන්දාව ලස්සන හැන්දාවක් කරන්න තමයි ලෑස්ති අපේ කට්ටිය
1: අපේ කට්ටිය අපි දෙන්න
0: අපි දෙන්න අපි දෙන්න අපි දෙන්නගේ ලෑස්තිය ඔය කට්ටියට ඔය කට්ටියට ලස්සන හැන්දාවක් අරගෙන එන එක ඉතින් කතා කරන්න මැසේජ් කරන්න මේ හැම දෙයක් වෙනුවෙන් ඉඩ කඩ තියෙනවා අපේ දුරකථනාංකයක් තියෙනවා.
1: ඉතින් ආඩ පොලංකව තියෙන හවස 6 AM වරණකන් අපිත් එක්ක ඉන්න අපි ඉන්න FM 93.5 FM 93.7 මේ පැති ඉවෙනින් drive එක. ඒ අතරතුරදී ආඩ පොලංකව තියෙන කටි එකතු කරගෙන මේ පැතර මැසේජ් එකක් දාන WhatsApp එකට වෙනද වගේම 0703939357 0703939357ට ආඩ පොලංකව තියෙන මේ පැතර මැසේජ් එකක් එවන්න.
0: දවස කොයි විදියට ගෙවුණත් කාර්ය වහල වෙන පුළුවන්.
1: ඔකේ.
0: නිදහසේ ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගමනක් බිමනක් යන ගමන් වෙන පුළුවන් කොහොම ගෙවුනත්. හැම වෙලාවෙම මතක තියාගන්න දවස ලස්සනට ගත කරන්න ඕන කියන එක. hina වෙලා ඉන්න ඕන කියන එක. ඒක මම උදේවරු විතරක් hina වෙලා ඉන්නව හවස වරුවේ මට එහෙම බෑ කියලා. එහෙම එකක් නෑ. දවසෙම පුළුවන් නම් hina වෙලා ලස්සනට ඉන්න. ඒක හරි වටිනවා නේද?
1: හවස වරුවේ ප්‍රශ්නත් එක්ක ඉන්න කියලා හිතනවානේ සමහරු.
0: සමහරු ඉබේම
1: ස්ට්‍රෙස්
0: වෙනවා. කියන උදේවරුේ හොඳ ප්‍රියමනාප විදියට වැඩ ටික කරගෙන යනවා.
1: හරි.
0: පස්සේ ටික හවස වෙනකොට මහන්සියත් එක්ක විය කොච්චර කිව්වත් ඉතින් මූඩ් එක පොඩ්ඩක් අවුට් යනවා.
1: ඔව් ඒ එනර්ජි එකේම වැඩ කරගන්න බැරි වෙන්න පුළුවන්.
0: බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් අපි රොබෝ වෙලා වෙන්න ඕන. ඔයාලා ඔය කිව්වට
1: ඔය තරම් එනර්ජි එකෙන් වැඩ කරන්න කියොත් එහෙම.
0: එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ එහෙම නෙමෙයි. එනර්ජි එක කෙසේ වෙතත් අපිට මීන hina වෙලා පොඩක් අප්‍රියමනාප විදියට
1: මේ මං වගේ
0: ඉන්න පුළුවන්නේ.
1: ඔව් ඒකනේ.
0: ඒක තියාගන්න. 4 විනාඩි 10 වෙලාව එහෙමනම් ඉතින් හවස 6 හමාර වෙනකන් ඉවිනින් drive අහගෙන එන්න මැසේජ් එකක් එවන්න. අපේ post එකක් දැන් තව පොඩ්ඩකින් දානවානේ.
1: ඔව් තාම දාන ගමන් ඉන්නේ.
0: අර පුළුවන් කරන්නේ. තාම sending.

0: ක් හඬ රඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: අටසිවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: හතරයි විනාඩි විස්සයි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සමහරුන්ට තියෙනවා පුරුද්දක්.
1: ඔව්.
0: තමන්ට වැඩ කරන්න ඕන, තමන්ට කියලා මොන හරි දෙයක් ගොඩනගා ගන්න ඕන.
1: හහ්.
0: එහෙම කියලා ලොකු නන්දුවක් තියෙනවා.
1: ඔව්.
0: ඕමනාවක් තියෙනවා. ජීවිතේ දිනන්න ඕන කියලා.
1: හහ්.
0: ඒකට ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති කියලා.
1: ඔව්.
0: හිතේ තියෙන මිනිස්සු ඉන්නවා.
1: හරිද?
0: හැබැයි ඒ හිතේ තියෙන හිතේ සිතුවිල්ල හිටි ගබන් එක සැරේටම කඩාගෙන වැටෙනවා.
1: ඇයි ඒ?
0: ඒ කියන්නේ ඒක තමයි හිතේ ස්වභාවය. අපිට උනන්දුව තියෙන, උත්සාහය තියෙන, ඔක්කොම තියෙනවා. හරිද? මේම කරනවා, අරම කරනවා, මේම කළා ලොකු ලොකු හීන මවා
1: ගන්නවා.
0: මම මේ බිස්නස් එක මෙහෙම කරලා කාර් එකක් ගන්නවා.
1: හරි.
0: එතකොට කොළඹින් ගයක් ගන්නවා.
1: හහ්. මේ කාලෙදි මේ ටික ඉවර කරගන්නවා.
0: දුර පලාතක ඉන්න කෙනෙක් නම් පවුලේ ඔක්කොම ගෙදර ගෙනල්ලා අලුතෙන් ගෙයක් අරගෙන කොළඹින්
1: ඔක්කොරම ඉන්න පුළුවන් වෙන හදනවා.
0: ඉන්න පුළුවන් විදිහට හදනවා. ඒ වගේ හරි පුදුම විදිහේ ප්ලෑන්ස් තියෙනවා.
1: තියෙනවා.
0: ගොඩනගා ගන්න එහෙම තියෙනවා. හැබැයි හිටි ගමන් එක සැරේටම අනේ කොහොන නෑ වගේ සිතුවිලි එනවා. ඔක මානසික තත්ත්වයක්. කියන්නේ මිනිස්සුන්ගේ මනසේ තියෙන ස්වභාවය සම්බන්ධව විග්‍රහ කරන තැන්වලදී ඕක ගැන කියලා තියෙනවා.
1: ඔව්.
0: හැබැයි යන්නේ ඒ ඒ තැනට කාට හරි අභියෝග කරන්න පුළුවන් නම්.
1: ඕකේ.
0: ඒ කියන තැනට, ඒ කියන්නේ කඩා වැටෙනවා කියන තැනට කාට හරි අභියෝග කරන්න පුළුවන් නම්.
1: නෑ, එහෙම වෙන්නේ නැහැ කියලා.
0: අන්න ඒ කෙනා තමයිලු ජීවිත ජයග්‍රහණය කරන්නේ.
1: ආ, ඒක ඇත්ත.
0: හරිද? දැන් ඔය මේ ඉලොන් මස්ක් ඉන්නෝනේ. ඉලොන් මස්ක් කියන්නේ දැන් ලෝකයේ ජයගත්ත බිලියන පතියනේ, ට්‍රිලියන පතියා.
1: ඔව්.
0: ට්‍රිලියනය පතියා. ඉතින් එයාට වුණත් ඔය මුල් කාලේන මුල් කාලේදී මේ මහා ගොඩක් සල්ලි තිබිච්ච මිනිස්සෙක්
1: නේ.
0: එයා ගැන කියවල බලනකොට එයාගේ සැරයක්, එයාගේ ව්‍යාපාර, ඔබ කියන්නේ තියෙන දේවල්, සෑහෙන දේවල්, එයාගේ වත්කම් ඔක්කොම එකතු කරලා එක ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවලා ඊට පස්සේ ඒක ගොඩනගා ගන්න ට්‍රයි කරනවා. හැබැයි පස්සේදී එයාට ඒ ව්‍යාපාරයෙන් කඩා වැටෙන්න වෙනවා. බිස්නස් එක සම්පූර්ණයෙන් ඩවුන් වෙනවා. ඊට පස්සේ එයා කරන්නේ, එයා දැන් අතාරිනවද?
1: එයා
0: අතාරින්නේ නැහැ. එයා අතාරින්නේ නැහැ. එයා ඊට පස්සේ
1: තව උත්සාහ කරනවා.
0: අවන්හලක වැඩ කරනවා.
1: හා.
0: ඈ හෝටල් එකක.
1: ඕකේ.
0: සේවකයෙක් විදියට වැඩ කරලා. එතනින් ටික ටික ටික ටික ආයමත් මුදලක් හොයාගෙන. පුංචි ව්‍යාපාරයක් ආයමත් එයාගේ ඉලක්කයට යන්න ඕන විදියට පටන් අරගෙන. ඒ විදියට තමයි ගේම් එක ප්ලේ කරන්නේ.
1: හරි.
0: ඉතින් ඒක නිසා ජීවිතේ මනුස්සයොන්ට වැටෙන තැන් ඇති, හිතින් කඩා වැටෙන තැන් ඇති. හැබැයි ඒ තැන් වලට අභියෝග කරන්න පුළුවන් කෙනා තමයි
1: දිනන්නේ කවදා හරි අන්තිමට
0: අනාගතේ ජය ගන්න.
1: හහ්.
0: ඉතින් try කරන්න. ආඩත් බැරි නෑ.
1: කඩා වැටෙනවා තායි නැගිටින්න.
0: කඩා වැටෙනවා තැන් වලින් ඉගෙනගෙන ආයි නැගිටින්න. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. right ඒ විදිහට වාට වගේම කියලා දෙයක් ගොඩනගා ගන්න උමනාවක් තියෙනවා නම් වගාවක් නම් කරන්න බලාපොරොත්තු වෙන්න. වගාබිමක් විදියට ඔයාට වාගේ වගාවට ඕන කරන වතුර ටික සපයා ගන්න බැරුව ගිහිල්ලා ලැස්තික මැරෙනවා.
1: ඕකේ.
0: වැඩේ අතාරිනවද? අතාරින්න හොඳ නෑ. ඔයා පටන් ගන්න ඊට පස්සේ ඒ වගාව තව හොඳ විදියට. ඩීප් ටෙක් වෝටර් පම්ප් එකකුත් අරගෙන
1: මං ගන්න කෝල් එක ඩීප් ටෙක් ආයතනයට.
0: ඔයා අරගත්තට වැඩන්නේ වගාව කරන කෙනා ගන්න. මොකද ඔයා ගත්තට ඔයා මිරිස් පැලයක්වත් හිටවන්නේ
1: නෑ නේ. ඉඳ වැඩන්නේ
0: ඒ නිසා වගාව කරගෙන අරගෙන ඩීප් ටෙක් සම්බන්ධ කරගෙන වෝටර් පම්ප් එකක් ගත්තට පස්සේ වතුර නැති කාලේ, වැහි වතුර නැති කාලේ, වැස්ස ලැබෙන්නේ නැති කාලේ වඩ විදුලි බිලට තිත තියලා වගාවට ඕන කරන වතුර ටික ගන්න පුළුවන්.
1: ඉතින් අපේ ගොවිබහතුන්ට පුළුවන්කම තියෙන අස්සන සරු කරගෙන පිරවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. ඩීප් ටෙක් ආයතනය සුවිශේෂීව මිලාඩු කිරීම එක තමයි ඔන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක දෙන සෝදනමින් ඉන්නේ. ඒ නිසා ඔන්න දැන් දැම්ම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන කතා කරන්න, වැඩි විස්තර දැනගන්න, ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන තවදුරටත් දැනගන්න 0711711711 කියන ෆෝන් නම්බර් එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: වගාව විතරක් නෙමෙයි, ඔයාට සහල් ආශ්‍රිත නිෂ්පාදන කරනවා නම්, ඇඹරුම් කර්මාන්තය සම්බන්ධව දේවල් කරනවා නම්, පොල් තෙල් නිෂ්පාදනය සම්බන්ධව කරනවා නම්, ඔන්න ඔයාට මැෂින්ස් ගණනාවක් දැන් නවීන තාක්ෂණයත් එක්ක මිශ්‍ර උණු සූණු නවීන තාක්ෂණයත් එක්ක එන යන්ත්‍ර ගණනාවක් හඳුනා දෙනවා ඩෝමා වෙතින් අරගෙන වැඩේ ගොඩදා ගන්න තියෙනවා.
1: ඉතින් අලවියෙන් පස්සෙ හොඳ සේවාවක් දෙන තැනක් තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. කිව්ව විදිහටම ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර සියල්ලම අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදිරි වලින් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට යන්න ඕන හොඳම තැන තමයි නොම්බර 31 කැල්හේන පාර මහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. යන්න කලින් වැඩි විස්තර දැනගන්න ඕනේ කියලා හිතනවා නම් ඔන්න කතා කරන්න ෆෝන් නම්බර එක මම මතක් කරන්නම්. 011 6796 579 011 6796 579 කෝල් එකක් දෙන්න.
0: ගෙදර කුස්සියේ ඉඳන කෑම වේලේ රසය වැඩි කරන මන්ත්‍රය තමයි විජේ නිෂ්පාදන කියන්නේ. මිරිස්කුට ටික තුන පහ ටික කහකුඩු ටික මේ කියන හැම දෙම කෘතිම දේවල් රසකාරක වර්ණකාරක මේ දේවල් නැතුව අරගන්නව නම් විචේ නමත් එක්ක අරගන්න ඕන.
1: ඉතින් අපේ රසේ රටේ සම්බර බෙදෙන විචේ නිෂ්පාදක ළඟම තියෙන වෙනසලෙන් සුපර වෙනසලෙන් කාටමල දී ගන්න පුළුවන්කම තියෙනවා.
0: 4:24 වෙලාව.

0: Thunder Radio ITN.
1: අවස 4යි විනාඩි 27යි වෙලාව.
0: Silon Green Life Plantation Private Limited.

0: හැමෝම එකම රේස් එකතු වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
1: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් තරෝඩිස් යුවර්ස්.
2: අපේ අම්මගේ දරාවද?
3: නැහැ, අම්මෝ මෙයා

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: අව සහතරයි විනාඩි 33යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ලාංකේය විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පා පිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679479 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
1: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ටෙක්කියා සුරකිමු මකටට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
1: ජූලි 7 වනදා බිබිල යශෝධරා ජාතික පාසලේදී.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය නිපුණ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්කියා.

0: හතරයි විනාඩි 40යි වෙලාව. මම දැක්ක පවගේ දවස් ටිකේම බයික් එකේ ගිහිල්ලා මෙහෙ ඇවිල්ලා පුටුවේ වාඩි වුණ තැන ඉඳලා නැගිටින්න බෑ කිකි ඉන්නවා නේද?
1: ඒකදී හැමෝටම තියෙන ලෙඩක් හරි
0: වාඩි වුණොත් ආයි නැගිටින්න බෑ. නැගිට්ටොත් ආයි වාඩි වෙන්න බෑ.
1: ඔව්.
0: මොකද්ද මේක?
1: මොනා කරන්නේ? වයසට යනවා කියන එක ඇවටත් වෙනවා මටත් වෙනවා.
0: වයස කියන්නේ ඇත්තටම මේ අපි අර ලොකුවට ටෝක් දෙනවා වයස කියන්නේ ඉලක්කමක් විතරයි. වයස කියන්නේ ඉලක්කමක් විතරයි සගෝ. ඒව කියන්නේ.
1: ඒ වුණාට මේ වගේ අකරතැබ්බ වෙනකොට තේරෙයි.
0: හැබැයි නැගිට්ටොත් වාඩි වෙන්න බෑ, වාඩි වුණොත් නැගිටින්න බෑ. පුදුම දුකක් විඳිනවා කියලා මට තේරුණා. පවගෙට කියම. හැබැයි ඔය දන්නවද?
1: ඔව්.
0: මිනිස් සිරුරේ සන්ධි කීයක් තියෙනවද?
1: අනේ මන්ද ගණනාවක්
0: තියෙනවා. සන්ධි තියෙනවා. සන්ධි 250-350 අතර ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් පිළිගන්න වෛද්‍ය විද්‍යානුකූලව පිළිගන්න සාමාන්‍ය අගය විදිහට මේක 350-360 කියන සංඛ්‍යාව තමයි පිළිගැනෙන්නේ. ඉතින් මේක එක් එක් මිනිස්සුරේ සන්ධි වයස සහ ඒවයි ගණනය කරන ආකාරය අනුව සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන් කියලා කියනවා. නමුත් සාමාන්‍ය විදිහට ගත්තාම 350-360 කියලා කියනවා. හැබැයි ඉතින් මේ ඔක්කොම දේවල් ගැන අපි දන්නේ මේ කොහෙද සන්ධි තියෙන්නේ කියලා. හැබැයි අපිට වේදනාවක් දැනෙනකොට
1: අපිට තේරෙනවා මෙතන
0: සන්ධියක් තියෙනවා කියලා අපි දැනගන්නවා.
1: මෙතන සන්ධියක් තමයි ඒකයි රිදෙන්නේ කියලා.
0: මෙන්න මෙතන හන්දියක් තිබිලා තියෙනවා කියලා අපි දැනගන්නවා. 350-360 කොහෙද කියලා දන්නේ නැතුනම රිදෙනකොට දන්නවා.
1: ඔව් මෙතනක් තියෙනවා, අතනක් තියෙනවා.
0: ඔව් මෙතනත් හන්දියක් තිබිලානේ. එහෙම කියලා මතක් වෙනවා. ඉතින් කොන්දේ වේදනාව.
1: ඔකේ.
0: එතකොට බෙල්ලේ වේදනාව, දණහිසේ වේදනාව, උරේස් වේදනාව, පල්ලුකර, මැණික්කඩු මේ කියන ස්ථානවල සන්ධි වලට විතරක් නෙවෙයි මේ කියන හැම තැනටම වාඩ වේදනාවක් ඇති වෙනවා නම් බොහොම ඇක්ටිව් ප්‍රතිකාරයක් දැන් හඳුන්වා දීලා තියෙනවා. ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන්නේ ඔයාගේ පහළ ශරීරයේ කකුල් දෙකේ ඉඳලා ආගේ බෙල්ල දක්වා තියෙන හැම තැනටම තියෙන සන්ධිවල තියෙන වේදනාවන් වලට බොහොම ක්‍රියාශීලී ප්‍රතිකාරයක් ක්ෂණිකව ඔබට ලැබෙන දෙයක් කියලා අපිට කියන්න
1: පුළුවන්.
0: ඒ නිසා අපි කියන්නේ මේ ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් ගෙදර තියෙන්න ඕන. අපි කියන්නේ අර
1: නිතර දෙවේලේ තියෙන්න ඕන.
0: නිතර දෙවේලේ ගෙදර බත් වගේ තියෙන්න ඕන දෙයක් තමයි මේක. මොකද අපි දන්නේ නැහැනේ කොයි වෙලාවෙ එනවද. දැන් උදේ බස් එකේ ඇවිල්ලා මනුස්සයා කිසි වේදනාවක් අමාරුවක් නැතුව යනවා.
1: මේ හොඳට ගිය මනුස්සයා
0: ඔෆිස් එකේ ඉඳලා හවස ගෙදර යනවා. බස් එකේ උඩ අල්ලගෙන යනවා. ගහන බ්‍රේක් පාරකට ඇම්බරිලා යන්නේ. හරිද?
1: හරි.
0: ඇම්බරිලා ගිහිල්ලා
1: හන්දි ටික ඔක්කොම හරිනේ.
0: හන්දි ගොඩාක් තියෙනවා කියලා ඒ වෙලාවට දැනගන්නවා. හරිද? ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ දැන් ඉතින් මොනවද කරන්නද? මහරෑදිස්සේ ওই බෙහෙත් ගන්න යන්න රෙමෙ බෑ. හැබැයි ගෙදර වාට ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් තිබ්බොතින්
1: හරි
0: වැඩේ ගොඩ දා ගන්න පුළුවන්.
1: පුළුවන්.
0: ඒ නිසා තමයි අපි කියන්නේ මේක ගෙදර තියෙන්න ඕන දෙයක්.
1: ඉතින් ඔන්න ඔබ දිගු කාලින සන්ධි වේදනා වලින් පෙළෙන කෙනෙක් නම් දැන් ඔයාට ෆෙඩ්නෝ ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆෙඩ්නා පර්යේෂණ මධ්‍යස්ථානයේ වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක එකතු වෙලා කරපු පර්යේෂණ වලින් පස්සේ එළිදක්වපු සන්ධි වේදනා නාශකයක්. ඉතින් මේක 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා කරපු නිෂ්පාදනයක් වගේම ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළ තියෙන නිෂ්පාදනයක්. ඒ නිසා වාර බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඕනම සන්ධි වේදනාවකට දිග්ගු කාලීන පවතින සුවයක් වාට ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් ඔයා හිතනවා වෙන්න පුළුවන් මේක පාවිච්චි කරන්න පුළුවන් අපේ වැඩිහිටි පරම්පරාවටද, ගෙදරින් නාචිද සීයටද විතරද කියලා. නෑ එහෙම නැහැ. දැන් වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට සන්ධි වේදනා තියෙන ඕනම කෙනෙක්ට ඔන්න පුළුවන්කම තියෙනවා. විශ්වාසෙන් ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න පුංචි රුපියල් 1920ක් වගේ පොඩි ගාණක් වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ 1920ෙන් දීර්ඝ කාලීනව ඔයාට සුවයක් ලබා ගන්න. ඔන්න දිවයින පුරා තියෙන ෆාමසිස් වලින් එතකොට සුපිරි වෙනසල් වලින් ඔයාට පුළුවන්කම තියෙනවා ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක මිලදී ගන්න. නැත්නම් වැඩිදුර විස්තර මේක ගැන දැනගන්න ඕන නම් ඔන්න කතා කරන්නත් අවස්ථාව තියෙනවා. 07.06.30 07.06.30 කියන නම්බර් එකට කතා කරලා ඔයාට පුළුවන්කම තියෙනවා. ෆැඩ්නෝත ෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ගැන තවදුරටත් වැඩි විස්තර දැනගන්න.
0: ඔයාගේ ස්ථාවර තනපතුවට හොඳම පොලියක් සහ ආරක්ෂාවක් ලැබෙන තැනක් තමයි RDB බැංකුව කියන්නේ. ගිහිල්ලා බලන්න එතෙන්ට ගියාට පස්සේ හොඳ කාර්යක්ෂම ක්‍රියාශීලී සේවාවක් ඔබට ලබා දෙනවා වගේම ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් එක්ක හොඳ පොලියක් ලබා දෙන්නත් RDB බැංකුව සූදානම් වෙමින් ඉන්නවා.
1: ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. දිවයින පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා. අට පොලංකම තියෙනවා. ඔයාගේ ස්ථාවර තැන්පතුව දාගන්න ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාවට යන්න. එකෙන් ඔයාට ඉහළම පොලියක් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා.
0: 4:45 වෙලාව.

0: දෙයියන්ගේම පිහිටයි.
1: අයියයි මේ ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විසඳන්න බෑ. එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන්. එතකොට අයියගේ බිස්නස් මගේ දේවාලේ. එතකොට අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
2: මම ඔයාට කියන්නේ ප්‍රශ්න උසලකාරින්ද කියලා. මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංයමයෙන් උත්තරේ හොයන්න කියලා.
0: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
3: අන්නාගේ වැඩේ කරලා තියෙන ගානට කෙලින්ම කට උස්සගේ ටැංකිය ගැලෙව්වා. අලුතෙන් ටැංකියයි තටු දෙකයි හයි කරලා දිනවා. දැන් වැඩේ දිනවා නිකන් කිරි කොයියා වගේ. කියලා
0: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
1: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැමති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ලකාණ්ඩ රේඩියෝ ITN.
3: හතරයි විනාඩි 53 වෙලාව. ඩෙංගු කියන එක දැන් තාම බරපතල තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. අපි හැමදේම ගැන කතා කරනවා, සමහර වෙලාවට මේක මගහැරෙන්න පුළුවන්. ඉතින් ඩෙංගු වලින් අන්තිමට බැටකෑවට පස්සේ තමයි අනේ අපෝයි අපිට මේක වළක්ව ගන්න දේවල් කරන්න තිබ්බා නේද කියලා හිතෙන්නේ. ඒට කලින් ඒ පසුතැවීමට වෙන්න කලින් අපිට මේක වළක්ව ගන්න තියෙන පුළුවන් හැම දෙයක්ම කරන්න සිද්ධ වෙනවා. මොකද පහුගිය පැය 24 තුළ 2604ක් ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා දිවයිනින්ම. ඉතින් මේ තත්ත්වය ඉතාම බරපතල තත්ත්වයක්. ඉදිරි සති දෙක තම භයානක තත්ත්වයක් ඩෙංගු සම්බන්ධයෙන් තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යවරයා පවස සඳහන් කළා. ඉතින් විශේෂයෙන්ම මේ වෙනකොට මේ ගෙවුණු මාස 6 තුළ රෝගීන් 61,060ක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේකෙන් වැඩි ප්‍රමාණයක් බහුතරයක්
4: වාර්තා වෙන්නේ
3: බස්නාහිර පළාතෙන්. 52.5% ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙනවා. රෝගීන් 32,054ක් මේ අනුව වාර්තා වෙනවා කියලා තමයි මේ සංඛ්‍යාලේඛන වලට අනුව දක්වලා තියෙන්නේ. දකුණු පළාතෙන් රෝගීන් 9,674ක්, ඒ වගේම සබර්ගම් පළාතෙන් රෝගීන් 5,237ක් මේ විදිහට වාර්තා වෙනවා කියලා කියනවා. ඉතින් මේ තත්ත්වය ගත්තට පස්සේ මේක වළක්ව ගන්න ඇයි අපිට තවම බැරි වෙලා තියෙන්නේ, මේක පාලනය කරගන්න අඩු කරගන්න ඇයි අපිට බැරි වෙලා තියෙන්නේ කියලා අපිට අපිම ප්‍රශ්න කරගන්න තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා.
4: ඔව්, ඒත් ඉතින් අපි තමයි ඒකෙත් අන්තිමට බැරි වෙලා තියෙන්නේ අපි හින්දම තමයි.
3: අපි හින්දම තමයි, මොකද අපේ නොසලකිලිමත්කම. ගේ අවට වටපිටාවේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මාර්ග දෙපස වෙන්න පුළුවන් විසිකලා යන ප්ලාස්ටික් කෝප්පයක්, යෝගට් කෝප්පයක් වෙන්න පුළුවන් මේ ඩෙංගු වාහකය අපි විනාශ කරන්න හැදෙන තැන. ඉතින් ඒ නිසා අපි ඒ වගේ දේවල් දැන් හරි වළක්ව ගමු, වටපිටාව පිරිසිදුව තියාගමු. ඒකෙන් විතරයි මේක වළක්ව ගන්න අපිට කරන්න පුළුවන් එකම දේ වෙන්නේ. හැදුනට පස්සේ ඉතින් කතා කරලා වැඩක් නැහැ. හරි අමාරුයි, ජීවිත 39ක් මේ වෙනකොට නැති වෙලා තියෙනවා. ඉතින් මේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන්න පුළුවන් කියලා කියනවා රෝහල් ධාරිතාවේ ඉක්මවා ගියාට පස්සේ. ඒ නිසා
4: දැනටත් ඉක්මවලා ගිහිල්ලා තියෙන්නේ රෝහල් වල ඉන්න බැරි තරම් මේ රෝගීන් ගණනාවක් දැන් වාර්තා වෙනවලු ඩෙංගු නිසා.
3: ඔව්, බසහිර පළාත විශේෂයෙන්ම රෝහල් ගණනාවක මේනකොට ධාරිතාවයන් ඉක්මවා යෑමට ආසන්න වෙලා තියෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ අර ප්‍රතිකාර කරන්න තියෙන කාර්ය මණ්ඩලය අඩුයි, රෝගීන් සංඛ්‍යාව වැඩි, මේ අනුව ජීවිතවලට වෙන්න තියෙන හානි වැඩි කියන එක තමයි පේන්න තියෙන කාරණාව. ඉතින් මේ සම්බන්ධව හිතන්න PHI මහත්තයනකොට හරි ඩෙංගු කමිටුවෙන් එනකොට හරි විතරක්
4: ටක් ගාලා දුවල ගිහිලා හුලලා ඔක්කොම ටික පිරිසිදු කරන්න එපා.
3: එපා. ඒ නිසා විශේෂයෙන්ම දැන් සමහර වෙලාවට කෙනෙක්ට කිව්වට කරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. දැන් දුරකථන අංක පවා හඳුනා දීලා තියෙනවා, PHI මහතුරු දැනුවත් කරන්න කියලා තියෙනවා. එහෙම කෙනෙක් ඉන්නව නම් හිතවත්කම් පැත්තකින් තියලා හිතවත්කම් පස්සේ කරගන්න පුළුවන්. කවුරු හරි කිව්වට අහන්නේ නැතුව මේ වගේ විශේෂම ඔය ස්ලැබ් උඩ ඒ වගේ තැන්වල වතුර රැඳෙන තැන්වල ඒවට ප්‍රතිකාරමයක් කරන්න නැතුව ඒවා මේ විදිහටම පවත්වාගෙන යන තැන් තියෙනවා නම් හිතවත්කම් පැත්තකින් තියලා
4: කෝල් එකක් දෙන්න කියලාද කියන්නේ?
3: දුරකථන ඇමතුමක් දීලා හරි PHI මහත්තයා දැනුවත් කරලා හරි මේ වැඩේ ගොඩ දාගන්න.
4: මොකද නැත්නම් එයාත් අසනීප වෙනවා කොහොමදත් ඔය යන විදිහට. ඔයත් අසනීප වෙනවා කොහොමත්.
3: අනිවාර්යයෙන්ම. ඒ නිසා එයා හිතවත්කම නැති වුණත්
4: පරිස්සම් වෙයිනේ.
3: මැරෙන්න තෝ බේරේ.
4: ඔව්.
3: ඒ නිසා
4: ඒකනේ වටින්නේ.
3: ඒ නිසා එයාට කරන්නෙත් ලොකු උදව්වක්, ඔයා කරගන්නෙත් ලොකු උදව්වක්. එහෙම තනක් තියෙනවා නම් දැනුවත් කරලා කොහොමරි මේ තත්ත්වය පාලනය කරගන්න උදව් කරන්න. නැත්නම් ලොකු කරදරයක අපි හැමෝම වැටෙනවා කියන එක මතක තියාගන්න. රයිට්. RDB බැංකුව ගැන මතක් කරන්න ඕන, වාසනාව ගැන මතක් කරන්න ඕන. එතකොට මේ හැම දෙයක් ගැනම කියන්න කලින් අපි RDB බැංකුවෙන් ඔබට ලැබෙන විශේෂයෙන්ම ඔබේ ස්ථාවර තැනපතුවට ලැබෙන වටිනාකම, පොලිය, ආරක්ෂාව, මේ හැම දෙයක්ම ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ RDB බැංකුවට ගියොත් තමයි.
4: ඉතින් ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඔන්න ඉහළම පොලියක් ලබා ගන්න. විශ්වාසයෙන් ඔයාගේ සල්ලි ටික දෙන්න පුළුවන් තැනක් තමයි දෙවෙනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB කියලා කියන්නේ.
3: එවැගේම තමයි වාසනාව ගැන මතක් කරා. වාසනාව කිව්වහම අපිට කොයි වෙලාවක කොතනදී ළඟා වෙනවද දන්නේ. ගොවිසතල උතරයියක් අරගෙන වාසනාව උරගා බලන්න. ඔයාට ලැබෙන මුදල විතරක් නෙවෙයි මේක රටටත් ලැබෙන ලොකු සහනයක්, සේවාවක් ඔබ ගන්න රුපියල් 40 හක් දීල ගන්න ටිකට්ක
4: ඉතින් කෝටි හයකින් අරබෙන සුපිරිත ඇගක් එක්ක සතිය දින හතේම දිනුම්ම දින ලොතරැයිය තමයි ගොවිසත ලොතරැයි කියලා කියන්නේ. ඉතින් ඔනවාටත් පුළුවන්කම තියෙන ඔයාගේ හීන හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගේ වැඩිම ගොවිසත ලොතරැයිය හිතේ හැටියට මිලදී අරගෙන ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න
3: හවස පහ වෙනවා විනාඩි 3යි තියෙන්නේ. තේ එකක් හැම බීලා වැඩ පටන් ගන්න ආයෙමත් පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙලා නේද? අන්න ඒකට ගන්න විජේ තේ එකක් හැම නැත්තම් කෝපි එකක් බොන්න කියලා හිතනවනම් විජේ කෝපි තියනවා.
4: ඔව්. කහට රසට තේ එකක් බොනෝ නම් ඒකත් විජේ තේ. එතකොට කෝපි රසට තේ එකක් කෝපි එකක් හදා ගන්න නම් ඒකත් විජේ කෝපි වෙන්න ඕනේ. ඉතින් අර පුලංකව තියෙන අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජේ ලාංඡනය තියනවද කියලා බලලම මේ නිෂ්පාදන මිලදී ගන්න.
3: ඔයා බය වුණා නේද?
4: මම පාට ගැස්සුණා.
3: 4:58 කොහෙද ඉතින් මේ ප්‍රදීප් ප්‍රදීප් ප්‍රදීප් බය කරනවානේ
4: වැඩ කිනපානේ
5: ඔබ ගිය තමන් මුණාවි අඳුරේ

0: අවස පහයි විනාඩි හයයි වෙලාව. කවුද සිංදුවක් අහන්න මැසේජ් කළ දින කට්ටියක් වෙන බදා කරන්න ඕන.
1: සුබ සන්ධ්‍යාවක්. ධම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානි ඉරංගි කාන්ති එතකොට චාන්දනි හර්ෂණි මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. වසන්ත ඔයාවත් එකතු කරගන්න, වයිෆ් ඉන්දිකත් එක්ක මැසේජ් කරපු හැමෝමත් එක්ක එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් අපිවත් එකතු කරගන්න ගිහානි මැසේජ් එකක් දාලා තියෙනවා. අද තමයි ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකට මුලින්ම මැසේජ් එකක් මම දාන්නේ කියලා. හැමදාම අහගෙන ඉන්න ගොඩක් ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා මැසේජ් එකේ තියෙනවා. ඒත් එක්කම අනුරගම අනුලාවතී ඉන්නෝ මේ වෙලාවේ, මහත්ය සිරිල් පුතා ප්‍රදීප් දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේශලා අමේලියා මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. සම්පත් ඔයාවත් එකතු කරගන්න, කොටියා කුඹුරි දැන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වැඩ කරන තැන හැමෝමයි මේ වෙලාවේ අපේ ෂොප් එකට එන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට.
0: ඒ වගේම තමයි අපි අහගෙන ඉන්නවා කියලා රන්දිම මැසේජ් කරන සින්දුවකට එකතු කරගන්න කියලා දිනුක. ඒ වගේම නිහාල් අජන්ත ශිරෝ ක්‍රීඩාවක් නොකර හැමදාම ජොබ් එකට යන එකයි කන බොන එකයි විතරක් කරෝදින් ලෙඩ වෙන්න තියෙන ඉඩකඩ වැඩි
1: කියනවා.
0: හරි, ඒ නිසා මොකක් හරි ක්‍රීඩාවක් වෙනුවෙන් කාලය වෙන් කරන්න. ගොඩක් අය ඉතින් හිතනවා ඇවිදින එක තමයි එකම ව්‍යායාමය කියලා.
1: ඔව්, කරන්න පුළුවන් ලේසිම දේත් කියලා.
0: ඔව්, හැබැයි ඒක හොඳයි. ඇවිදින එක ව්‍යායාමයක් තමයි, ඒක තමයි. හැබැයි ක්‍රීඩාවක් පුහුණු කරලා දිනනවා නම්, අකර ක්‍රීඩාවකට ආ පුරුදු වෙනවා නම් කරන්න ජීවිතේ නිකන් පොඩ හැමදාම කරන්න බැරි වෙයි. හැබැයි සතියකට සැරයක් හරි ක්‍රීඩාවක් වෙනුවෙන් අපිට කාලය වෙන් කරන්න පුළුවන් නම් අපි හරි නිරෝගී විදියට අපේ ජීවිතේ පවත්වා ගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අර ප්‍රතිශක්තිය ඇති වෙන්න, ඒ වගේම අපේ නිරෝගී සම්පන්නව අපිට එදිනෙදා වැඩදික් කරගන්න මේ ක්‍රීඩාවක් කියන එක අපිට පුරුදු කරගන්න එක ඇඟට හරි වටිනවා කියලා කියනවා. ඉතින් ව්‍යායාමය කරන්න, ඇවිදින්න, අනිත් ඕනේ ඒ දේවල් කරන්න. යාත්‍රේ ක්‍රිකට් කරන්න, හරි වොලිබෝල්, හරි නෙට්බෝල්, හරි.
1: දැන් ඕකෙන් අර ව්‍යායාමයක් දෙනවා විතරක් නෙවෙයිනි චමිත්, ඔය හරි ක්‍රීඩාවක් කරන එකෙන් ඉවසීමත් ප්‍රගුණ වෙනවා ගොඩක් වෙලාවට.
0: ඉවසීම ප්‍රගුණ වෙනවා. හරියටම හරි වගේම තමයි අර මේ මනසේ තියෙන අපි කියන්නේ ස්ට්‍රෙස් කියලා, ස්ට්‍රෙස් රිලීස් කරන්න, මානසික පීඩනය අඩු කරගන්න මේ වගේ දේවල් වලටත් ක්‍රීඩාව කියන එක හරි වැදගත්. ඉතින් ඒ නිසා අර ඇවිදින එකෙන් සමහර වෙලාවට අපි ඇවිදින්නෙත් කල්පනා කර කර වෙන්න පුළුවන්. ඔෆිස් එකේ දෙයක්, ගෙදර ප්‍රශ්නයක්, මේ දේවල් ගැන කල්පනා කර කර වෙන්නේ නැති. හැබැයි ක්‍රීඩාවක් කරනකොට
1: ඒක අපිට දැනෙන්නේ නැහනේ.
0: අපිට මේ දේවල් අමතක කරන්න වෙනවා.
1: අපි ක්‍රීඩාවෙ ඉන්නේ එතකොට.
0: නොහිතාම අපිට අමතක වෙන්න පටන් ගන්නවා. ක්‍රිකට් ගහනකොට වෙන්න පුළුවන්, ඉතින් වොලිබෝල් ගහනකොට. බෝලයක් එන තැන ගැන හිතන හිතන ඉන්නේ. ඕ. ඊට පස්සේ තමයි මං ආවට ඉතින් වෙන කල්පනාවක හිටියොත්, වෙන ලෝකයක හිටියොත්. ඒ අනිත් පැත්තේ කාවි මොන මංගල්‍යයක්
1: කරනවද මෙතන බෝලේ යන්න නැතුව
0: කියලා බැනලා යනවනේ.
1: අපි යන්නේ නැහැ බෝලේ යන්න, අනේ ෆයිල් එක දුන්නේ නැහැ නේ හෙට ඔෆිස් එකට දෙන්න තියෙන ෆයිල් එක.
0: හැබැයි ඇවිදිනවා කියන එක ව්‍යායාමයක් තමයි. හැබැයි අපි වෙන කල්පනාවක ඉන්න ගමනුත් ඇවිදිනවා. ක්‍රීඩාවක් එහෙම බෑ. ඒ නිසා තමයි කියන්නේ අර මානසික නිදහස් භාවය ඇති කරගන්න, වාකිය වගේ අර ඉවසීම ප්‍රගුණ කරන්න, මේ වගේ ගොඩාක් දේවල් වලට අපේ ජීවිතේ ක්‍රීඩාවක් පුහුණු කළ දින එක වටිනවා. ඉතින් බලන්න එහෙම දෙයක් මොන හරි වෙලාවක් වෙන් කරගන්න, ට්‍රයි කරලා බලන්න ආස හිතේ. යා හවස 5:10 වෙලාව.

0: RTN රටට වග කියන රේඩියෝව.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පලක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374

0: ඇදක්කට
1: ලක්කාඩ ඒවිෙන් ට්‍රයි. ශකාතක ජනතාව විශ්වාසය සහ ප්‍රසාති දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන් අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට මහ බලයක්.

0: හවස පහයි විනාඩි 21යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් අර එනවා කියන එල්නිනෝ තත්ත්වය එක්ක දැන් සමහර රටවල උෂ්ණත්වය සෑහෙන ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තියෙනවා කියලා කියනවා. ශ්‍රී ලංකාව පැත්තෙන් අපිට තාම එච්චර ලොකු බලපෑමක් කියලා වෙලා නැහැ. තාම අපිට තනින් තැනට විටින් විට වැසි ඇදහැලන නිසා අපේ පරිසරය තාම දෙයියනේ කියලා කූල් එකේ තියෙනවා.
1: හැබැයි සූදානම් වෙනවද දන්නේ
0: නැහැ. සූදානම් වෙනවද දන්නේ නැහැ.
1: හහ්
0: කූල් එකේ තියෙනවා.
1: හැබැයි
0: වෙලාවකට අපිට එල්නිනෝද කියලා හිතන
1: තරමට
0: රත් වෙන වෙලාවල් තියෙනවා. කොහොමද දැන් චීනේ මේකට රෙඩි වෙලා තියෙන්නේ. එයාලා දැන් කොහොමත් තාක්ෂණයත් එක්ක දැන් ඉස්සරහට යමින් තියෙන්නේ.
1: ඉතින්
0: මේ තත්ත්වයන් සියල්ල එක්ක දැන් චීනේ නගර රත් වෙනකොට ඒකට කරන්න ඕන වැඩක් නැත්නම් මේ රත් වීමත් එක්ක අධික රස්නයත් එක්ක මිනිසුන්ට දරා ගැනීමේ අපහසුතාවයන් වළක්වන්න යන විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙනවා. ඒක තමයි උස්කොට නැගිලි වලින් කෘතිම වැසි වැටෙන විදිහේ අපුරු තාක්ෂණයක් හඳුන්වා දීලා තියෙනවා. මේක මේ දවස්වල මේ ලොකු ප්‍රශ්නයක් කියලා තියෙන රස්නෙට නැත්තම් මේ අධික උෂ්ණත් ඉහළ යාමට හොඳ ප්‍රතිකර්මයක් විදියට තමයි චීනය හඳුන්වා දෙනවා කියලා
1: කියන්නේ.
0: ඉතින් මේක ෂැන්ක්සි ප්‍රාන්තයේ ඒ වගේම යුන්චෙන්ක් කියන නගරවල මේ වෙනකොට අත්හදා බලීම් කරමින් මේක ක්‍රියාත්මක කරලා තියෙනවා.
1: ඉතින්
0: මේකෙදි වෙනවා කියන්නේ මේ අපි දැකලා තියෙනනේ මීදුම.
1: ඔව් ඔව්.
0: මීදුම අපේ පරිසරයේ තියෙනනේ උදේට එහෙම.
1: උදේ පාන්දරට
0: එහෙම. පාන්දරට එහෙම අපි දැකලා තියෙනනේ.
1: ඉතින්
0: අන්න ඒ වගේ තත්ත්වයක් මේක.
1: ඉතින් මේක වැස්සක්.
0: මීදුම් වැස්සක්. හැබැයි වැස්ස කිව්වට මේක පහළට වතුර හැලෙන්නේ නැහැ.
1: නැහැ.
0: පාරේ යන මිනිස්සුන්ට හරි එහෙම නැත්තම් මේ එලිමහනින් ණයට මේකෙන් මේ වැහි බින්දු වැටෙන්නේ නැහැ.
1: මේක
0: කෘතිම වැස්සක් කියලා කිව්වට. මේකෙන් කෙටියම කිව්වොතින් මේක උස් මහල්වල තියෙන නිවාසවල වහලය සහ බැල්කනි වටා විශේෂිත අධිපීඩන නල සවි කරලා තියෙනවා. ඒ වයින් තමයි මේ ජල බිඳිති වාදයට උදාහරණ. හරිද? එතකොට මේකෙදි සිද්ධ වෙන්නේ මේ අර වාෂ්පීකරණ සිසිලනය කියන කාර්යය. වාෂ්පීකරණ සිසිලනය කියන කාර්යය තමයි වෙන්නේ. ඉතින් මේකේ සරල විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙන්නේ. වාතයේ තියෙන අධික තාපය උරාගෙන මේ සිහින් ජල බිඳු ෂණිකව වාෂ්ප වෙලා යනවා.
1: වාෂ්ප වෙලා යනවා.
0: ඒකෙන් තමයි මේ පුදුමාකාර විදිහට පරිසරය සිසිල් කරනවා කියලා කියන්නේ.
1: අපිට බැරි වේද මොකක්වත් කරගන්න?
0: අපිට පුළුවන් කරන්න.
1: මොකක්වත් කරගන්න බැරි වේද?
0: අපිට තමයි මේක හොඳටම කරන්න පුළුවන්. අපිට තමයි මේක හොඳටම කරන්න පුළුවන්. මොකද වතුරක් තියෙනවනේ අපේ රටේ.
1: ඉතින්
0: ඒ නිසා කොමනත් මෙයාලා කියන විදිහට විනාඩි කීපයකින් සෙල්සියස් අංශක 5යි 8යි අතර ප්‍රමාණයක්
1: අඩු වෙනවා.
0: 8ත් අතර ප්‍රමාණයක් මේකෙන් අඩු වෙනවා කියලා කියනවා පරිසරයේ තියෙන උෂ්ණත්වය.
1: ඉතින්
0: ඒකෙන් විශේෂයෙන්ම අපිට අර AC එකකින් කරගන්න තියෙන වැඩේ ලොකු වියදමක් දරලා කරන්න නැතුව මේකෙන් කරගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට පරිසරයේ උෂ්ණත්වය ඉහළ යනකොට අපිට මේ ඇතුලේ ගයක් ඇතුලේ යනත් ඉන්න බෑනේ.
1: ඔව් ඒකනේ.
0: එතකොට ගේ ඇතුලේ හිටියත් අපිට රස්නේ දැනෙන්න ගන්නවා.
1: ඉතින්
0: එතකොට මේ පරිසර උෂ්ණත්වය අඩු වෙලා තිබුණොත් ගේ ඇතුළේ රස්නේ දැනෙන එකත්
1: අඩු වෙනවා. එතකොට
0: ගේ ඇතුලේ AC පාවිච්චි කරන්න ඕන නැහැ.
1: ඉතින්
0: AC වලට යන වියදම අවම කරගෙන මේ කියන විදිහට මේ වාෂ්පීකරණය වෙනුවෙන් අවශ්‍ය කරන ජලය පමණයි. ඒ සහ යන්ත්‍ර මෝටර විතරයි අවශ්‍ය වෙන්නේ.
1: ඒකෙන් අඩු විදුලි බලයක් ලෝ අවශ්‍ය වෙන්නේ නේද?
0: අඩු විදුලි බලයකින් ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන්. දැන් තනි තනි පුද්ගලයන් වශයෙන් AC එක පාවිච්චි කරොත් අපිට ලොකු විදුලි බිලක් දරන්න වෙනවා. හැබැයි මේකෙන් පොදුවේ සමස්තයටම හොඳ සිසිලසක් පරිසරයෙන් ලැබෙනවා. එකින් මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියලා කියන්නේ අවම විදුලි බලයකින් ලොකු කූලන් එකක් නැත්නම් ලොකු සිසිලනයක් ලබා ගන්න පුළුවන් කියලා කියනවා.
1: අනිත් එක පරිසර හිතකාමීලු එක ගොඩක්
0: අනිවාර්යයෙන්ම. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේකට ලොකු ජලය ප්‍රමාණයක්
1: වැය
0: වෙන එක.
1: ඉතින්
0: වතුර නැති කාලෙක ඉතින් මේ වගේ තත්වයක් කරහා මේ සිසිලනේ ලබා ගන්න ගියාට පස්සේ
1: අපිට වතුර නැති වෙනවා ඊට පස්සේ.
0: ඒක අභියෝගාත්මක තත්වයක් වෙනවා.
1: හා
0: කොමනත් මේකට මුහුදු ජලය හරි සම්බන්ධ කරගෙන
1: මේ
0: වැඩේ ගොඩ දා ගන්න පුළුවන් තත්වයක් කියන එක
1: යාලා
0: පෙන්වලා දෙනවා. ඒ නිසා ඉතින් මේක කොහොම හරි අර පරිසරයේ තියෙන උෂ්ණත්වය අවම කරගන්න කරපු හොඳ අත්හදා බැලීමක් කියන එක තමයි
1: කියන්න තියෙන්නේ.
0: අපිට කියන්න තියෙන්නේ ලංකාවේ අපිට මේවා ඉතින් කවදා
1: කරන්න වෙයිද දන්නේ නැහැ.
0: බලමු. වෙයිද දන්නේ නැහැ.
1: අපිට පුළුවන්.
0: අපි ඉතින් හසින් වැටෙන වැසි බින්දුවෙන්
1: සැනහෙනවා.
0: කොමාරි සිසිලසක්. කොමාරි සිසිලසක් ලබාගෙන
1: ආඩුවේ ඉන්නවා ඉතින්.
0: අපේ හිත් සනස ගන්න බලාගෙන ඉන්නවා. හවස පහයි විනාඩි 25 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න අතරේ විජේ නිෂ්පාදන මතක් කරන්න ඕන කෑම වේල රස ගන්ව ගන්න එකතු කරගන්න විජේ නිෂ්පාදන නූඩ්ල් එකක් හදාගෙන කනකොට එතකොට ඉන්දියාප ටිකක් තෝසේ එකක් හදාගෙන කනකොට දැනෙන රස ගැන අවුතුන් කියන්න ඕනේ හැබැයි හරි නිෂ්පාදනයකින් හදාගත්තා.
1: ඉතින් ඕනම කෑමක් කඩ රසට හදාගන්න කොට නියම කුළුබඩු ටිකේද අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ල හරි විදිහට ප්‍රමිතියක් තියෙන විදිහට ඕන කරනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔය හරිම නිෂ්පාදනය තෝරගන්න ඕනි කියලා කියන අපි ඒ නිසා ඉතින් ඒක විජය නමින් තෝරගත්තු තවට පුළුවන්කම තියෙනවා මේ හැම දෙයක්ම ප්‍රමිතියෙන් උසස් තත්වයෙන් ඒ හැම දෙයකින්ම හදාගන්න. ඉතින් විජය නිෂ්පාදන ළඟම තියෙන වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව.
0: RDB බැංකුවට යන්න වාගේ ගනුදෙනු හරිම විශ්වාසවන්තව ආරක්ෂාකාරීව සිද්ධ කරගන්න පුළුවන් වගේම වාගේ මුදලට ඉහළ පොලියකුත් ලැබෙනවා කියලා මතක තියාගන්න.

0: Lakhanda Radio ITN
1: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
2: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
2: නැතුව සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ. බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියල් ග්‍රිප් X5 සහ සුමිට්ස් 5. සියල් ද රෝඩිස් යුවර්ස්.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. රිදම් වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලකන මොනින් දේසල්
0: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රෝගින් වෙතින් හඳුන්වා

0: රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙතින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
2: හවස 5 විනාඩි 37යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: හවස පහයි විනාඩි 38යි. වෙලාව ඡාරු වෙලා ඉක්මනට යනවා අපි දන්නේම නැතුව.
1: ඒකනේ.
0: තව පොඩි වෙලාවකින් හෙඩ්ලයින්ස් ආන්නත් අපිට තියෙනවා.
1: තියෙනවා.
0: අපි මතක් කරන්න ඕන දැන් විශේෂයෙන්ම දැන් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් නෙවෙයි සන්ධි වේදනාවන් කියන්නේ.
1: ඔව්.
0: සමහර වෙලාවට ඔය අපි අහලා තියෙන කතාවක් තමයි. මේ කිඹුල කනවට වැඩිය ලේසි පහසුයි අමාරු අඩුයි කොහිල කටු ඇනෙනවා කියන එක.
1: හරිද?
0: එහෙම කියලා කියන කොහිල කටු ඇනෙනකොට කියන්නේ අනේ අම්මෝ කොහිල කටු කිඹුල කන එක ලේසි කොහිල කටු ඇනෙනවට වැඩිය කියලා කියන්නේ.
1: හරි.
0: හැබැයි ඔක අපි තනින් තනට වෙනස් කරගන්න. කිඹුල කනවට වැඩිය ලේසි කොන්දේ අමාරුව නැතුව තියනවා නම් කියන එක.
1: හරි.
0: කිඹුල කනවට වැඩිය ලේසි ධනෙස් අමාරුව නැතුව තියනවා නම් කියන එක ඔය වගේ අපිට තියෙන අමාරු එක්ක අපි ඔක වෙනස් කරගන්න. සාමාන්‍ය පොදු විහරේ එන එක අරක. හැබැයි අපි අපිට තියෙන අමාරුකම් වැඩි වුණාට පස්සේ අපි ඔක කියනවා. ඉතින් ඒ තරම් හරිය වේදනාවක් මේක. කෙනා හරි අමාරුයි දරාගෙන ඉන්න.
1: පොඩි වැඩක් කරත් අපිට කොයි හරි දෙනවා.
0: කොයි හරි දෙනවා. මේකට මේ මොකද්ද මේකට ප්‍රතිකාරය කියලා සමහර දවල්ට කේක වෛද්‍යවරු ගාවට ගිහිල්ලා ගන්නවා. වේදනානාශක වලට මේක නැති වෙලා
1: ඒ වෙලාවට දින මොකක් හරි තෙලක් ගා ගන්නවා.
0: ඔව්. ඔක හරියනවා. හැබැයි ඔකට මොකක් හරි ස්ථිරසාර විසඳුමක් තියෙන්න බෑ
1: අපිට.
0: ඉතින් ඒ නිසා තමයි දැන් කාර්යාලවල වැඩ කරනකොට ඔෆිස් වල වැඩ කරනකොට එක දිගට පුටුවේ වාඩි වෙලා ඉඳලා එකම ඉරියව් වෙන්න ඉඳලා කොන්ද කැක්කුම හැදෙනවා.
1: බෙල්ලේ කැක්කුම හැදෙනවා.
0: ඊට පස්සේ දැන් අර මවුස් එක අත තියාගෙන ඉන්න විදියට මවුස් එක අල්ලගෙන ඉන්න විදියෙන්
1: එක
0: දිගට ඒ විදියට හිටියට පස්සේ මේ අපිට මේ ජොයින්ට්ස් වල අස්තිවල ඒකේ තැන්වල රිදෙන්න ගන්නවා. කාලයක් එක දිගට එක විදියට වැඩ කරනවා. මේ වගේ කේක වෘතියන් අනුවත් මේ විදියෙ මේ සන්ධි වේදනාවක් නැති වෙනවා. ක්‍රීඩා කරන අයට, ඔෆිස් වල වැඩ කරන අයට මේ වගේ විවිධ දේවල් ගතට පස්සේ. ඉතින් මේ හැම දෙයකටම හොඳ ප්‍රතිකාරයක් තමයි අපි කියන්නේ ෆැඩ්නා ඔටෝ ෂීල්ඩ්. ඇක්ටිව් ප්ලස් එක වගේ ගාව තියෙනවා නම් විශේෂයෙන් මේක ඕඩ තැනකට අරන් යන්න පුළුවන්. මේක පාවිච්චි කරා කියලා ගඳ නැහැ.
1: නෑ, හරිම සුවඳයි.
0: ඉතින් ඒ නිසා ඔබ දැන් සමාහට ආයෙත් තියෙන ප්‍රශ්න තමයි එක එක දේවල් ගෑවට පස්සේ ආයි යන්න බෑ.
1: අහල පහල ඉන්න අය
0: උරුලෑව ගියා වගේ.
1: කෙටිම කිව්වොත්
0: උරුලෑව ගියා වගේ.
1: අපෝ කියනවා.
0: ආගෙන ගියාට පස්සේ ඒ නිසා ගොඩක් අය ලැජ්ජයි. මේකට කම්මැලි වෙනවා. හැබැයි ඕතු ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන්නේ මේක ගෑව කියලා හොයන්නවත්
1: බෑ.
0: ඒ නිසා ගාගෙන තමන්ගේ වේදනාව අඩු කරගන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක්. තම සහනදායි මුදලකට මිලකට ගන්න පුළුවන්. ඒක විශේෂ මාසයක්. ඉතින් අවුරුදු 18 ඉඳලා වැඩිහිටියන් දක්වා ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක්. සන්ධි වේදනාවන් කියන එක කොයි වෙලාවෙ මොන වයසෙන් ඉනවද කියලා කියන්න බෑ.
1: ඒකනේ මටත් දැන් අවුරුදු 18යි. බලන්නකෝ
0: 18යි. ඒ වුණාට නැගිට්ටොත් වාඩි වෙන්න බෑ. වාඩි වුණොත් නැගිටින්න ගන්න බෑ. හරිම තරුණයි.
1: මාව තමයි උදාහරණයකට ගන්න තියෙන්නේ කැටියෙබ්බ.
0: එක්සැම්පල් එක ඉස්සරහා තියාගෙන මේවා ඔක්කොම මේ කියනවා. ඕතෝ ෂීල්ඩ් එක පොවන්න හිතලා තියෙන්නේ.
1: හරි.
0: රයිට්. ඒ නිසා අපි කියන්නේ අරගෙන පාවිච්චි කරන්න මේක gedara තියෙන්න ඕන දෙයක්.
1: ඉතින් ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක නිෂ්පාදනය කරන්නට ඔන ස්වභාවික අම්ද්‍රව්‍ය භාවිතා කරලා තිනව වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළ තින නිසා ඔයාට බය නැතුව ඔන්න ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් කාර්යාල වෘත්තිකයන් එතකොට ක්‍රීඩා කරන අය එතකොට යෝග මොනා හරි කරනවා නම් ඒත් එක්කම කියන්න ඕනේ ශල්‍යකර්ම වලින් සුවය ලබන අය මේ ඕනම කෙනෙක්ට ඔන්න පුළුවන්කම තිනව බය නැතුව ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න 1920ක් කියන පුංචි මුදලකට තමයි ඔයාට දීර්ඝකාලීන සුවයක් මේකෙන් ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.
0: ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන දැන් RDB බැංකුව වාගේ විශ්වාසවන්ත ගනුදෙනුවක් වෙනුවෙන් යන්න ඕන හොඳම තැන තමයි RDB කියන්නේ. ඉතින් හොඳ පොලියක් ඔබේ මුදලට ආරක්ෂාවක් ස්ථාවර තැන්පත් සඳහා ලැබෙනවා. ශාඛාවන් 272ක් දිවයින පුරාම තියෙනවා. ගිහින් ගනුදෙනු කරන්න ඔබේ ස්ථාවර තැන්පතුව සම්බන්ධයෙන් සැකයක් තියාගන්න නැතුව.

0: රටට වග කියන රේඩියෝ
1: 5 විනාඩි 46යි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: සංගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මේගමුව බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයෙන් 25ක් ජීවිතක්ෂයට බන්ධනාගාරයේ ගැටුම මුළුමනින් පාලනය කෙරේ ඩෙංගු අවධානම තවත් ඉහළට හාවි ඇමරිකාවේ දූපත් කලබයි
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකඩීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අමතන්න 011 6769 579.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: පහයි විනාඩි 53යි වෙලාව. කවුද අපි ලොවේ සැරිසරුවේ කියලා බලන්න.
1: හා?
0: කියන්නේ මැසේජ් කළා
1: තියෙනවා. අපේ ලොවේ?
0: පොඩි ක්‍රියේටිව් විදිහට
1: පොඩ්ඩක්. ඒක මම බලේ අපේ ලොවේ.
0: අපේ ලොවේ සැරිසරුවේ කියලා කිව්වේ මම බලේ මේ පොඩ්ඩක් වෙනස් විදියකට එකක් ගන්න.
1: ගන්න.
0: හරි ගියේ නෑ මම.
1: හරි ගියේ නෑ හරි ගියේ නෑ හරි ගියේ
0: නෑ. සෙට්ුන් නෑ කමක් නෑ. කවුද මැසේජ් කළා තියෙන කියන්නකෝ.
1: කොලියා පිටින් ඉලක්ෂි ඉන්නෝ මේ වෙලාවේ ඔයවත් එකතු කරගන්න. ඒත් එකම විනීතා ඉරාංගනී පානදුවේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒත් එකම දරණීගල ලාභ කඩේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. කුලන් හම්බන්තොට ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. සුදේෂ් එතකොට ශ්වේත වගේම කුෂාන් එලෙන් ගමන් ටික හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. කැගලෙන් තුෂාරත් මැසේජ් එකක් දාලා තියෙනවා. දිලෝෂ කුවේටුලින් ඉඳන් තමයි එකතු වෙන්නේ. ලක්කඩහගෙන ඉන්නවා මේ වෙලාව අපිට සින්දුවක් දෙන්නේ කියලා මැසේජ් එකේ තියෙනවා.
0: රුවන් කොහමද වැඩ කරන ගමන් අපි අහගෙන ඉන්නවා කියලා තියෙනවා. නිට්ටඹේ තමයි යාගේ කොන්ක්‍රීට් වර්ක්ෂොප් එකේ වැඩ කරන ගමන් අපි අහනවා කියන්නේ.
1: Thank
0: you රුවන් වගේ ස්ටාෆ් එකේ හැමෝමත් ගොඩක් ආදරේ මතක් කරනවා. වගේම නිමල්, ඒ වගේම අරුණ, චනක, සංජීව ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන. මාව ඩල්ලෙන් මැසේජ් කළා තියෙන මේ වෙලාවේදී.
1: Right.
0: හරි, දැන් ඔයාට පුළුවන් බඩගින්නක් දැනෙනවා නම් පොඩ්ඩක් නූල්ස් එකක් අදරයට හදන්න ඕන කියලා හිතනවා නම්.
1: ඔව්.
0: ඒකට මේ වෙනකොට කිසිම සූදානමක් නැත්තම් තග්ගාල ගන්න ලීක්ස් ටිකක් කැරට් ටිකක් අරගෙන හීනියට කපා ගන්න.
1: ඉවිනින් ඩ්‍රයිව් කුකින්.
0: හීනියට කපා ගන්න.
1: ඕකේ.
0: පැත්තකින් තබන්න.
1: හරි.
0: ඊට පස්සේ.
1: හවු චෙෆ්?
0: ඔන්නේ.
1: දන්නේ නැණ කියන්නේ ඉතින්.
0: දන්නවා. ඔයිට ඔක්කොම එකට දාලා
1: හදලා ගන්න.
0: හදලා ගන්න. හැබැයි ඕක මේමයි ඉතින්. දැන් ඔය විශේෂයෙන්ම බෝඩින් වල ඉන්න. එතකොට හොස්ටල් වල රැකියාවන් වලට ගිහිල්ලා ඇවිල්ලා ඉන්න ඉන්නවනේ. ඒ අයට ඊගායට තියෙන කෙටිම ආහාරය තමයි නූඩ්ලයක් හදා ගන්නවා. ඕක තමයි ඉතින් වෙනස්.
1: ජීවිතේ.
0: ජීවිතේ.
1: හා.
0: ඊට පස්සේ දැන් අද එක කාලේ වුණාට පස්සේ දැන් හෙට අහුවදින් කන්න මොනවද ගා?
1: නූඩ්ලයක්
0: හදා ගන්නවා.
1: ලේසියනේ ආවට පස්සේ ආයෙ උයෝය දඟලන්න බෑනේ. ඉතින් ඒ නිසා එහෙම කියනවා.
0: ඒ නිසා එහෙම කියනවා. එහෙම කරනවා. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ ඩයට් කරනවා. බර වැඩි වෙලා ආරෙ මේ කියලා ඊට පස්සේ ඉතින් ඩයට් කරනවා. ඒ වගේ ඉතින් දේවල් කර කර ඉන්නවා. හැබැයි ඉතින් මෙහෙමයි, ඔය නූල්ලයක් උනත් කණේක තියෙන්න ඕන පොඩ්ඩක් අර නූල් වෙන් වෙන්න
1: නේද?
0: හැඩයට ගන්න තියෙන්න ඕන.
1: බෙරි වෙන්නේ නැතුව.
0: බෙරි වෙන්නේ නැති වෙන්න. ඒකට හදා ගන්නව නම් ගන්න තියෙන හොඳම ප්‍රොඩක්ට් එක තමයි විජේ නූඩ්ල්ස් කියන්නේ.
1: ඔව්.
0: ඉතින් විජේ නූඩ්ල්ස් විතරක් නෙමෙයි, කුරක්කන් පිටිවලින් කුරක්කන් හැලපතලව ඕස මිශ්‍රණය, මේ වගේ ඕන දේවල් තමන්ට ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන අපි අතට එන්නේ. ඒ නිසා දැන් අපේ රසේ රටේ සැමට විතරක් නෙවෙයි ලෝකයේ සැමටත් අරගෙන යන ඕන විජේ නිෂ්පාදනවලට පුළුවන්කම ලැබලා තියෙනවා. ඉතින් ඔවා විජේ නිෂ්පාදන ගන්නකොට අනුකරණ නිෂ්පාදන තියෙන්න පුළුවන්. ඒ නිසා විජේ ලාංඡනය තියෙනවද කියලා බලලම ඒ නිෂ්පාදන මිලදී ගන්න.
0: ඩොම මැෂින් එකක් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා නම් ඔයා දිනුම් ඇත්තටම. ඔයාගේ බිස්නස් එක ගොඩ දාගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ඩොමා මේවි නිෂ්පාදනය සහ නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ඩොමා කළු වැටිවත් කිරීම යන්ත්‍රය, වගේම ඇසුරුම් කිරීම යන්ත්‍රය, මේ වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. පුංචියට ව්‍යාපාර කරන අයට ස්ටීම් බට්ට, කණු දෙක එළිවෙට යන්ත්‍ර, ලොකුවට ව්‍යාපාර කරන අයට එතනින් ගිහිල්ලා වෙනත් ව්‍යාපාරයක් විදියට ඇඹරුම් කර්මාන්තය, එතකොට පොල් තෙල් කර්මාන්තය මේ වගේ කරනවා නම් ඒවටත් ඕන කරන මැෂින් තියෙනවා.
1: ඉතින් නම්බර 30 ගැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නවා. එතනට ගියොත් එහෙම ඔයාලට පුළුවන්කම තියෙනවා අලවියෙන් පස හොඳ සේවාවක් දෙන තැනකින් ඔයාගේ යන්ත්‍ර ටික මිලදී ගන්න. ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න. මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඔන්න නම්බර 30 ගැලහෙන පාර මහරගම තියෙනවා. ඔයාලට පුළුවන් එතනට යන්න, නැත්නම් කතා කරලා වැඩි විස්තර දැනගන්නත් අවස්ථාවක් තියෙනවා. 01176779579 ට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: හවස 5 විනාඩි 57යි වෙලාව.

0: evening drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 6:00 විනාඩි 2යි දැන්.

0: බෝසමිඳුට කිව්වා අමාවකට අවසියෙන් සඳ බලන්න දිව්වා.
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක ගියමන
3: සඳතිය තහර
4: සබ්බේ

0: උඩල මත්ත නිර්මාණයක්.
1: සුදු බේබි යන උඩට යවන නැන්ද මේ අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවර් මහත්තයෙක්. අපි අර තේ එකක් දෙමු නේද? මහන්සිත් ඇතිනේ. ඩ්‍රයිවර්ලට තේ බොන්න කම්පැනි කැන්ටිම තියෙනවා. ගෙවල් ලස්සේ දාගෙන එහෙම තේ දෙන්නේ නැහැ. සුදු බේබි යන උඩට නැන්ද පව් නේද? මේ ගෙවල් වල වැඩ සිද්ධ වෙන විදිහක් තියෙනවා. සුදු බේබි ඇවිල්ලා ඒ විදිය වෙනස් කරන්න ඕනේ නැහැ. යන්නයි කිව්වේ උඩට.
0: සිහිනක තනි වෙලා.
2: නිකලි. මොකද ප්‍රශ්?
3: මොකද නැස?
2: මෙතන ඉන්න මොකක්කයි හිතාගෙන ඉන්නේ? මම මෙතන වෙන දේවල් දන්නේ නැහැ කියලා. මම මෙතන වෙන හැම දෙයක් ගැනම දන්නවා. නිකලි. ඕගන ගන්න.
0: සතිය දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
4: සිහිනක තනි වෙලා.
5: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
0: හවස 6 විනාඩි 12යි. Take care. සුරකිමු මකතොට. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Take care මීළඟ වැඩසටහන
6: ජූලි 7 වනදා බිබිල යශෝදරා ජාතික පාසලේදී.
0: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාඩ් රැලිය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
7: පූර්ණ මාධ්‍ය නිලධර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. තේරේ ගියා සුරේ කිමු මගතොට.
0: කෝල් ඩ්‍රයිව් එක

හවසහය විනාඩි 13යි වෙලාව. මේ වෙලාවට මතක් කර ගන්න ඕනේ විජය නිෂ්පාදුර ගැන. දැන් රැට ගෙදර ගිහිල්ලා කන්නේ මොනවාද? අද රැට කන්න හදන්නේ මොනවාද කියලා කල්පනා කරනවා නම් අද පුළුවන්කම දින හැමදාම කන බත් වෙනුවට ඔන්න විජේන උරුස්සක ට්‍රයි කරලා බලන්න. විජේ ඉන්දියාප පිටිය ආදරනෝ රතු ඉන්දියාප සුදු ඉන්දියාප කියන ජාති දෙකෙම තියෙනවා. වාට පුළුවන්කම තියෙනවා කැමති විදිහට, වාගේ ගෙදර අය කැමති විදිහට ඒ දේවල් මිලදී ගන්න. එහෙම නැත්නම් වෙනසකට ඇත් එක්ක බයෙන් උන තෝස එකක් හදන්න ඕනේ කියලා හිතන වඩායි. බය වෙන දෙයක් නැහැ. විජේ තෝස ගත්තොත් එහෙම අර පුළුවන්කම තියෙනවා ලේසියෙන්ම රසට තෝස ටිකක් එහෙම හදාගන්න. ඉතින් අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය මිලදී ගනිද්දී විජය නිෂ්පාදන අමතක කරන්නේ නැතුව විජය ලාංඡනය තියෙනවද කියලා බලලම විජය නිෂ්පාදන ගන්න. වදන තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නිෂ්පාදන අපි අතටපත් වෙන්නේ. හවස 6 විනාඩි 14යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. තව පොඩි වෙලාවක් තියෙනවා අපිට කතා කරන්න. ඔහොමම ඉන්නවා.

හවසහය විනාඩි 18යි වෙලාව. මේ වෙලාවට අග්ගල අපි ආවේ ගොඩ වෙලාවකින් අපිට එකතු කරගන්න බැලුණා. මේ වෙලාව අපි වහගෙන ඉන්න කට්ටියක්. ඒ නිසා අග්ගලාව කට්ටිය මතක් කරන්න. නුවර ජේජේ ෆැෂන් එකේ මේ වෙලාව අපිව සද්දට මහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා ෂෙහාරා. ඔයාව එකතු කරගන්න ගමන් මලිත් මැසේජ් එකක් දාලා තියෙනවා. අලුත් ගමින්ෙන් තමයි එකතු වෙන්නේ. ඒ දෙකම ෂෙවොන් කුසල් ඩිලාන් මේ කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඒ දෙකම සුරේෂ් ඉන්නවා අපේ ටයර් ෂොප් එකේ හැමෝම එකතු කරගන්න. මේ වෙලාව වැඩ කරන අය වගේම අපේ ටයර් ෂොප් එකට එන හැමෝමත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඕකේ, ඊට පස්සේ හිමාෂා ශානු මේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. වෙනද වගේම නිසල් මැසේජ් එකක් දාලා තියෙනවා අපේ ෆෝන් ෂොප් එකේ හැමෝම එකතු කරගන්න කියලා. මාපලග මිදන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. රෙෂ්මියාවත් එකතු කරගන්නවා, ගම්පහේ ඉඳන් අම්මා තාත්තා නංගි ඔයාවත් එකතු කරගන්නවා කියලා තියෙන ස්තුති. ඒ හැමෝම එකතු කරගන්න ගමන් නිෂි මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ සන්ධ්‍යාවක් චමිත් චාරු. ඔයා දෙන්නත් එක්ක ලස්සන සින්දුවක් අහමු. සුදේශ්වත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මේ කට්ටිය එකතු කරගන්න ගමන් ඔයාට මතක් කරන්න ඕනේ RDB ගැන. දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් ඔයාට ස්ථාවර තැන්පතුවක් දාගන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවරයි. ඉදිරි අදාගෙදර ඉතුරුවක් කරගන්න එවෙනුවෙන් ඔයා වග කියන තැනක් විශ්වාසයක් තියෙන තැනක් හොයන වරයි. ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාව තියෙන්නේ අන්න ඒකට. ඔයාට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් ඔයාගේ මුදල් ටික බාර දෙන්න. වගේම ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් දැන් ලබා දෙන එකම තැන තමයි RDB කියලා කියන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම.

0: රිහවස්සලා දෙන්නේ අපිට ගෙදර යන්න වෙලාවත් ලං වෙලා තියෙන. ගෙදර යන ගමන් ඔයාට වුණ පුළුවන් කම තියෙනවා වාසනාවත් අරගෙනම ගෙදරට ගොඩ වෙන්න ගොවි සිතල උතරයියත් එක්ක.
1: ඉතින් ඔයාට පුළුවන් කම තියෙනවා ඔගේ කෝටිපිට හීනය හැබෑ කරගන්න. ඒකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන ලොතරැයියක් මිලදී ගන්න. එතුලින් ඔයාට පුළුවන් කම තියෙනවා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් ජයග්‍රහකයෙක් වෙන්න. එහෙනම් ඉතින් වැඩි වැඩියෙන් ගොවි සිත ලොතරැයිය මිලදී ගන්න කියන එකත් මතක් කරන ගමන් අපි අදට ගිහින් ගෙනනම් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක ඔයා ළඟට එන්න බලාපොරොත්තු වෙන්නේ.
0: අපි යනවා අදට. ගිහින් ගෙනනම් මම ශමිත්.
1: ගිහින් ගෙනනම් ඔයාට සුබ දවසක්. මම චාරු.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතින් ගෙන්වා අපිතාහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ත්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරයකු වන්න අද මාවතන්න බිදුව එකක හැතයි 479 5079
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ඕනම
4: සංධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: ජිරි සති හතරේ ඩෙංගු දැඩි අවධානමක බව ඇමතින් අලින්ද කියයි. අපනයනෙන් ඩොලර් මිලියන 7300කට අධික ආදායමක්. හාවි ඇමරිකාවේ දූපත් කලඹයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දෙලංක ලියන ආරච්චි. මේගමුව බන්දනාගාරය තුළ අද උදෑසන ඇති වූ ගැටුම්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අමාත්‍ය හර්ෂණ නානායක් කර්මහතා පවසනවා. සිදු ගැටුමෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් 78 දෙනෙකු තුවාල ලැබුවා. මේගිය අය අතර බන්දනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවුවන් 18 දෙනෙකු සිටින බවයි පොලිසිය පවසන්නේ. මේගමුව බන්දනාගාරය තුළ ඊයේ යම් ගැටුම්කාරී තත්ත්වයක් හටගත් අතර එයින් පුද්ගලයන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ රාත්‍රිය වන විට තත්ත්වය පාලනය කෙරුණු අතර අද උදෑසන යළිත් ගැටුම්කාරී තත්ත්වය හටගත් බවයි බන්දනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසන්නේ.
1: අද දින උදේ වගේ බන්දනාගාර නිලධාරීන් විසින් ඔවුන්ට උදෑසන ආහාරය ලබා දීමට ඊයේ අවස්ථාවේ නැවත වරක් ඔවුන් අතර ඇතිවෙච්ච ඝට්ටනයක් නැවත ආරවුලක් ඇති වුණා. එහිදී ඒ ආස්ථාවේ සිටි බන්දනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට උත්සාහ කළා. පාලනය කිරීමට ගිය නිලධාරීන්ට ඕන්ට පහර දුන්නා. ඒ පහර දුන්න නිලධාරීන් බන්දනාගාරයේ ප්‍රධාන දොරටුවට පැමිණීමේදී ඕන් පිටපසින් හඹාගෙන ඇවිත් නිලධාරීන්ට පහර දීම කරා. ඒ අතර දොරටුව කැඩීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේ එතන සිටි නිලධාරීන් විසින් ඔවුන් එතනින් ඉවත් කිරීමට උත්සාහ කළා. ඉවත් කිරීමට උත්සාහ කළා කර අවස්ථාවේ නැවත වරක් ඒ බන්දනාගාර නිලධාරීන්ට ඔවුන්ගේ විශාල පිරිසක් පහර දීමට පටන් ගත්තා. ඒ අවස්ථාවේ අපේ බන්දනාගාර අනිකුත් නිලධාරීන් විසින් හා සහයෝගයෙන් මෙය අවම්බලය යොදා මැඩපැවැත්වීමට උත්සාහ කළා.
0: බන්දනාගාරය තුල සිටින සුරේෂ් පුෂ්පකුමාර නම් සැකකරුවෙකු මෙම ගැටුමට මුල් වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමේ සිද්ධියක් මත මෙම ගැටුම හටගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. සුරේෂ් පුෂ්පකුමාර නමැති මෙම රැඳවියා හට දිවුලපිටිය පොලිසියේ විවෘත වරෙන්තුව පවතින අතර 2008 වර්ෂයේ ඔක්තෝබර් 21 වන දින පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සහ ජංගම දුරකථනය සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව චෝදනා එල්ලව සිටින පුද්ගලයෙක්. අදාළ සැකකරු දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන 2014 වසරේදී එක් එක් චෝදනාවට මාස 6 බැගින් බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කර වසර 5කට ඔහුට අත්හිට වූ සිරදඬුවම් ලබා දී තිබෙනවා. අනතුරුව 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී හෙරොයින් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මේගමුව පොලිසිය විසින් නැවත වරක් අදාළ සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර එහිදී ඔහුට මාස 6ක සිරදඬුවම් ලබා දී තිබෙනවා. පසු යලිත් වරක් 2019 වසරේ ජනවාරි මාසයේ හෙරොයින් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම, නාරම්මල ප්‍රදේශයේ හිමිනමකට පහර දීම සහ මංකොල්ල කෑම් යන සිදුවීම් වලට අදාළව අවස්ථා කිහිපයකදීම රක්ෂිත බන්දනාගාරගත කළ පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් තුවාල ලැබූ අය අතර පොලිස් නිලධාරීන් 3 දෙනෙකු, විශේෂ කාර්යබලකා නිලධාරීන් 6 දෙනෙක්, බන්දනාගාර නිලධාරීන් 17 දෙනෙක් සහ රැඳවුවන් 52 දෙනෙකු සිටින බව සඳහන්. තුවාලකරුවන් මේගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් 7 දෙනෙකු ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට රැගෙන විත්ති වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය හර්ෂණ නානායක් කර්මහතාද අදහස් පළ කළා.
2: මේ වෙලාවේ තත්ත්වය සමනය වෙලා තියෙනවා. අපි විශාල වශයෙන් කම්පණයකට ලක් වෙලා ඉන්නවා. මොකද රැඳවියෝ මෙහි ගිහිල්ලා තියෙනවා. කාර්ය මණ්ඩලය මෙහි ගිහිල්ලා තිබෙනවා. ඒක රැඳවියෝද කාර්ය මණ්ඩලයද කියන එක නෙමෙයි අපේ තියෙන ප්‍රශ්නේ. එතන මනුස්ස ජීවිත නැති වෙච්ච එක පිළිබඳව බලවත් කම්පනයක් තියෙනවා. ඒ මෙහි ගිය අයගේ පවුල්වල කට්ටියට බලවත් ශෝකය සහ කනගාටුව ඉස්සෙල්ලම ප්‍රකාශ කරන්නට ඕන. පාතාලයේ භද්‍රව වලට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර ඊයේ රාත්‍රියේ තමයි ඉස්සෙල්ලම ගැටුම් ඇති වෙලා තිබෙන්නේ. ඊට ඊයේ රෑක සමනයට පත් කළා. නමුත් අද උදෑසන නැවත වතාවකින් උදේ ආහාර උන්ට දීලා ඔනුසාවිකරණ ලෑස් වෙනකොට ඒ කණ්ඩායම් දෙක අතර ගැටුම් නැවත උග්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒක විසඳන්න අපේ කාර්ය මණ්ඩල පුළුවන්තර මැදිහත් වෙනවා. ඇත්තටම මේ ගැටුම තිබිලා තියෙන්නේ කාර්ය මණ්ඩලය සමග නෙමෙයි. කාර්ය මණ්ඩලයට මේ කරදරය වෙන්නේ ඔවුන් ඒ දෙපිරිසේ ගැටුම විසඳන්න මැදිහත් වීමේදී. නමුත් වෙඩි වැදිලා තිබෙනවා බන්දනාගාර නිලධාරීන්ට. එතකොට ඔවුන් ගැතට එහා පැත්තට කොහොම ආයුධ ගියාද? කොහොමද ගියේ? දැන් මේව තමයි මහත්මයාට හොයන්න තියෙන්නේ. මොකද මට වගකීමක් තියෙනවා මේ සියලුම රැඳවියන්ට සහ මගේ බන්දනාගාරයේ වැඩ කළ නිලධාරීන්ගේ ආරක්ෂාවට. දැන් හැමෝම මාධ්‍යවලට අපිට දොස් කියනවා. කවුරුත් තොරතුරු දෙන්නේ නැහැ.

0: දැනටවත් මගේ බන්ධනාගාරයේ ශේෂ්ත්‍රී ජේෂ්ඨතම තුන්දෙනා තාමත් ඉන්නේ ඒක ඇතුලේ උදේ ඉඳන්. මොකද අපි යම් ප්‍රමාණයකට දෙන්න රැඳවීම යම් ප්‍රමාණයක් වෙනත් තීරකවල වලට යවනවා. මොකද අර ගැටුම් ඇති කරගත්ත කල්ලි ඔක්කොම එකට තියන්න බැරි නිසා. මෙහි මිය ගිය පවුල් වලට අපි පළ කරන ශෝකය සහ කම්පණය. ඒකේ අඩුවක් නැහැ. ඔහු රැඳවියද්දී ඔහු පාතාලද කියන එක අපිට අදාළ නැහැ. මිනිස්සු මැරලා තියෙනවා. ඒ ගැන විශාල කම්පනයක් තියෙනවා. නොසුදිවිය යුතු දෙයක්. ඒ නිසා ඒ වගකීම අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ අතේ තියෙන ආයතනයක් ඒක අපි බාර ගන්නවා.
1: ඩෙංගු අධි අවධානම් කලාප පිරිසිදු කිරීමේ දැවැන්ත මෙහෙයුම අද දිනේත් ක්‍රියාත්මකයි. බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවධානම පවතින ප්‍රදේශ කඩිනමින් පිරිසිදු කිරීමේ මෙහෙයුම ඊයේ ආරම්භ කෙරුණා. අද දිනේත් ප්‍රදේශ රැසක් පිරිසිදු කිරීම සහ ඩෙංගු මදුරන් බෝවණ ස්ථාන විනාශ කිරීම අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ පොලිසිය ත්‍රිවිධ හමුදාව මෙන්ම පාර්ශ්ව රැසකගේ සහභාගීත්වයෙන් මේ අතර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61060 දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඩෙංගු මරණ දර 39 සිදු ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්කර මහතා ප්‍රකාශ කළේ.
2: අද දවසේ වෙනකොට රෝගීන් 61060ක් වාර්තා වෙලා තිබෙනවා. මේක මේ කාලය තුළදී වැඩිම වාර්තා වෙච්ච ඩෙංගු රෝගීන් සංඛ්‍යාව. ජූනි මාසයේදී අපිට වාර්තා වුණා 21546ක් සහ මේ දවස් පහතුල 5673ක් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මේක එකක් බැරෑරුම් තත්ත්වයක්. සායකම මරණ 39ක් වාර්තා වෙලා තිබෙනවා. ඒතොර මේ මරණ 39 තුළ අවුරුදු 5ට අඩු දරුවන් 5 දෙනෙක් ඉන්නවා සහ මේන් වැඩි ප්‍රමාණය වාර්තා වෙන්නේ කාන්තා මරණ හැටියට. මේ ඩෙංගු රෝගය තුළ මරණ වාර්තා වීම අතරම කෙළවරකයක්.
1: ඩෙංගු වසංගතයේ හමුවේ රෝගීන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් 2017 වසරේ වාර්තා වූ අතර එවැනි අනතුරක් මේ වසරේද නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිත් ජාසිංහ මහතා පවසනවා.
3: අපි තාම 2017 තත්ත්වයට පැමිණලා නැහැ. නමුත් 2017 තත්ත්වයට පැමිණීමේ අනතුර තියෙනවා. ඒ නිසා තමයි රටක් හැටියට රජයත් ජනතාව සහභාගී වෙන වගේම අපගේ සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයත් විවිධ ආකාරයට අරමුණු කරගෙන මේ වැඩසටහන් වල නිරත වෙන්නේ ඩෙංගු රෝගිය මර්ධනය කර ගැනීම සඳහා. ඒතකොට මේක අද අපේ රටේ ආවේණික රෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක වරින් වර කරන මේ වැඩසටහන් වලට සීමා නොවී වසර පුරා අපේ ජීවන මේ ලයිෆ් ස්ටයිල් එකේ කොටසක් බවට පත් කර ගැනීම සඳහා විද්‍යා සාකච්ඡා කරගෙන යනවා. ගරු එමතුමා එක්කත් ඒ වගේ ජනාධිපති කාර්යාලය සමගත් මේ ක්‍රමවේදය කොහොමද අපි වෙනස් කරගන්නේ කියන එක.
1: දැනට පවතින දත්තවලට අනුව ඉදිරි සති හතර ඩෙංගු සම්බන්ධයෙන් දැඩි අවධානමක් පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ හේතුවෙන් සෙළු දිනා සමාජ වගකීම ඉටු කරමින් පරිසරය පිරිසිදු කිරීමේ යුතුකම ඉටු කරන ලෙස අමාත්‍යරය අවධාරණය කරනවා.
4: ඩෙංගු රෝගයේ පැතිරීම එය සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොවේ. එය සමාජීය ප්‍රශ්නයක්. සමහර ප්‍රශ්න තිබෙනවා අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පමණක් විසඳා ගන්න පුළුවන් බොහෝ මට්ටම. නමුත් සමහර රෝගාබාධ තිබෙන්නේ එය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එහාගේ කටයුතු. අපිට මෑත කාලයේ වැඩිම ඩෙංගු අවධානම තිබුණේ 2017 අවුරුද්දේ. 187,000 රෝගීන් වාර්තා වෙලා තිබුණා. 447ක් මරණ වාර්තා වුණා. සාමාන්‍ය අවුරුදු 4-5කට සැරයක් එහෙම මේ වේරියන්ට් එක වෙනස් වීම ඇතුලේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම දිද්දසුලිකු නාටුවෙන් පසුව ලංකාවේ පමණක් නෙවෙයි ගෝලීයව ඇති වෙලා තිබෙන මේ කාලගුණයේ වෙනස්කම් විසිනුත් ඩෙංගු මදුරුවන් බෝ වීම සඳහා හිතකර පරිසර තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. මේ වන විට ඔබ දන්නවා අපේ රටේ මරණ 39ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම වාසනාවන්ත මරණ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට එක පැත්තකින් අපේ සායනික කටයුතු ක්ලිනිකල් මැනේජ්මන්ට් මේ වෙනුවෙන් වැඩි දියුණු කරලා තිබෙන්නේ 2009 දී අපේ මරණ අනුපාතකයේ තිබුණ 1%ක් අද වන විට අපිට 0.05-0.06 දක්වා මේ මරණ අනුපාතික අඩු කරගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම එතනදී අපේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු මේ ඩෙංගු රෝගියත් එක්ක වැඩ කරන කාර්ය මණ්ඩලය සලිතු කාලයක් තිස්සේ මේ වෙනුවෙන් පරීක්ෂණ කරලා විවිධ ක්‍රම අත්හදා බලලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තිබෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ගිය සතියේදී අපි අපේ බෝනෝන සෞඛ්‍ය විද්‍යායතනය ලෝකයේම මේ ඩෙංගු සම්බන්ධයෙන් කරන සායනික කටයුතු වලට පුහුණුව ලබා දෙන දැනුම ලබා දෙන ආයතනයක් බවට ප්‍රකාශයට පත් කළා. මේ වන විටත් අපි දැන්ට අපේ සාමාන්‍යයෙන් රෝගීන් දිනකට 2500ක් පමණ රෝහල් පද්ධතිය ඉන්නවා. එතනින් අපි රෝගීන් 225 සිට රෝගීන් 40 දක්වා දැන්ට ප්‍රතිකාර ලබන රෝහල් වල වෙනම වාට්ටුවක් වෙන් කරලා තිබෙනවා ඩෙංගු ප්‍රතිකාර සඳහා. එතනම අපි HDU එකකුත් හදනවා. ඒකට අවශ්‍ය කරන අමතර කාර්ය මණ්ඩලය අපේ වෛද්‍යවරුන් හෙදලා දානතු කාර්ය මණ්ඩලය දත් රෝහල් ලබා දෙන. ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යොහුසුරුව කටයුතු කරගෙන යනවා. ඊළඟට මේකට අපිට රෝහලෙන් එළියේ තිබෙන ස්ථිරසාරුස්තුමක් අපි ඉදිරි මොන වැඩ කටයුතු කතා කළා. මේ මදුරුවන් බොහොම ස්ථාන මුළුමනින්ම විනාශ කිරීම තමයි මේකට තිබෙන ස්ථිරසාරුස්තුම් බවට පත් වෙන්නේ. ඒ අතර අපි වැක්සින් එක පිළිබඳ සාකච්ඡා කරමින් යනවා. ලෝකේ රටවල් 41ක පමණ යම් කිසි ප්‍රමාණයකට ඒක කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙන ඉතාම ඉක්මනට වැක්සින් එක අපේ සමාජයට භාවිතා කරන්නට අවස්ථාව ලබා දෙන්නට. ඊළඟට මේ වෙලාවේදී අපි මේ මදුරු ගහණය අඩු කර ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් වන වොල්බැචියා වැඩසටහනටත් ඇතුළු වෙමින් පවතිනවා. අපේ ඉන්ටර්මෙන්ටිකල් රිපෝර්ට්ස් අනුව ගත්තොත් ඉදිරි සති 4ක් මේ අවධානම අපිට පවතිනවා. ඒ නිසා දැන් මෙහෙම පටන් ගත්තොත් අපිට ඒ කාලය අඩු කරගන්න සහ මේ රෝග ව්‍යාප්තිය වළක්වා ගන්න පුළුවන්.
1: ඩෙංගු වසංගතයේ අධ්‍යවධානම් තත්ත්වය පිළිබඳව නිවෙස් වෙත ගොස් දැනුවත් කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. මහරගම නගර සභාව තුළ මෙම දැනුවත් කිරීම සිදු කෙරුණු අතර මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණා. මාලබේ නගරයේද ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි එය සංවිධානය කර තිබුණේ. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින්ද ඩෙංගු මර්ධන වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ප්‍රදේශයේ ස්ථාන රැසක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට මෙහිදී කටයුතු කෙරුණා. කොණ්ඩසාලේ වනේල ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් සහ නිවාස පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. වේමිලදී ගැනීමේදී නාඩු 120ටත් සම්බා 130ටත් කීරි සම්බා 140ටත් මිලදී ගැනීමට මහපරිමාණ වීමෝල් හිමියන් එකඟ වූ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. වේමිල තීරණය කිරීමට අදාළ සාකච්ඡාවක් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ව්‍යාපාරික ඩඩ්ඩි සිරිසේන මහතා ඇතුළු මහපරිමාණ වීමෝල් හිමියන් සහ කුඩා පරිමාණ වීමෝල් හිමියන් එම සාකච්ඡාවට සහභාගී වුණා. එහිදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
5: අද අපි සාකච්ඡා කරා වී වලට 120 මිලක් ලබා දීම පිළිබඳව. ඒගොල්ලොන්ට වී මිලදී ගැනීමේදී 120ට නාඩුවත් 130ට සම්බ සහ 140ට කීරි සම්බ මිලදී ගැනීම පිළිබඳ තියෙන ගැටලුව තමයි අපි අද විමසුවේ. ඒ ගැටලුව අනුව අපි අද දවසේ ඒගොල්ලෝ යෝජනා කීපයක් ඉදිරිපත් කළා. ඒ යෝජනා ටික සාකච්ඡා කරලා තසති දෙකකින් ඒ අයත් එක්ක නැවත මීටින් එකක් ගන්නවා. ඒගොල්ලෝ සියලු දෙනා සූදානම් රජයත් එක්ක 120ට වී මිලදී ගන්න. ඒ වගේම සහල් මිල පහළ යන එක සම්බන්ධයෙන් මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න පුළුවන් නම් ඒගොල්ලොත් එකගයි ඒ වැඩේ කරන්න. මොකද අපි අප්‍රේල් මාසේ 9 වෙනිදා වෙනකම් වීඅලෙවි මණ්ඩලේ වී ගනිද්දී ඒ අයත් රුපියල් 118ට 17ට ගත්තා. ඒගොල්ලන්ගේ ඉල්ලීම තමයි ඒගොල්ලන්ගේ මෝල් වලට 114ට අඩුවෙන් වේලිච්ච වී ටික එනවා නම් ඒගොල්ලෝ 120 ගන්න සූදානම් කියන කාරණේ නිසා සාකච්ඡාව තුළ සාර්ථක ප්‍රවේශයක් සහ ප්‍රගතියක් තියෙනවා.
1: මේ අතර ව්‍යාපාරික ඩල්ලි සිරිසේන මහතා කියා සිටියේ ගොවි ජනතාවට ගැටලු පවතී නම් එය විසඳා ගත යුත්තේ පවතින ආණ්ඩුව සමග මිස විපක්ෂය සමග නොවන බවයි.
6: මේ ගොවියන්ගේ ප්‍රශ්න වී වලට සහල් වලට මිලක් තීන්දු කරනවා නම් මේක පාර්ලිමේන්තුවේ කතා කරලා සියලුම පක්ෂවල එකඟතාවයෙන් මිලක් නියම කරන්න. බඩේ රිංගු වලට, වී වලට, බිත්තර වලට, අල වලට, මේ සියල්ලටම. නැත්තම් මේක එක එකගේ දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කරගත්ත එක තමයි හැමදාම කරේ. දේශපාලනයෙන් තොර මේ ප්‍රශ්න විසඳ ගන්න කියලා තමයි ගොවියන්ට මට කියන්න තියෙන්නේ. පක්ෂ හැමදාම ඉන්න විපක්ෂේ උන් කරන්නේ ඕක තමයි. ගොවිය චූන් කරලා ඡන්දෙ ගන්නවා. ඊට පස්සේ දිනුවට පස්සේ නෑ. ඒක තමයි වෙලා තියෙන්නේ. මම ජනතාවෙන් ඉල්ලා දෙනවා නිතරම පවතින රජයත් එක්ක ගැටුම් නිරාකරණය කරගන්න උත්සාහ කරන්න. විපක්ෂෙත් එක්ක කියලා ප්‍රශ්නේ උඩුදුවා ගන්න එපා කියලා. හැමදාම විපක්ෂේ ඉඳලා බලයට ආවට පස්සේ අර කියපු මොනවත් නෑ. ඉතින් හැමදාම කරන්නේත් ඒකනේ මේ. දැන් අවුරුදු 70 කරන්නේ ඕක. ඉතින් ජනතාව තේරුම් ගන්න ඕනේ මේක. දැන් තියෙන වී අතිරික්තයක්. තියෙන ඌමනා දේවල් නෙවෙයි. හරිදී ඌමනා දේ කල්පනාකරණය කරලා වී වගාව කරා නම් අපි වගකීම ගන්නවා ගොවියන්ගේ මිලට අපි වීටිය ගන්න. දැන් ගොවියත් මේකට වක් කියන්න ඕනේ පැත්තෙන් බැලුවා. දැන් ඔක්කොම නාඩුවේ විතරයි වැඩ කරලා තියෙන පවුගේ කන්න දෙකේම. ඉදිරි කන්න නම් කීරි සම්බ තියනවා කියලා අපිට තේරෙනවා යම් ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා ගොවියන් හරි අවබෝධයෙන් කල්පනා වැඩ කරන්න ඕනේ. ඇත්තටම මේ වාගේ අමාත්‍යාංශවලින් වෙන්න ඕනේ කළමනාකරණය තමයි. කළමනාකරණය නැත්තම් ගොවිතන නෙවෙයි රටට කෙලවුණෙත් ඒකෙන්. කළමනාකරණ මේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයට අර ගෙනාපු පොහොර ප්‍රතිපත්තියක් වෙනස් කරන්න කියලා අවුරුදු ගණනාවක් යනකල් පොහොර වී විතරක් නැහැ. කිසිම දෙයක් හරි කියන දැන් තමයි. දැන් පොහොරත් අත්තාව හරියට වතුර අත්තාව වගා කරපු ක්‍රමවේදයේ ගැටලුවක් තියෙනවා.
1: වසරේ මුල් මාස පහ තුළ අපනයන ක්ෂේත්‍රයෙන් ඇමරිකා ඩොලර් මිලියන 7300කට අධික ආදායමක් ලබා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසනවා. මේ වසරේ අපනයන ඉලක්කය වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක්. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කියා සිටියේ.
7: මේ වසරේදී ඉතාමත්ම කැපිපෙන වසරයක් තමයි 2026 වසර. මුල් මාස පහ තුළද මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 7300කට යහ ගියපු ආදායමක් ලබාගෙන තියෙනවා. එහිදී කැපිපෙන අංශ වශයෙන් අපි ගත්තොත් අපගේ ඇපරල් අංශය, පොල් ආශ්‍රිත නිෂ්පාදන රබර් ශේෂය ඉතාමත් වැඩිදායකත්වයක් දෙනවා. ඇපරල් ශේෂය ගැන කතා කරනකොට 2026 වසරේ මුල් මාස පහ තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 263ක ප්‍රමාණයක් දැන්ට ලබාගෙන තියෙනවා. මේ වසරේදී අපි ඉලක්කයක් තිය�න විශේෂයෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන 5.5කට යහ ගිහිපු අපට ආදායමක් ලබා ගැනීම සඳහා. ඒකට මේ වසරේ මේ වෙනකොට අපි ඇමරිකානු ඩොලර් මිලියන 263 ප්‍රමාණයක් අපි ලබාගෙන තියෙනවා අප්‍රේල් ශේෂයේදී. ඉදිරි අවුරුදු 5 තුළ අපි ඉලක්කයක් තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 8000කට යහ ගිහිපු අපට ආදායමක් ලබා ගැනීම සඳහා. ඒ වෙනුවෙන් මේ වෙනකොට අපනයන සංවර්ධන මණ්ඩලය ඉතාමත්ම ඕනෑකමින් කැපවීමෙන් කටයුතු කරන අපගේ තියෙන ආයතනත් එක්ක මේ වෙනකොට පොල් සම්බන්ධව ලංකාවේ ඉතාමත්ම කැපිපෙන අපනයන ආදායමක් තියෙනවා. මේ වසරේදී මුල් මාස පහ තුළටදී අපි ලබාගෙන තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 515ක වැනි ප්‍රමාණයක් ගිය වසරත් එක්ක සංසන්දනය කරනකොට 120%කට වැඩි ප්‍රමාණයක් අපනයන ප්‍රවර්ධනයක් මේ මුල් මාස පහට දකින්න පුළුවන්. මේ වසරේ දකින මුල් අතවට ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1200 සීමාව ඉක්මවා ගිය වසරේ පමණක් අපි අරගෙන තියෙන 140%ක අපනයන ආදායම් වර්ධනයක්. විශේෂයෙන්ම තවදුරටත් දියුණු කරන්න පුළුවන් ශේෂයක් ලංකාවේ පොල් ආශ්‍රිත අපනයන ශේෂ්‍ය දියුණු කිරීම තුළින් තව විශාල ප්‍රමාණයක් අපනයන ආදායමක් ලංකාවට ලබා ගන්න පුළුවන්.
1: ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලයේ ක්‍රියාත්මක කළ රුපියල් බිලියන 175කට අධික දැවැන්ත ජල ව්‍යාපෘති කිහිපයක් මෙම වසරේදී අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට පියවරගෙන තිබෙනවා. රුපියල් මිලියන 175,000කට අධික ආයෝජනයකින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය තුළින් දෙවේනේ දිස්ත්‍රික් කිහිපයක පවුල් ලක්ෂ 3කට ආසන්න පිරිසකට පහසුකම් සැලසෙනවා. මෙම වසරේ ජූලි මාසයේ අවසන් වන විට රුපියල් මිලියන 4,995ක වියදමින් අවසන් කළ ලග්ගල නවනගර ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් පවුල් 6,800කට ජලය ලබා දීමයි සැලසුම. රුපියල් බිලියන 32කට අධික පිරිවැයක් දරමින් අවසන් කෙරුණු තමුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව 25,000ක්. මේට අමතරව ජයිකා ණය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන රුපියල් බිලියන 52ක් යොදවමින් ක්‍රියාත්මක අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම ආරම්භීමට නියමිතයි. රුපියල් මිලියන 22,207ක දැවැන්ත ආයෝජනයකින් ඉදිකළ පොල්ගහවෙල පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ලබන සැප්තැම්බර් මාසයේදී ජනතා අයිතියට පැවරෙනවා. මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ලෝක බැංකු ආධාර සහ රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක රුපියල් මිලියන 65,000ක් වැනි ඉහළ පිරිවැයක් දරන මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙය මෙම වසරේ ක්‍රියාත්මක විශාලතම ව්‍යාපෘතිය වන අතර එමගින් සෙත සැලසෙන පවුල් සංඛ්‍යාව 173,000ක්. මෙම සියලු ව්‍යාපෘති අවසන් කිරීමත් සමග මෙරට ජල ආවරණය සැලකියුතු මට්ටමකින් ඉහළ යනවා. වසරකට 103කට අධික පිරිසක් අනතුරු හේතුවෙන් රෝහල් ගත කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 11 වන ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ලබන 10 වනදා දක්වා ක්‍රියාත්මකයි. මෙහි සමාරම්භක උත්සවය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ජනතාව අතර අනතුරු නිවාරණය පිළිබඳ දැනුම වර්ධනය මෙම වැඩසටහනේ අරමුණයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනුවන ඒකකයේ ජාතික අනතුරු වැළැක්වීම පිළිබඳ උපදේශක කමිටුවේ මඟ පෙන්වීම යටතේ මෙය සංවිධාන කර තිබුණා. ඒ අනුව අද දිනේ වෙන් කර ඇත්තේ මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය ලෙසයි. හෙට සේවා ස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙස නම් කර තිබෙනවා. අනිද්දා දිනය නම් කර ඇත්තේ නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසයි. ජුලි 9 දියේ ගිලින් වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනයයි. ජුලි 10 වනදා පාසල් පෙරපාසල් සහ දිවාස රැකු මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසයි නම් කර තිබෙන්නේ. සෑම දිනකම අනතුරු හේතුවෙන් 20-30 අතර පිරිසක් රෝහල් ගත කරන බවයි අමාත්‍යරයා මෙහිදී කියා සිටියේ.
8: අනතුරු කියලා කියන්නේ ඔබ කවුරුත් දන්නවා නිහඬ වසංගතයක්. අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝහල් ගතවීමට හේතු වෙලා තියෙන අතිශය අනතුරු. කිව්වා වගේම වසරකට ලක්ෂ 13ක් මිලියන 1.3කට වැඩි සංඛ්‍යාවක් අනතුරු නිසා අපිට රෝහල්ගත වීම සිදු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සෑම 7 දිනකුගෙන් එක්කෙනෙකුටම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන ආකාරය අනතුරකට ගොදුරු වීම අවධානමක් පවතිනවා. සම විනාඩියකන අපේ රටේ පුරවැසියන් 6-8 දක්වා ප්‍රමාණයක් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අනතුරකට මුහුණ දෙනවා. මේ ගොදුරු වෙන බහුතරය අවුරුදු 15-44 අතර රටේ පළදායි වයස් කාණ්ඩේ. මේ කාණ්ඩේ මරණ වළක්වා ගැනීම සහ මේ අනතුරු වළක්වා ගැනීමට තමයි අපි මේ වැඩිම අවධානය යොමු කරන්නේ.
1: කළමනාකරණ සේවා නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරී 1252 දිනක බඳවා ගැනීම හෙට සිදු කෙරෙනවා. මෙම සියලු බඳවා ගැනීම් සිදු කෙරුණේ සම්පූර්ණයෙන්ම විනිවිද භාවයකින් යුතු අපේක්ෂකයන්ගේ සුදුසුකම් මත බව අමාත්‍ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළා.
9: කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පුරප්පාඩු 1615ක් පිරවීම සඳහා මේ වෙනකොට කටයුතු කරමින් තියෙනවා. වර්තමාන රජය කිසිම ආකාරයේ එහෙම මැදිහත් වීමක් වෙන්නේ නැහැ. මේ අපේක්ෂකයන්ගේ සුදුසුකම් මත පමණක් පදනම්ව තමයි අපි මේ බඳවා ගැනීම කරන්නේ. මූලික සුදුසුකම උසස් පෙළ වුණාට වෙනත් ඉහළ සුදුසුකම් තියෙන අයට පෙනී සිටින්න බාධාවක් නැහැ. අනුමැතිය ලැබිලා තිබුණා 1615 දිනකට. නමුත් ලිඛිත පරීක්ෂණයේ සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත අපට බඳවා ගන්න අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන පළවෙනි වටේදී 1252 තිරපිරිස දෙවන වටයකදී බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන තරුණ තරුණියන්ට රාජ්‍ය සේවයට එකතු වීමේ අවස්ථාවක් අනිවාර්යයෙන්ම හිමි වෙනවා. වෘදු 18 ඉඳලා 29 දක්වා තරුණ තරුණියන් තමයි මේ පත්වීම සඳහා අපි බඳවා ගන්නෙ. සිංහල මාධ්‍යයෙන් 1006 දෙනෙකුත්, දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙකුත්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙකුත් වශයෙන් තමයි මේ 1252 සමන්විත වන්නේ. එළදාරී හිගය හේතුවෙන් රජයටත් ඒ වගේම සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන ප්‍රජාවටත් යම් යම් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ දුෂ්කරතා වැළැක්වීම තමයි මේ නව බඳවා ගැනීම වල අපේ අරමුණ වෙලා තියෙන්නේ.
1: හාවි සුලිකුණාටු ඇමරිකානු දූපත් කලාපයක් වන ගුවම් සහ උතුරු මරියානා දූපත් හරහා අධික වේගයෙන් හමායමින් පවතිනවා. ඒ පැයට කිලෝමීටර් 280ක වේගයෙන්. මේ හේතුවෙන් එම වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට හදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ඇමරිකා ජාතික කාලගුණ සේවයට අනුව කුණාටු හේතුවෙන් වැසනකාරී හානි සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. දරුණු ගම් වතුර තත්ත්වයේද ඇති විය හැකි. මූදුරල මීටර 11 දක්වා උසකට ඉහළ යාමට ඉඩ ඇති බව සඳහන්. සංචාරක පාරාදීසයක් ලෙස හැඳින්වෙන 100,000කට අධික ජනගහනයක් වෙසෙන ගුවාම් දූපතේ පාසල් කේන්ද්‍ර කරගනිමින් හදිසි සහන කඳවුරු 5ක් මේ හේතුවෙන් විවෘත කර තිබෙනවා. ඉන් ඇතැම් මධ්‍යස්ථාන මේ වන විටත් උපරිම ධාරිතාවකට පැමිණ ඇති බවද සඳහන්. මෙම කුණාටුව 4 හෝ 5 කාණ්ඩයේ සුලි කුණාටුවකට සමාන බවයි ඇමරිකා නාවික හමුදාවේ ඒකාබද්ධ සුලි කුණාටුව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ. විසයි විස කාන්තා ලෝක කුසාන තරගාවලිය එංගලන්තයේ කඩුලු 7කින් පරාජයට පත් කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. එය 97 වරටත් විසයි විස ලෝක කුසානේ දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට හැකි වුණා. තරගයේ මුලින්ම පන්දුර පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු ආර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 150ක් රැස් කරගත්තා. ලකුණු 51ක ජයග්‍රහ ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පන්දු ආර 17ක් පන්දුවක් අවසානයේ කඩු 3ක් පමණ දැවී ලකුණු 153ක් ලබා ගැනීමෙන් මෙවර පන්දු ආර 20 ලෝක කුසලාදය තමන් සතු කර ගැනීමට සමත් වුණා. ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති යලි සිරස්තල. මේගමුව බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්වයෙන් 25ක් ජීවිතක්ෂයට. බන්ධනාගාරයේ ගැටුම මුළුමනින් පාලනය කරයි රැඳවියන් කොටසක් වෙනත් බන්ධනාගාරයකට. ඩෙංගු අවධානම තවත් ඉහළට. ඉදිරි සති 4 ඩෙංගු දැඩි අවධානමක බව ඇමති නලින්ද කියයි. අපනයනයෙන් ඩොලර් මිලියන 7300කට අධික ආදායමක්. හාවි ඇමරිකාවේ දූපත් කලඹයි. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වෙනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
10: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: බොබිටෙල්නම් ආරීජයේ හිස්තැනක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ක්‍රියාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 676 579.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න

0: උන්ගේ කේන්දරේ බැලුවම අයියේ මාර කපලයක් තියෙනවා කිව්වා නුවර පළාතේ අයිය කෙනෙක්ගේ. ඒක නිසා එව්වේ
1: නැහැ. චහොත් මොලයක් නැද්ද බං? මොලයක් නැද්ද? ආදරය කළ මේ වගේ වැඩ කරනවද?
0: පොඩි මොලේ අඩුපාඩුවක් නම් තියෙනවා අයියේ. එහෙම වුණේ නැත්තම් ඉතින් මේ වගේ මගුලකට පැටලෙන්නේ නැහැ නේ.
2: විසේකාරේ
0: වෙන කවුද? ඊට වඩා මිනිසු නැහනේ. අනිතක මේ වගේ කෙල්ලෙක්ව බාර ගන්න කැමතිද? එහෙම මිනිස්.
3: අනේ උඹ දන්න මගුල තමයි බා. මගේ නංගි බාර ගන්න එන්නේ උගත් වැදගත් ලස්සන මිනිහේ.
2: විසේකාරේ සත්‍ය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
2: ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිලිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 6769 579
4: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමනා

සුබ සන්ධ්‍යාවක් අතරණිය දවසක් නමස්තේ. තවත් සුන්දර දවසක් ගත වෙලා යනවා. කොහොමද ඔබට? අපි එහෙනම් අදත් ලෑස්ති පටන් ගන්න රණවේ වෙනකන් අපි කැමතිම බලිවුඩේ රවුමක් යන්න, කැමතිම සින්දු ගොඩක් එක්ක. මේ සින්දු ගැන කියද්දී විශේෂම මේ අපි මතකයන් තියෙන බොලිවුඩ් චිත්‍රපට ගණනාවක් මතකයට එනවා. ඉතින් වෙනත වගේම මේ චිත්‍රපටවල කතා, ඒ දෙකම මේ චිත්‍රපට නිෂ්පාදනයේදී මේ අතරේ මතුවුණු කතා, මේ වගේ ගොඩක් කතා තියෙනවා. ඉතින් කතා ගොඩක් අහන අතරේ සින්දු ගොඩක් අහන්නත් ලැබෙන්නේ සඳ දිය දහර තොලති විතරයි කියලා දන්නවා. ඉතින් රණවේ වෙන කලහනු අදත් ආදරෙන් ලකන අහකෙන ඉන්න

पहला प्यार है, पहली पहली बार है, रिंग ओ पहला प्यार කියන දේ ඇති වෙන්නේ පහලි පාර් තම සාමාන්‍ය නම් ඉතින් කපටි පෙම්මතුන් නම් කියන කතා බහෙදි කොච්චර ආදර සම්බන්ධතා තිබුණත් ඔයා තමයි මගේ පළමු කෙනා කියලා. හැබැයි ඉතින් අවංක ආදරණීය කෙනෙක් කවදාවත් එහෙම බොරු කියන්නේ නැහැ නේද? ඉතින් පහලා පහලා ප්‍යාර හේ පහලි පහලි බාර හේ මේ ගීතය 1994 වසරේදී තිරගත වුණු සුරජ් පර්ජත්‍ය අධ්‍යක්ෂණය කළ මාධුරී දීක්ෂිත් එක්ක සල්මාන් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කළ හම් ආප්කේ හේ කෝන් චිත්‍රපටයේ ගීතයක්. ඉතින් මේ චිත්‍රපටය ගත්තොතින් 94 වසරේදී තිරගතවුණු චිත්‍රපට අතරේ වැඩිම ආදායම් ලබාගත් චිත්‍රපටය තමයි මේ හම් ආප්කේ හේ කෝන් කියලා කියන්නේ. ඉතින් නිෂාගේ ප්‍රේමගේ ප්‍රේම කතාව විශේෂම පොලිවුඩයට ඉන්දියාවේ විවාහ සංස්කෘතිය ගැන බොහෝ දේවල් මේ චිත්‍රපටයෙන් අරගෙන වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ චිත්‍රපටයට නිර්මාණය කළ ඇඳුම් ගැන බොහෝ දෙනා කතා වුණා. අතිශය සුන්දර ඇඳුම් විලාසිතා, සාරි විලාසිතා, මේ දේවල් ඉතින් අදටත් කතා බහට ලක් කරනවා. මේ සියලුම ගීත ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණා. දේව් කොලි තමයි අපි දැන් අහන්න යන මේ ගීතය ලියලා තියෙන්නේ. රාම් ලක්ෂ්මන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා. මේ SPB බාලසුබ්‍රමණියම් හම් ආත්කේ හේ කෝන් චිත්‍රපටයට ගැයුවා.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සන්තතිය දහර අහගෙන ඉන්න ඔබට මතක් කරන්නේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැන් ඔබ ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර්. සන්තතිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සමිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, අවම වෙදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 677 579 දුරකථන අංකයට.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර ආදරයෙන්ම ඔබ ඉන්නේ. 2010 දී මේ චිත්‍රපටය තිරගතවනේ අනුරාග් බහසු අධ්‍යක්ෂණය කළ කයිට්ස් චිත්‍රපටය. රිතික් රෝෂන්, බබරා මෝරේක්, කංගනා රනෞත් තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළා රාජේෂ් රෝෂන්. අපි අහනවා කයිට්ස් චිත්‍රපටයේ KK ගායනා කළ මේ ගීතය.

සඳදිය දහර අහගෙන ඉන්න ඔබත් එක්ක 70 දශකයේ කියන්නේ හරියටම කොහොත් 70 දශකයේ මුල් භාගයේ. 1970 තමයි මේ චිත්‍රපටයේ තිරගත වුණේ. කටි පතක් කැඩුණු සරංගනය. ශක්ති සමන්ත අධ්‍යක්ෂණය කළේ මේ චිත්‍රපටයේ රජේෂ් කන්නා එක්ක අශෝක් පරේක ප්‍රධාන චරිත නිරූපණය කළා. ගුල්ෂාන් නන්දාගේ කටි පතක් නවකතාව පාදක කරගෙන තමයි කටිපතක් චිත්‍රපටය එන්නේ. ශක්ති සමන්ත සහ රජේෂ් කන්නා කියලා කියන්නේ බොලිවුඩ් සිනමාවට චිත්‍රපටිකරණාවක් දායාද කළ නිර්මාණකරුවන් දෙදෙනෙක්. වතාවකදී ශක්ති සමන්ත චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා, රජේෂ් කන්නා නිෂ්පාදනය කරන අවස්ථාව තියෙනවා. මේ වගේ චිත්‍රපටිකරණාවක්ම තියෙනවා. මේ දෙදෙනාගේ මුල්ම එකතුව සිද්ධ වෙන්නේ ආරාධනා චිත්‍රපටයේ 1969 ඉදිරියට ගත වුණු. ඊට පස්සේ කටිපතක්, ඒ වගේම අමර ප්‍රේම්, ඊට පස්සේ අජනබි, මහබෝබා, ඒ වගේම ආවාස් අලග අලග වගේ චිත්‍රපටි ගණනාවක්ම තියෙනවා. ඉතින් අපි එහෙනම් අහනවා කිෂෝර් කුමාර්ගේ හරින් කටිපතන් චිත්‍රපටේ මේ ගීතය. ආනන්ද බක්ෂී ගීතෙල්ලේ ආටි බර්මන් චිත්‍රපටේ සංගීත අධ්‍යක්ෂකවරයා.

0: දරුයාත්මක වියමන සඳ දිය තහර
1: සඳ දිය තහර සරච්චන්ද්‍ර චට්ටෝපාධ්‍ය කියලා කිව්වහම බෙංගාලි ලේඛකයෙක් විදිහට අදටත් අතිශය ජනප්‍රිය පුද්ගලයෙක් නිර්මාණකරුවෙක් විදිහට විශේෂම බෙංගාලි සාහිත්‍ය තුළ ඉහළින්ම පිළිගැනෙන සාහිත්‍යකරුවෙක් තමයි සරච්චන්ද්‍ර චට්ටෝපාධ්‍යයි කියලා කියන්නේ. ඉතින් ඔහු ලිව්ව දේවදාස් නවකතාව විවිධ භාෂාවලින් ඉන්දියාවේ විවිධ නිර්මාණවලට පාදක වෙලා තියෙනවා. ඒ අතරින් 20 වතාවක් දේවදාස් පාදක කරගෙන තිරයට නිර්මාණ එකතු වෙලා තියෙනවා. චිත්‍රපට විදිහට, එහෙම නැත්නම් කතා විදිහට, ඒ වගේම ගීත නිර්මාණත් විශාල ප්‍රමාණයක් මේ දේවදාස් චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙනවා. එතන මුල්ම වතාවට නිහඬ සිනමාවට තමයි දේවදාස් එන්නේ. ඒ 1928 අවුරුද්දේදී නරේෂ් මිත්‍රා කියන අධ්‍යක්ෂවරයා තමයි මේ විදිහට සරච්චන්ද්‍ර චට්ටෝපාධ්‍යයගේ දේවදාස් නවකතාව නිහඬ සිනමාවට එකතු කරන්නේ. මුල්ම වතාවට බෙංගාලි සිනමාවට මේ චිත්‍රපටය එකතු වෙනවා සිනමා නිර්මාණයක් විදිහට. ඒ 1935 වසරේදී අවස්ථා ගණනාවකදී හින්දි සිනමාවටත් දේවදාස් චිත්‍රපටය එනවා. විවිධ අධ්‍යක්ෂවරුන්, විවිධ රංගන ශිල්පීන් එක්ක. හැබැයි අතිශය ජනප්‍රියත්වයට පත්වන චිත්‍රපටයේ 1955 දී තිරගත වුණු විමල් රෝයි අධ්‍යක්ෂණය කළ දේවදාස් අදටත් ඒකෙන කතා වෙනවා. ඊට පස්සේ තමයි අද දැන් අපි ඊළඟට අහන ගීතය අතලත් සංජය ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ ෂාරුක් ඛාන්, මාධුරි දීක්ෂිත් එක්ක ඓශ්වර්ය රාය ප්‍රධාන චරිත නිරූපණය කළ දේවදාස් ගැන අපිට කතා කරන්න තියෙනවා. ඉතින් අපි අහනවා එහෙනම් වෝ චාන්ද් ජේසී ලඩි කෙදෙත් නාරයන් ගායනා කරන මේ ගීතය කොහොමත් ඉතින් ගැහණු ළමයෙක් ගැන කියන්නේ හඳ වගේ කියලා නේද? හඳක් වගේ ලස්සන කෙනෙක් ගැන.

0: come si protrae. Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම
2: අපේ අම්මා ගෙදර ආවද
3: නැහැ අම්මෝ මෙයා

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් ද රෝඩ් ඉස් යුවර්ස්
4: Take care. Surakimu Makatota. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Take Care මීළඟ වැඩසටහන.
5: ජූලි 7 වනදා බිබිල යශෝදරා ජාතික පාසලේදී.
4: සංවිධානය Clean Sri Lanka ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
6: පූර්ණ මාධ්‍ය නිතිවර. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරැකිමු මගතොට මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක

මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක ව්‍යමන සඳතිය දහරමේ හිරෝපන්ති චිත්‍රපටයේ ගීතයක් අහන ඊළඟට සබිර් ඛාන් අධ්‍යක්ෂණය කළ හිරෝපන්ති 2014 වසරේදී තිරගත වෙන්නේ. මේ චිත්‍රපටත් එක තමයි ප්‍රතිස් සනු ටයිගර් ෂොප් දෙන්නා බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ රංගනය වලින් ප්‍රතිස් සනුන් 2015 වසරේදී පවත්වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ඇතුළු සම්මාන උළෙල ගණනාවකින්ම හොඳම නැගියලා නිළියට හිමිය සමනය ලබා ගත්තා. හැබැයි ටයිගර් ෂොප් රණංග ෆිල්ම්ෆෙයාර් හොඳම නැගියන නළුව සම්මාන දෙන ගන්න බැරි වුණා. මේ සම්මානය ඒ අවුරුද්දේ කියලා 2015 අවුරුද්දේදී ෆිල්ම්ෆෙයාර් හොඳම නැගියන නළුව සම්මාන දෙනගත්තේ ඛූබ්සූරත් චිත්‍රපටයේ රංගපෑව ෆවඩ් ඛාන්, ක්‍රිතී සහ ටයිගර් ප්‍රධාන චරිත නිරූපණය කළ හිරෝපන්ති චිත්‍රපටයට අතිපස්ලම් ගායනා කළ මේ ගීතය අපි අහන්නේ ළඟට සඳදිය දහන.

0: දියතහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන සඳදිය දහරහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ NLP මේකප්ව ගැන. යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLP මෙගා පව ලොතරැය්‍ය මිලදී ගත්තත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
3: සේ කයමත් තක් 1980 වසරදී චිත්‍රපටය තිරගත වෙන්නේ කාමත්සේ කාමත්තක් චිත්‍රපටය ගැන කතා කරනකොට ආමිර් ඛාන් සහ ජොයි චාව්ලා කියන මේ අලුත් මුණ දෙක බොලිවුඩ් සිනමාවේ ප්‍රධාන චරිතවලින් හමු වෙන්නේ අපිට ප්‍රථම වතාවට. මන්සූර් ඛාන් අධ්‍යක්ෂණය කළ කාමත්සේ කාමත්තක් කියලා කියන්නේ සුපර්හිට් එකක්. 88 වසරේ වැඩිම ආදම් ලබාගත් චිත්‍රපටය. ඉතින් මජ්‍ර සුල්තාන් පෝරි තමයි ගීත රචනා කළේ. අනන්ත් මිලින් තමයි සංගීත අධ්‍යක්ෂවරුන් විදිහට කටයුතු කළේ. හරියටම කිව්වොතේ සේකාමත්තක් චිත්‍රපටය ගැන කතා කරනකොට බොහෝ කාලයකදී ඉන්දියාවේ ජනප්‍රිය වැඩසටහනක් වන කපිල් ශර්මා ෂෝ එකට ඇවිල්ලා ජොහි චාව්ලා තමන්ගේ මතකය අවදි කරනවා. ඉතින් ඇගේ මහල් නිවාස සංකීර්ණය පහළ තියෙන කොළි වාහනවල පිටුපස වීදුරුවේ මේ චිත්‍රපටයේ පෝස්ටර්ස් අලවන්න ඇය උත්සාහ කරනවා. ඉතින් ඒ කාලේ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් කොහොමද නළුනිලියන් පවා සම්බන්ධ වෙලා තියෙන්නේ කියන දේ ගැන අදහසක් අපිට එනවා. ඉතින් මේ වෙලාවේදී මේ චිත්‍රපටේ කවුද රඟපාන්නේ කියලා මේ කොළි රට රියදුරන් අහනවා, කවුද මේ පෝස්ටර්ස් වල ඉන්නේ කියලා. ඉතින් එතකොට පෝස්ටරේ ප්‍රධාන නළුව සහ නිලිය විදිහට ජොහි චාව්ලා සහ ආමිර් ඛාන් තමයි ඉන්නේ. මේ දෙන්නම තමන්ගේ මුල්ම ප්‍රධාන චරිත දෙක. ඉතින් ඔවුන් හඳුනන්නේ නැහැ, නෑ මේවා මේ අලවන්න දෙන්න බැහැයි කියලා කියන හැබැයි කොහොම හරි පස්සේ මේ පෝස්ටර්ස් අලවනවා. ඒ වගේම ජොහි මතක් කරනවා සිනමා ශාලා ළඟට ගිහිල්ලා වාහනේ නතර කරගෙන බලන් ඉන්නවා කියලා මේ එන අනාය කොහොම මොදෙකේ. ඉතින් ටික කාලයක් ගියට පස්සේ තමයි චිත්‍රපටය ආදායම් වාර්තා තිබෙමින් තිරගත වෙන අතිසාර්ථක චිත්‍රපටයක් බවට පත් වෙනවා කියන එක ඔවුන් දැනගන්නේ. හැබැයි ඒ සනිටුහන් කිරීමත් එක්ක කයාමත්සේ කාමත්තක් බොලිවුඩ් සිනමාවේ සුවිශේෂ කඩයිමක් බවට පත් වෙනවා වගේම ජොහි චාව්ලා සහ ආමිර් ඛාන් රංගන ශිල්පියා සහ ශිල්පිනිය මේ දෙදෙනාගේ ජීවිතවල සුවිශේෂ කඩයිමක් සනිටුහන් කළ චිත්‍රපටය බවට පත් වෙනවා. ගසත් ගහේදීන් අපි අහමු කයමත්සේ කාමත්තක් චිත්‍රපටයෙන් මේ ගීතය දෙපාරයි එක.

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர
1: சந்ததிய தஹர ආරාධනා චිත්‍රපටයෙන් අපි අහනවා ඊළඟ ගීතය ශක්ති සමන්ත අධ්‍යක්ෂණය කළ ආරාධනා 1969 වසර විතර ගත වුණේ රජෙෂ් කන්නයක ශර්මිලා ටැගෝර් ප්‍රධාන චරිත නිරූපණය කළේ මේ චිත්‍රපටයේ අදට ජනප්‍රිය ගීතයක් මේ ගීතය අහනකොට ඔබට සිංහල ගීතයකුත් මතක් වේවි සුසුදු රැල්ල වෙරළ හැපි ගීත ගයයි යලි යලි

0: Саунда рятнака виямана සඳ දිය දහර
1: සඳ දිය දහර
2: මේ කෙලාදි තුවනාරි චිත්‍රපටේ නපී ගීතය 94 දී මේ චිත්‍රපටය තිරගත වුණේ සමීර් මන්තන අධ්‍යක්ෂණය කළ අක්ෂය කුමාර් සෛෆලි ඛාන් ශිල්ප ශෙට්ටි රාජේෂ් වැඩි චිත්‍රපට ශක්ති කපූර් ජොනි නීවර් කනර් ඛාන් මේ චිත්‍රපටයේ හිටියා. ඉතින් 94 වසරේදී චිත්‍රපට ගණනාවක් මත සාර්ථකව තිරගත වුණා. ඒ සියලු චිත්‍රපට ගැන කතා කරනකොට පස්වනියට වැඩිම ආදායම් ලබාගත් චිත්‍රපටය විදිහට තමයි මේ කෙලාදි තුවනාරි චිත්‍රපටය සැලකෙන්නේ. වගේම තමයි මේ චිත්‍රපටයේ ප්‍රසංසයන එක වසර තිරගත වුණු ඇමරිකානු චිත්‍රපටයක් වන The Hard Way චිත්‍රපටය එක සම්බන්ධතාවයක් තියෙනවා කියලාත් සඳහන් වෙනවා. අනු මලික් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. 1994 වසර ගත්තාම චිත්‍රපට ගණනාවක්ම මේ ජනප්‍රිය චිත්‍රපට කීපයක්ම අපිට මතක් කරගන්න යෙදෙලා ගීතේනවා. මහොබ්‍රා, සුහාග්, එලාන් මේ වගේ චිත්‍රපට ගණනාවක්ම. ඉතින් කොහොමනත් කිලාඩි චිත්‍රපට මාලාව ගැන කතා කරනකොට චිත්‍රපටයට ඇතුළත් වූ ගීත අතරින් අපි ඒ අහුව ගීතය කොමස්සානෝ එක කකයක්නි ගයන

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අමතන්න 011 6176 579.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ලකාණ්ඩ රේඩියෝ ITN මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන.

සදදී දහර තුළින් නීළඟට යනවා තවත් අපේ මතකය රැඳිලා තියෙන චිත්‍රපටයක සුන්දර ගීතයක් අහන්න. 1970 චිත්‍රපටය තිරගත වුණේ දිල් තෝ පාගල් හේ. ප්‍රේම කතාවක් සංගීතමය චිත්‍රපටයක්. යශ් චොප්‍රා තමයි චිත්‍රපටය තිරරචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය. ZARKE, Akshay Kumar, Madhuri Dikshit, Karishma Kapoor, Mijuru Pathe, Ranga Pavi, Sangeeta Adhyakshavarya Uttam Singh, Anand Bhakshi Tamai, Geeta Rachana Kali, Harima Sundara Kada Temavak, Yavage Madhi Sarthaka Chitupatayak, Adrat Poho Kata Bahada Lakvena Chitupatayak, Karishma Kapoor, Jatika Sammana Ulaledi, Hondama Sahaya Niliya Vidhiyata Sammana Dinagatta, Kominat Adrat, ජනප්‍රිය ගීත ගණනාවක් මේ චිත්‍රපටයේ තිබුණා. දිල් තෝ පාගල් හේ ගීතය, ලතා මංගেশකර උදිත් නාරායන් ගායනා කළ ගීතය, අරෙරෙ අරෙරෙ ක්‍යා හුවා ලතා උදිත් ගායනා කළ ගීතය, භෝලේ සෙ සූරත් ලතා උදිත් ගායනා කළ අනිත් ගීතය, එතකොට ඒක් තුජේ කේ වාස්තේ, මේ වගේ ගොඩාක් ගීත තිබුණා. එතන අපි අහන්නේ ධෝලනා ගීතය, ලතා මංගেশකර උදිත් නාරායන්. දිල් තෝ පාගල් හේ චිත්‍රපටයේ ගීතය ගායනා කළ

0: සන්ධිය තහර.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සන්ධිය තහර සමගයි ඔබ ඉන්නේ. එනබෙ මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හිණය වගේම සුපිරි මෝටර් රථයක හිණය හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වසනවේ ආශිර්වාදේ NLB.
0: සඳතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩොමා කලර් සෝටර් යන්ත්‍රය ගැන? කළුවැට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයක්. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක එකේ කලසොට යන්ත්‍ර ඩොමා කලසොට. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළුවැට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලසොට යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බර් එක 0117 679 579.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර
1: දෙදහස් දහස්සේ වසර දෙතර ගතවනු චිත්‍රපටයකින් අහන්නේ ඊළඟ ගීතය ඒ දිල් හේ මොෂකිල් මේ චිත්‍රපටය musical romantic drama චිත්‍රපටයක් විදිහට තමයි කරන් ජහර් නිෂ්පාදනය කළේ ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂවරයා එතකොට තිර රචනය ඔහුගේ රන්බීර් කපූර් ඓශ්වර්යා රාය් බච්චන් එක අනුෂ්ක ශර්මා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ එතකොට ප්‍රීතම් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ 2016 වසරේ දිවාලි වෙනුවෙන් තමයි චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වුණේ ඉතින් එදින හැම මුෂ්කිල් චිත්‍රපටයේ ගීත ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි ගායන ශිල්පියා තමයි අරිජිත් සිං. ඉතින් අරිජිත් සිං එදින හැම මුෂ්කිල් චිත්‍රපටයට ගායනා කළ මේ ගීතය අපි අහන්නේ සඳ දිය දහරතුලින් ඊළඟට.

0: මානවීය ප්‍රේමය, සෞන්දර්යාත්මක වියමන, සඳ දිය තහර.
1: සඳ දිය තහර 2005 දී තිරගත වනු කෙවුන් කී චිත්‍රපටයේ ගීතයක් අපි අහනවා ළඟට. මේ චිත්‍රපටයේ තිර රචනයේ අධ්‍යක්ෂණය ප්‍රියදර්ශන් කෙන්. එතකොට 1996 වසරේදී තිරගත වනු තලවට්ටම් කියන මලයාලම් චිත්‍රපටය ප්‍රතිනිර්මාණයක් විදිහට තමයි මේ චිත්‍රපටය සැරකෙන්නේ. ප්‍රියදර්ශන් තමයි ඒ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළේ. සල්මාන් ඛාන්, කරීනා කපූර්, ජැකි ශ්‍රොෆ්, සුනිල් ශෙට්ටි, රමී සෙන්, ඕම් පුරි මේ චිත්‍රපටයට රංගනයෙන් එක්වන. ප්‍රදීප් නාරායණ එක්ක අල්කයාගේ කෙම් කේ චිත්‍රපටයටයි මේ

0: ඔබට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

ප්‍රශික්ෂය ත්‍රේත නව පනක් ලපා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මකින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සංතතිය දහර හතරෙනාගෙන ඉන්නේ. අපි අහන ඊළඟ ගීතය 2003 දී කරගත වෙන චිත්‍රපටය ඇක්ෂන් ට්‍රේලර් ෆිල්ම් එකක් විදිහට තමයි මේ චිත්‍රපටය සැලකෙන්නේ. හැරි බවේචා ඇක්ෂනේ කලේ අජය දේවගන්, සුනිල් ශෙට්ටි, සංජය කපූර්, අබස් ඛාන්, ඉෂා කොප්පිකාර්, නිහදුපියා, රියා සෙන්, ආශිෂ් චෞද්‍රි මේ චිත්‍රපටයේ රංගපෑවා. The Rock කියන 96 දී තිරගත වන ඇමරිකානු චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් විදිහටත් මේ චිත්‍රපටය සැලකෙනවා. කොහොම වුණත් මේ චිත්‍රපටයේ මොකක්ද කියලා මම කියව නෑ නේද? ඛයාමත්, සිටි අන්ඩර් ත්‍රෙට්. ඛයාමත් කියලා කියව ගමන් දැන් අපි අහුවා සඳදිය දහර තුළින් මිට කලින් ඛයාමත්සේ ඛයාමත්ක් චිත්‍රපටයේ ගීතයක්. එතකොට මේ ඛයාමත් කියන වචනය අරබි වචනයක්, ඒ වගේම උර්දු වචනයක් විදිහටත් මේ ගැන කතා කරනවා. ඛයාමත්සේ ඛයාමත්ක් කියලා කියනනම් මේ, ඒ කියන්නේ ලෝක විනාශයේ සිට විනාශය දක්වා. එහෙම නැත්නම් කෙනෙක් මොනවා හරි නරක දේවල් කරලා අරව, කියන්නේ අපි කර්මය පරිසම් දෙල සියල්ල කෙලවරක් වෙනවා කියලා, ඒ වෙන දවසෙක් කියලා අපි කියනවනේ. අනේ එහෙම අදහසක්. මේකට විවිධ අර්ථ තියෙනවා. කොහොම නමුත් මේ ඛයාමත් කියන වචනේ චිත්‍රපට ගණනාවකටම යෙදලා තියෙනවා. ගීතවලට, නිර්මාණ ගණනාවකට මේ වචනය භාවිත කරලා තියෙනවා. ඉතින් ඛයාමත් චිත්‍රපටයේ අපි මේ අහන ගීතය ගයන්නේ අභිජිත් භට්ටාචාර්යත් එක්ක කවිතා කෘෂ්ණමූර්ති, නදීම් ශ්‍රවන් තමයි මේ චිත්‍රපටයේ ගීතවලට සංගීතය නිර්මාණය කළේ. චිත්‍රපටයේ පසුබිම් සංගීතය සලීම් සුලේමාන්. එතකොට අපි අහනවා සඳදිය ධාරතුලින් ඊළඟ ගීතය.

තහර 58 වසර දෙතර ගත වන මධුමතී චිත්‍රපටයේ ගීතයක් අපි අහන්නේ බිමල් රෝයි අධ්‍යක්ෂණය කළ මධුමතී වජ්‍රන්ත මාලා දලීප් කුමාර් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. අදටත් මේ ගීත ජනප්‍රියයි. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ සනිල් චෞදරි. මධුමතී චිත්‍රපටය ගැන කතා කරනකොට එහි ඇතුළත් වන ගීත සියල්ලම වාහේ අදටත් අතිශයින් ජනප්‍රියයි. අපි මධුමතී වෙනුවෙන් මුකේෂ් ලතා මංගেশක එක ගායනා කළ ශෛලේන්ද්‍ර ලියුම මේ ගීතය හමුවෙමු.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: කච් කච් හොතා හේ මන මනාද වෙනවා. අනු අට වසර දෙතර ගත වනු අදටත් අතිශය ජනප්‍රිය ප්‍රේම කතාව කච් කච් හොතා හේ කියලා කියන්නේ කරන් ජෝහර්ගේ අධ්‍යක්ෂණයක් ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය. එතකට ශාරුක් ඛාන්, කැජුවල්, රානි මුඛර්ජී, සල්මාන් හිටිය මිචුර පටි වගේ මසනෝ සයිට් හිටියා. ජනප්‍රිය ගීත ජතින් ලලිත වජිරපටිය සංගීත අධ්‍යක්ෂණය හල්කයාග්නි මන්ප්‍රීත් අක්තරක ඔදිත් නාරයි කිච් කිච් හොතා හේ චිත්‍රපටයටයි මේ ගීතය ගායනා කළේ.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර
1: සඳ දිය තහර චිත්‍රපටයේ මේ ගීතත් එක්ක ඉතින් අපි අදට සමුගන්නයි ලෑස්ති වෙන්නේ. අදත් සඳ දිය තහර වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය එවැගේම මැක්ස්වෙල් හෝල්ඩින්ස් ඩෝමා ඔබට තිරණය කරන මැක්ස්වෙල් හෝල්ඩින්ස් අපිට අනුග්‍රහ දායකත්ව ලබා දෙමින් එකනහ 2007 තිරකතුළු ධාටිකන් චිත්‍රපටයේට උදිත් නාරායන් කුමාර් සානු අල්කා යාග්නික් ගායනා කළ මේ ගීතයත් එක්ක අර සඳදිය ධාර්තුලින් එහෙනම් අවසරයි සමුගෙන යන්න නැවත ආදරෙන්න ඔබව මුණගැහෙන බලාපොරොත්තුවත් එක්ක ප්‍රාර්ථනා ඔබට සුබ.

0: සමග ප්‍රාණ සම ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සන්තතිය තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011176679
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
8: සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
9: ජූලි 7 වනදා බිබිල යශෝධරා ජාතික පාසලේදී.
8: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
10: පූර්ණ මාධ්‍යම තුනද ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය තේරේ ගියා සුරේකිමු මගතොට.

0: නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: අයිබෝවන් වාසනාව විශ්වාස කරන ඔබ අද දවසේ කරපු හොඳම ගනුදෙනුවට සාක්ෂි තමයි ඔබේ අතේ දැන් තියෙන එන්එල්බී ලොතරැයි පත්. අන්න ඒ එන්එල්බී ලොතරැයි පත් වර්ග 8ට කෝටි ගණනින් වාසනාව ගෙනෙන්නට අදත් අපි මේ ආරම්භ කරන්නේ ඔබේ වාසනාවේ සුබ අඩ හොරාව එන්එල්බී ජාතික ජයවරණය. ඔව්, ඊයේ දින මහජන සම්පත ලොතරැයියෙන් දසවන සුපිරිතයාගලාභියා බිහි කරන්න එන්එල්බී අපි සමත් වුණා. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසර තුළ සුපිරිතයාගලාභීන් 24 දෙනෙක් බිහි කර තිබෙනවා. අද දවසේ ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී දිල්හාරා අමරසේකර මහත්මිය. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ අනෝමා සේනාරත්න මෙනවිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කින්ස්ලි ගුණසේකර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී SHM අසංක මහතා. අදත් ඔබේ වාසනාවේ ගමන් මග මුලින්ම බලගන්වන්නේ එන්.එල්.බී. ජය. ඔබේ අතට සල්ලි වෙනුවෙන් එන්.එල්.බී. ජය 508 වන දින වාරයටයි අපි දැන් සූදානම් වෙන්නේ. දැන් අතට ගන්න එන්.එල්.බී. ජය ලොතරැයි පත්. එන්.එල්.බී. ජය ජයග්‍රහින් රිසි අක්ෂරය සහ ජයංක 4 අපි දැන් තෝරා ගන්නේ. එන්.එල්.බී. ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W ජයංක 4 පිළිවෙලින් 0, 9, 1, 7, 4. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය එන්.එල්.බී. ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 239 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභීන් 6,128 දෙනෙක් අපි රටට බිහි කළා. අද එන්.එල්.බී. ජය තුළින් රුපියල් 105 ත්‍යාග දෙකක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා KG බන්දුල මාජුවාන, එන් මහේන්ද්‍රන් මන්නාරම. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනාගන්නා ජයග්‍රහකින් 34 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව එන්.එල්.බී. ජය තුළින් රට පුරා ජයග්‍රහකින් 75,880 දෙනෙක් අතර රුපියල් 68,71,520ක මුදලක් අපි බෙදා දුන්නා. තව තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1549 වන වතාවටත් ඔබව සුපිරි වාසනාවන්තෙක් බවට පත් කරන්න සූදානම්. එන්.එල්.බී. හඳහන වාසනාවන්ත ලග්න සංකේතය අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතය වෘෂභ. රුපියල් 42,00,000 වාගිය හඳහන සුපිරි ත්‍යාගය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් තෝරා දෙන්නේ ජයග්‍රහී අංක 4ක්. අද හඳහන පළමු ජයග්‍රහී අංකය අංක 46. යන්ත්‍රය තෝරා දෙන දෙවන ජයග්‍රහී අංකය අංක 20. හඳහන පළමු ජයග්‍රහී අංකය අංක 46, දෙවන ජයග්‍රහී අංකය අංක 20. දැන් යන්ත්‍රය තෝරා දෙන්නේ තුන්වන ජයග්‍රහී අංකය. ඒ තුන්වන වාසනාවන්ත අංකය අංක 16. සිවවන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 28. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා. අද හඳහනින් රුපියල් 110 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා NGC ප්‍රියදර්ශනී දඹුල්ල. ඒත් සමගින් අද හඳහනින් රට පුරා ජයග්‍රහකින් 1,35,732 අතර රුපියල් 93,14,340ක වාසනාවන්ත මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, හෙට හඳහනින් අපි ඔබ වෙත තිරණ කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 42,42,167.20ක්. සද්දිනම ජයනියත ගොවිසෙත 4,482 දිනුම් වාරයයි අද. දැන් අතට ගන්න ගොවිසෙත ලොතරැයි පත්. ගොවිසෙත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Z. රුපියල් 7,09,00,000 වාගිය ගොවිසෙත සුපිරි ත්‍යාගය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් තෝරා දෙන්නේ වාසනාවන්ත අංක 4ක්. පළමු ජයග්‍රහී අංකය අංක 49. ගොවිසත දෙවන ජයග්‍රහි අංකය අංක 35. ඔබට රටට සෙත සලසන ගොවිසත ලොතරැයේ තුන්වන ජයග්‍රහි අංකය අංක 41. ගොවිසත අදෝබේ වාසනාව වෙනුවෙන් යන්ත්‍රය තෝරා දෙන අවසාන ජයග්‍රහි අංකය අංක 8. ෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාග දෙකක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 55 දෙනෙක් අපි බිහි කළා. ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක තුනක් ගලපා රුපියල් 250,000 ත්‍යාග පහක් අද ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. SHN උදේනි රාජගිරිය, PGP ප්‍රේමසිරි කෑගල්ල, UVGP රංගනි වේරගොඩ, RA කුලරත්න බෙම්මුල්ල, WMD කරුණාරත්න කරදාන. ඒත් සමගින් අද ගොවිසෙතින් රට පුරා ජයග්‍රහකින් 1,23,310 දෙනෙක් අතර රුපියල් 86,63,680ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට ගොවිසෙතින් අපි ඔබ වෙත තිරණ කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 7,12,26,89,100ක්. සුබ දවසක් ලොතරැයේ අලුත් තුනු පහසු උණු තෑගි වැඩි උණු නවතම ත්‍යාග රටාව තුළින් ඔබට සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105,000 දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50,000කුත් ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගත්තොත් රුපියල් 25,000කුත් ඇතුළුව තවත් ත්‍යාගයේ රසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. ඔබේ දවස සුබ වේවා, සිහින දිනේවා. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක්. අද දිනුම් වදින්නේ 356 වන දිනුම් වාරය. සුබ දවසක් වෙනුවෙන් සුබ ලග්න සංකේතය අපි දැන් තෝරා ගන්නවා. අද සුබ ලග්න සංකේතය ධනු. මේ යන්ත්‍රයෙන් සුබ අංක 3ක් අපි දැන් තෝරා ගන්නවා. අද පළමු සුබ අංකය අංක 11. දෙවන සුබ අංකය අංක 22. තුන්වන සුබ අංකය අංක 45. රුපියල් 25,000ක් ඔබට හිමිකර දෙන සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි දැන් තෝරා ගන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 8,964. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයෙන් 2026 වර්ෂයේ රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 234 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා. බොහොම ස්තුතියි. අද සුබ දවසක් තුලින් රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් බෙගින් දිනා ගන්නා ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි වෙනවා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා උපාලි ජය වික්‍රම රාගල, PVD තිලකරත්න බදුල්ල. ඒ වගේම රුපියල් 50,000 බෙගින් දිනා ගන්නා ජයග්‍රහකින් 7 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපාගෙන රුපියල් 25,000 බෙගින් දිනා ගන්නා ජයග්‍රහකින් 41 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද සුබ දවසක් තුලින් රට පුරා ජයග්‍රහකින් 1,09,122 අතර රුපියල් 99,78,020ක මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි, තෑගි වැඩි, තවත් ලොතරැයිපත් වර්ග 4කින් ඔබව දිනවන්න අනුෂි සමගින් ඩේමියන් සෝදානමින්.
1: මීළඟට මෙගා පවර්.
2: ඉතිහාසගත වුණු සුපිරි තෑගි දෙකක් රුපියල් කෝටි 23, රුපියල් කෝටි 47 ඉක්ම වාගේ අති දැවැන්ත සුපිරි තෑගි දෙකක් ඔබ හිමි කරගත්තේ NLB මෙගා පවර් වෙතින්. අපි දැන් සූදානම් ඉන්නවා රුපියල් 29 කෝටි ඉක්ම වාගේ අති දැවැන්ත සුපිරි තෑගක් ඔබේ කරන්නේ නේද ඩේමියන්? ඔබ හීන වෙනුවෙන්ම කැප වෙන හින්දා ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් අපි මේ අති නවීන සුපිරි මෝටර් රථයත් ඔබ වෙනුවෙන්ම වෙන් කරන්නේ අන්න ඒ නිසා. එකකට එකක් නොදෙවෙනි සුපිරිම තෑගි තුනක් සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පවර් 2,588 වන දිනුම් වාරයේ අපි මේ ආරම්භ කරමු. මුලින්ම තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පවර් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B. දැන් අපි මේ තෝරාගන්නේ ඔබේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 6. ජයග්‍රහී අංක 4යි අපි දැන් මේ තෝරාගන්නේ. වාසනාවන්ත පළමු අංකය අංක 62. ජයග්‍රහී දෙවන අංකය අංක 50. තුන්වනුවමට වාසනාවගෙන අංක 63. අද මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 37.
3: අප රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවලුතරය තුළින් මේ වසරේ සුපිරි ත්‍යාගලාබින් සිව් දෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 50 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. අද මෙගා පව වෙතින් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහලතරයිපත් අලෙවි කරනවා. W.A. චන්ද්‍රපාල මහව සහ එන් මදිවන්නන් කිලිනොච්චියා පේනල් බියල නියෝජිතවරුන් වගේම තවත් වාසනාවන්තෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 1,24,000 760 දෙනෙක් අතරේ රුපියල් 77,55,480ක මුදලක් අපි බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් අපි හෙට ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගි තුන. මෙගා සුපිරි තෑගි රුපියල් 29,70,68,498ක් පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. රුපියල් 8,88,00,000 එක්ම වාගිය දවන්ත නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානේ 2270 දිනුම් වරේ අපි මේ ආරම්භ කරමු. මුලින්ම තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I. මොනවා අද ජයග්‍රහී අංක 4 තිරණය වෙන්නේ කොහොමද කියලා. එයාතුලින් ඔබට වාසනාවගින්න පළමු අංකය අංක 5. දෙවනුවමට වාසනාවගෙන අංක 74. තුන්වන වාසනාවන්ත අංකය අංක 52. අද ධන නිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 13. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයිපතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභී 20 ලක්ෂපතියන් 30 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. බලමු අද වාසනාව. ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 5 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා මෙන්න මේ NLB අලෙවි නියෝජිතවරුන්. AB කුලතුංග හසලක, බන්දුල කරුණාතිලක හබරණ, ප්‍රසාද් ජයසිංහ නාත්තන්ඩිය, සුරංගි අබේසූරිය බෙලියත්ත සහ තවත් වාසනාවන්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තීන් 93,422 දෙනෙක් අතරේ රුපියල් 60,83,120ක මුදලක් අපි අද ධන නිධානයෙන් බෙදා දෙනවා. කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,90,44,80,72ක්. මේ අපි සූදානම් වෙන්නේ 6,240 වන වතාවටත් ලොතරැයි ලොව රජ කිරුළ ඔබටම පළඳවන මහජන සම්පත දිනුම් වැඩිමේ. දෙමෙන් මතක් කළත් වගේ ඊයේ ඔබ සුපිරි තෑග ලැබියකුණු නිසා අපි ඔබ වෙනුවෙන් නැවුම් සුපිරි තෑග කරගෙන ඇවිත් තියෙනවා රුපියල් කෝටි 2ක. පළමු අත ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක 5 තිරණය වෙන්නේ කොහොමද කියලා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය D ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 3,9,5,0,4. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් වගේම 25 ලක්ෂපතියන් 204 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. ස්තුතියි. අද මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා CD කුමාර හොරණ සහ නන්දන වික්‍රමසිංහ මොල්ලිපොතාන අපේ NLB අලෙවි නියෝජිතවරුන්. ඒ විතරක් නෙවෙයි රුපියල් ලක්ෂ බැගින් දිනා ගන්න වාසනාවන්තින් 20 දෙනෙක් රාජපක්ෂ සපුගස්කන්ද, සමීර සිරිවර්ධන වාරියපොල, JA සුනන්ද බොල්ලෑගල, KG වික්‍රමසිංහ අනුරා
2: අනුරාධපුර FH නිමල් මැසිරිපුර සහ YAW කුමාර සූරිය වැව එත් සමගින් වාසනාවන්තයින් 264,442 දෙනෙක් අතරේ රුපියල් 2,37,15,720 මුදලක් අපි බෙදා දෙනවා. හෙට මහජන සම්පතේ ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 219,936ක්. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තොරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ත්. ඒ අනුව අද සම්පත 815 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය D ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 5.0 සහ 4. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4ත් සහිත කොට පිළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා KMJ සම්පත් මහෝය සහ BM පොඩිරාලහාමි නාරම්මලාපේ NLB අලෙවි නියෝජිතවරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 49 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් නාද සම්පත ලොතරැයිපතින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,17,29,000 මුදලක් අපි බෙදා දෙනවා. ලොතරැයිපත් 8ක් තුලින් වාසනාවන්තින් 9,52,686 දෙනෙක් අතරේ රුපියල් 8,41,10,880 කති දැවැන්ත මුදලක් සතියේ ආරම්භයේදීම අපි NLB ජාතික ජයවන්නේන් වාසනාවන්ත ඔබ අතර බෙදා දෙනවා. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය
5: NLB.
6: ජාතික ලොතරැයි මණ්ඩලය.

අනික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුදුදහඥා චතරයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලෙන්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකිය.

සිටි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිවයයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සුභා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසිමඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

0: අජාත්‍යන්තර සූත්‍ර දේශනාව දේශකයන් වහන්සේ ගම්පොළ මීතලාව කුහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්වීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාතාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාතාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මිත්තලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

ආනුභාවයෙන්. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, දිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගුඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරෙන් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

වචනය ස්මීසියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

කර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තිය

පැමිණෙන අනතුරු වලක්වාලන හේයින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මඟ භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානම් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දිවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝකසත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.5 93.7 ලක්කඳ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතෙන ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ඒ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ මිශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඒ සීවලී පිරිත යමෙකුට පුළුවන් නම් උදේ අහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.